පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Wake up. Satutu Hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes. Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
7: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
8: ද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිඳුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
9: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
9: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
8: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
9: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
8: මාධ්‍ය සත්කාරය NetFM. NetFM
9: බැති පරදායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
11: සෑමගෙදරකම සිටිය යුතුවද මහත්මයා
12: වසර 90ක විශ්වාසය
13: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
14: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන්
15: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
16: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් චූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩ. අපි සිංහලයට ඒ වරණගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සංවිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියුතින්. අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සංවිධානන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලිඳ වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේය, මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැතිවෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මා ආදරණීය දෙමව්පියනි, මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ නෑදෑයෙක්, හිතමිතුරෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්, බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසල්වැසියා මට ආරක්ෂකයෙක්, සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ අමගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින්, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව, අපගේ ආරක්ෂාව යන මේ සිල් දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා, අනිත්‍යාගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Net FM Alpha Studio with Kasumi and Lehansa.
1: Good morning. Very good morning. Udehaya ay vinadi pa hai. Very good morning, Sudu Manika.
2: Mage Manika.
1: Aluya mahiru eliya wage ne. Oh, anything hema api hitamu ko? හරි එහෙනම් ලස්සන සුන්දර උදෑසනක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම ලස්සන සුන්දර දවසක් වෙන්න කියලායි ප්‍රාර්ථනා කරන්නේ. දැන් අපි දෙන්න අර සමහර වෙලාවට හේතුවක් නැතුව හිනා වෙනවන්නේ.
3: ඔව් නේද? කට්ටිය හිතන ඇති මොකද අනේ හිනා වෙන දෙයක් කිව්වෙත් නැ මේ දින හිනා වෙනවනේ කියලා.
2: මට දැනුත් හිනා යන්නේ.
3: අපි දෙන්නගේ මූණු දෙක දිහා බැලුවම හිනා යනවා.
2: ඔව් මන් දන්නේ ඇයි කියලා.
1: ඉතින් මං කියන්නේ ඒක කමක් නැහැ.
3: ඔව්
1: මෙහෙමයි මගතොට යනකොට හොව තනියම යනකොට එහෙම පාරේ හිනා වෙවි යන්න එපා. එහෙම කරන්න ඕන නැහැ. හැබැයි තමන් තමන්ට චුට්ටක් උදේම හිනා වුණාට කමක් නැහැ. හේතුවක් නැතුව හිනා වුණාට කමක් නැහැ. නේද? අපිව සතුට කරගන්න ඕනේනේ. ඉතින් හේතුවක් නැතුව සමහර වෙලාවට ඔය හිනා වෙන්න හිනා ගියොත් ඔය හිනා වෙන්න.
3: ඔව් කන්නාඩියට දිහා බලලා උදේම නැගිට ගමන් යන්න එපා නේද? චුට්ටක් බය හිතුනොත් ඒ නිසා මූණකට හොදලා පිළිවෙලට ඉඳලා කියන්නේ පිළිවෙල ඇඳුමක් මොකක් හරි දාගෙන ඔයා ඔයාවම බලන්න කන්නාඩියෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ලැබිච්ච රූපෙට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න.
1: හරියටම හරි. ඔයා අහලා තියෙනවද ලෙහන්සා affirmations කියලා දෙයක්?
3: ඔව් අද අපි උදේම කළේ ඒක නේද?
1: මොකක්ද ඔයා ඒකෙන් ගත්තු අදහස affirmations වලින්?
3: affirmations කියලා කසුනියා කී මම හිතන්නේ අපි උදේ හරි රෑ හරි දවසේ අපිට ඕනම වෙලාවක් ඒක ගොඩක් වෙලාවට උදේ වුණොත් හොඳයි අපිව මොටිවේට් කරගන්න අපිම අපි ගැන දේවල් කියනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අද දවස මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. අද දවසේ මම හිතන පතන හැම කටයුත්තක්ම ඒ විදිහටම ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ අද දවසේ තාම ගෙවිලා ඉවර නැහැ. හැබැයි ඔයා හිතනවා ඔයා ඔයාගේ යටිසිතට පණිවිඩය දෙනවා මෙන්න මේකයි අද දවසේ වෙන්නේ. අන්න එහෙම.
1: හරියටම හරි. ඉතින් මේක ඉතාම හොඳ ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමේ තමයි අද උදේම ඔන්න ඔයාට කියන්නේ. අද අඟහරුවාද දවස ජූලි 21 වෙනිදා හොඳට මතක තියාගන්න මේ දවස. මේ ක්‍රමය අපි කියනවට වඩා දවස් 21ක් කරලා බලන්න ඕනේ. දවස් 21ක් කියලා කියන්නේ හරියටම සති 3යි. දවස් 21ක් කරන්න අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ හිතන දේ ඉෂ්ට වෙනවාමයි. අපි කියන්නේ අත්දැකීමෙන් නේද? affirmations දැන් මයි ලෙහන්සයි කරනවා. එහෙම කරන ගොඩක් අය ඉන්නවා. ඒක හරියට මෙහෙම දෙයක්. යටිහිතට තහවුරු කිරීමක්. තහවුරු කිරීම. එහෙම නැත්නම් ස්වයං යෝජනාවක් කියලා කියන්නත් පුළුවන්. හරි. උදේම නැගිට ගමන් අර ලෙහන්ස කිව්වා වගේ එහෙම නැත්නම් නින්දට කලින් කියන්න පුළුවන් ඔයාට කැමති දේවල් ටික. මම ඔයාට විශ්වාසයේ බිඳ වැටිලා නම් මම හැම විටම මා ගැන විශ්වාස කරමි. මම හැම විටම මා ගැන විශ්වාස කරමි කියලා තුන් පාරක් කරේ එක පාරක් කරේ කමක් නැහැ. හොඳට ඔයාට දැනෙන්න ඕනේ ඒක. දැන් අපි හිතමු ඔයාට විභාගයක් ගැන තමයි ටාගට් එක තියෙන්නේ කියලා. ඔයාගේ එකම ඉලක්කය ඔයා මේ දවස්වල අරමුණු කරගෙන ඉන්නේ ඔයාගේ විභාග කටයුතු. දැන් ලෙහන්ස වගේ නේද? ඉස්සරහට පාර විභාග, මේ දවස්වල පාර විභාග තියෙනවා. ශිෂ්‍යත්වයේ මේ හැමදේම. ඉතින් ඔන්න ඕලෙවල්ස් වලට ලෑස්ති වෙන ඔයාට මේ දවස්වල අන්න ඒ ආහා සමාන දේවල් ටිකක් හිතට කියන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් මම ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තිය තියෙන කෙනෙක්. මම ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තිය තියෙන කෙනෙක්. හැම දිනකම මම මගේ ඉලක්ක වෙත ළඟා වෙනවා. හරි. මේ විදිහට ඔයා කියලා බලන්න. ඔයා ඔයා ගැන ආඩම්බර වෙමින් ඔයා ඔයාටම කියන්න.
3: ඒ කියන්නේ කසුනියක්කි මං හිතන්නේ දැන් අපි ඔය දේවල් කියනවා නේද? උදාහරණයක් විදිහට හිතන්නකෝ. මගේ පැහැ තව තවත් පැහැපත් වෙනවා කියලා මං හිතනවා. එතකොට ඔයා ඔයාගේ හිතින් විෂුවලයිස් කරගන්න, මවා ගන්න ඔයා ලස්සන වෙලා, ඔයාගේ කොණ්ඩෙ දික් වෙලා. අන්න එහෙම. ඒ කියන්නේ ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ හීනයට අනුව ඔයාට පුළුවන් ඔයාගේ හිතින්ම චිත්‍රරූපයක් මවා ගන්න.
1: විභාගෙ පාස් වෙනවා නම් ඔයා ඒකම මවා ගන්න ඕනේ.
3: ඒ සතුට
1: විඳින්න ඕන හිත ඇතුළෙම. යේ, මම විභාගෙ පාස් වෙලා මම මට ඕන ලකුණු වලට ගිහිල්ලා මම ආස වාහනේ යනවා. වාව්, අන්න එහෙම. ඔයා අර කිව්වා වගේ රූප මවා ගන්න ඕන. ඔයා දන්නවද ලෙහන්සා, මේක තව කතාවක් තියෙන. ඔයා කියපු උපක්‍රමෙම තමයි අපේ යටි හිතට අපි කියන දේවල් එහෙම එකපාරටම දැනෙන්නේ. යටිහිත එක පාරටම විශ්වාස කරන්නේ නෑ. යටිහිතේ භාෂාව මොකක්ද දන්නවද?
3: මොකද්ද?
1: හැඟීම්, සංවේදනා සහ රූප. හරි, රූපයි හැඟීමුයි තමයි යටිහිතේ භාෂාව. අපේ උඩුහිතේ භාෂාව අපි මේ කියවන වචන තමයි. හැබැයි යටිහිතේ භාෂාව තමයි අපි හොඳටම කියවන්න ඕන. ඒ නිසා ඔයා අද ඉඳලා දවස් 21ක් ඔයාගේ යටිහිතට මේ භාෂාව දෙන්නකො. හරි, හැඟීම් ටික දෙන්නකො, රූප ටික දෙන්නකො. ඔයාගේ හිතේ තියෙන දේ ඉටු වෙනවාමයි.

ನೆತ್ತ ಫಿಲ್ಮ್ ಆಫ್ ಸ್ಟುಡಿಯೋ ವೆನಾವ್ ದೇಹಾಯಿ ವಿನಾಡಿ ದಹತುನೈ ಅರುಣಲ್ಲಿ ಪ್ರಥಮ ಸಿಪ ಗಾನೀಮ ಮೆನ್ ಸಂದಾ ಯಾಮಯೇ ನಿಸಂಸಲ ಹೆಂಗುಮು ಮೆನ್ ඔබේ හඳින් අවදිවන මේ පොළොවට ඇත්තේ අනන්ත වූ සුඳුරු බැඳීමකි. සිතුවිලි සිරකරගත් හදවත් අතරට වසන්තේම රේණු රැගෙන එන ඔබේ ඒ සුඳුරු දැස්සන කැඳවුමට ලෝකයම නැවුම් විය, ජීවය ලැබිණි. එහෙත් අසනු මැනව මගේ මේ ආදරණීයම නඩු තීන්දුව. අපමණ වෙහෙසක් දරා මේ ලොව පුබුදු වන කල ඔබේම සෙනෙහස රැකගන්නට කවුරුන් නැද්ද? එබැවින් මේ නඩු තේන්දුව මගින් නියම කරමි. ලෝකයම ප්‍රබෝධවත් කරන කසනි සහ ලෙහස්සා අදපට ඔබේම සෙනෙහසින් නැවුම් වන්න.

හරිම සතුටින් මේ එවන ලස්සනම ලස්සන කවි ලස්සනම ලස්සන වචන කියවනවනේ. ඒක අපිට තහවුරු කිරීමක්. ඉතින් ඔයත් ඒ වගේ ලස්සන දේවල් විඳින්න කියවන්න. ඔයාට ඔයාව තහවුරු කරගන්න. එතකොට තමයි ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. අද හැම දවසක්.

0: සමහර ස්කෝලවල 23 වෙනිදා පටන් ගන්නවා. අපේ නම් හෙට පටන් ගන්නවා කසුනියකි. ආසාවෙන්ද ඉන්නේ දෝනි? ගොඩාක් ආසාවෙන් කසුනියකි මට සුබ පතනවා නේද?
1: අනේ ඉතින් මම සුබ පතන්න නැද්ද කියන්නේ? මොකද අප්ප එහෙම කිව්වේ?
0: නේ ඉතින් මං නිකන් ඇහුවා.
1: හරි ඉතින් සුබ පැතුම්
0: මම දන්නවා. හොඳේ විභාග කටයුතු වලට සූදානම් ඉන්නේ කියලා. ඉතින් නෙතිෆි මල්ෆෝ ස්ටුඩියෝ දැන් පොඩි අවස්ථාවක් දීලා තිනව ඇත්තටම මේ දවස්වල විභාග තියෙන නිසා අපි මේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනේනේ. ඒ අතරේ අපි අවස්ථාව දෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ එන්න පුළුවන් අයට එන්නම පුළුවන්. හැබැයි අපි අංක එක ඉස්කෝලේ කටයුතු වලට ඒ අවස්ථාව දෙනවාමයි. ඒකනේ ඇල්ෆා ස්ටුඩියෝ වල තියෙන විශේෂත්වය.
2: ඒකනේ. ඉතින් මං අදත් කසුනියක්කිට කතාවක් කියනද? කසුනියක්කිට තිබිලා තියෙනවද මිතුරු හමු?
0: අම්මෝ ඕනේ තරම්.
2: ඉතින් අන්න ඒ වගේ මිතුරු හමුවක් ගැන තමයි මං කියන්න යන්නේ. එකම කැම්පස් එකක ඉගෙනගෙන දැන් ජීවිතේ තමන්ගේ හීනවලට ගිහිල්ලා සාර්ථක වෙලා ඉන්න යාළුවෝ සෙට් එකක්. එයාලට කලින් උගන්නපු දැන් සුට්ටක් වයසට ගිහින් ඉන්න එයාලගේ මහාචාර්යවරයව බලන්න එයාගේ ගෙදර ගියාලු. ඉතින් ටික වෙලාවක් කතා කර කර ඉද්දී මේ යාළුවෝ කතා වෙන පටන් ගත්තලු. එයාලගේ වැඩවල තියෙන පීඩනය, ජීවිතේ තියෙන අමාරුකම්, එතකොට මෙන්න මේ දේවල් නිසා මට පීඩනය වැඩි, ඔහොමම කියලා කට්ටිය තමන්ගේ ජීවිතයේ එක එක දේවල් බෙදා හදාගත්තලු. ඉතින් එතකොට මේ මහාචාර්යවරයා කිව්වලු, මේ චුට්ටක් ඉන්නකෝ මම ඔයාලා ඔක්කොටම තේ එකක් හදාගෙන එන්නම් කියලා එයා හිනා වෙලා කුස්සියට ගියාලු. ඉතින් ඔන්න චූටි වෙලාවකට පස්සේ එයා ආවලු ලොකු තේ පෝචියකුයි විවිධ ජාතියේ කෝපි ගොඩකුයි අරගෙන. ඉතින් එතකොට එයා කිව්වලු, මේ හැමෝම තමන්ට කැමති කෝප්පයකට තේවක් කරන් එන්න

0: කතා කරමු කියලා. ඉතින් දැන් ඔතන තිබ්බලු කසුනියක්ගේ රත්තරන් වලින් පේන්ට් කරපු පෝසිලේන් කෝප්ප, ලස්සන පෝසිලේන් කෝප්ප. ඒ වගේම හරිම සාමාන්‍ය ප්ලාස්ටික් තිබ්බා. එතකොට වීදුරු කෝප්ප, අනේ වගේ කේක වර්ගයේ කෝප්ප තිබ්බා. ඉතින් මහාචාර්යවරයා කිව්වලු ඔයාලා කැමති එකක් ගන්න, අරගෙන තේවක් කරන් ඉඳගෙන වාඩි වෙන්න කියලා. කොහොම හරි ඊට පස්සේ හැමෝම ඉක්මන් ඉක්මන් ඉක්මන්ට ගිහිල්ලා අර වටිනාම රත්තරන් ආලේප කරලා තිබ්බ පෝසිලීන් කෝප්ප ටිකලු තෝරගත්තේ. අර සාමාන්‍ය සරල කෝප්ප ටික අර මේ තැටියේ ඉතිරි වුණාලු. ඉතින් එතකොට මහාචාර්යවරයා හිනා වෙලා මෙන්න මෙහෙම කිව්වලු, ඔයාලා හැමෝම උත්සාහ කළේ හොඳම සහ ලස්සන කෝප්ප තෝරගන්න. ඉතින් ඔයාලා ඔක්කොම හොඳම ලස්සන කෝප්ප තෝරගත්තම ඉතිරි වෙන්නේ සරල කෝප්ප ටික විතරයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්නේ. ඉතින් ඔයාලගේ මානසික පීඩනයටත් මුල ඕකම තමයි. මතක තියාගන්න, අපිට ඇත්තටම ඕනේ තේ මිසක් කෝප්ප හැඩයවත් කෝප්ප වටිනාකමවත් නෙමෙයි. හැබැයි අපි හැමෝම තරඟ කළේ හොඳම කෝප්පය ලබා ගන්න. ඉතින් ඔයාම කෝප්ප තෝරගෙන ඒකෙන් ලැබෙන මානසික පීඩනයට ඔයාම බැනලා හරියනවද? ඒකෙ තේරුම කසුණියක්කි අපි අර හැමෝම කරන දේ අතිශය සාමාන්‍ය දේ කරන්න ඕන කියන එක නෙමෙයි. ඒකෙ තේරුම දැන් මේක කෙනෙක්ට හිතෙන්න පුළුවන්, හරි ඒකෙ තේරුම අපි ඔන්නෝහේ දිනෙදා කාලා බීලා ඇඳලා ජීවත් වෙනවා කියන එකට කොටු වෙනවා කියන එක නෙමෙයි. ඒකෙ තේරුම කසුණියක්කි ඔයානි තෝරගත්තේ මේ අමාරු පාර. ඉතින් ඔයාට ඒකට කම්ප්ලේන් කරන්න අයිතියක් නැහැ. මොකද ඔයයි ඒක තෝරගත්තේ. ඉතින් ඔයාට තිබ්බනේ පොඩි මාර්ගයක යන්න. ඉතින් ඔයානි තෝරගත්තේ දිග මාර්ගේ. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒකේ තියෙන පීඩනය දරාගෙන ඉස්සරහටම යන්න. ඉතින් ලස්සන කෝප්ප තෝරගත්ත වගේ නෙමෙයි. ඒකට තියෙන ඒකට අපිට විඳින තියෙන පීඩනෙත් විඳින්නම වෙනවා. හැබැයි ඔයාට ඕනේ ලස්සන කෝප්පේ නම් ඔයා ඒක තෝරගන්නම ඕනේ.
1: නියමයි.

0: ಗದಗ ಹಾಸ್ಪಿಸಿಪ್ ಪಾಲಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ಟೈಮಿರುವನ ಎವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಯಾ ಕೋಟಿ ಎಕ್ದಹಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್ ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි කවල් බන්ද කරා. තුන්සරයක් ගියා.
3: කතා කරන්න 0777-3940.
2: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
5: Net FM Alpha Studio with Kasuni and Lehansa.
3: Iti Mala? Come on, Mala. Mama, oyage birthday ka kiyana last vela inne. Mama vitarada?
6: නෑ මමත් ලෑස්ති වෙලා ඉන්නේ ඔයාගේ බර්ත්ඩේ එකට ලස්සනම සුබ පැතුම දෙන්න.
3: ලස්සන හරිම ලස්සන කේක් එකක් තියෙනවානේ.
6: ඔහොම කිව්වම කසුනියකි කට්ටියට කන්න ඕන වෙයිනි කේක් එක. එතකොට අපි මොකද කරන්නේ?
3: ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කමුකෝ. මේ දැන් අපි ඔක්කොම එකතු වෙලා බෙදා ගන්න හැමදේම. ඒ වගේ.

0: சரிங்கள்
1: சுதுமாலா சுதுமாலா சுது அம்மா
2: சுது தாத்தா
1: அண்ண ஹாரி சுது ஐயா சுது அக்கா ஒன்னு தீனா வச்சன කියන්න පුළුවන්නේ
2: ඔව් නිකං අක්කා කියනට වඩා අපි ඉතින් අර වැඩක් කරගන්න ඕන උනහමනේ බටර් ගාලා සුදු අක්කා කියන්නේ එහෙම නැතුව නිකං ඉන්න වෙලෙත් තොන්න හේ චුට්ටක් කියන්නානේ
1: හ්ම් දැන් ඔය අපි පැංචා පැංචා ඉන්නා නේද මාත් එක්ක සෙල්ලම් කරන්න ඕන උනහම අම්මෝ මට කියන වචන ගොඩ ඒ වගේ තමයි ඉතින් එහෙම තමයි අපි ඒවත් විඳින්න ඕන සුදු අම්මා සුදු තාත්තා සුදු ටීචර් ඔන්න කියන්න පුළුවන් කවුරුත් මොකෝත් කියන්නේ නැහැ ඔයා ආදරෙන් හදවතින්ම කතා කරනකොට අපි
2: විශාඛා බාලිකා මධ්‍ය මහාවිද්‍යාලයේ 10B ශ්‍රේණියේ ඉගෙන ගන්න දුල්නෙත්මා සහන්ලිගේ බර්ත්ඩේ කාට එයාගේ හොඳම යාළුවා ඔන්න එයාට සුබම සුබපන්දිනයක් කියලා සුබ පතනවා අද මගේ මල්ලිගේ උපන්දිනේ මල්ලිගේ නම මල්ලිගේ නම දාලා නැහැ මම නම් ඩොම්පේ දිලූෂ කියලා දාලා තියෙනවා
1: දිලූෂගේ මල්ලි
2: දිලූෂගේ මල්ලි ෂනිරු දින්හස් හෙටි හේව චුටි බබාට සුබම සුබ පන්දිනයක් කියලා නිලානි ආච්චි අම්මා සුබ පැතුම් එකතු කරනවා
1: දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ හත ශ්‍රේණිය ඉගෙන ගන්න යෂිමි පබසරාගේ අද 14 වෙනි උපන්දිනය
2: අද අපේ කසුන් පුතාගේ උපන්දිනේ එයාට සුබම සුබ උපන්දිනයක් කියලා එරන්දි අම්මා සුබ පතනවා
1: බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාව උගන්වන ටීචර්ගේ නම තමයි එවල නැත්තේ ඔන්න ටීචර්ගේ අද උපන්දිනය ඉතින් අපි ටීචර්ට හරිම ආදරේ අපි 11 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයි ටික කියලා දාලා තියෙනවා හා කවුද කෝල් කරන්නේ
2: මම පොඩ්ඩක් කට් කරා ඉතින් කෝල් එක හරි කමක් නැහැ අද අපේ අම්මගේ උපන්දිනය අපේ අම්මට මම සුබ සුබ උපන්දිනයක් වේවා කියලා කිව්වා අම්මත් සතුටින් මාත් සතුටින් මේ බබාගේ නම නම් මිහිරි
1: ඔව් දැන් WhatsApp අංකෙට කෝල් කරාට අපිට ආන්සර් කරන්න බෑනේ නේද ඒකට මැසේජ් එකක් තමයි දාන්න පුළුවන් රංජනී තමයි අපිට කෝල් කරන්නේ මං හිතන්නේ රංජනී මැනික අපිට මැසේජ් එකක් දාන්නකෝ
2: අද මගේ දුවගේ 13 වෙනි උපන්දිනය බදුල්ල මී ගහ කියුල ජාතික පාසලේ අටේ පන්ති ඉගෙන ගන්න RM දෙවුමි රශ්මිකා ජයසිංහගේ උපන්දිනයද
1: මේ ඔක්කොටම සුබම වේවා ජයම වේවා හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වෙන්න ඕන ලොකුම කෑලි දෙක අපි දෙන්නා ඉතින් සමරන්නංකෝ කටිය ගොඩක් කියලා තියෙනවා ලස්සන සින්දුවක් ලස්සන සින්දු එහෙම කියලා උදේට එහෙම ඇහෙනකොට මාරම එනර්ජි එකක් කියලා ගොඩක් අය අපිට WhatsApp එකට දාලා තිනා ඕ ඉතින් ඒ එනර්ජි එක තමයි ඔයා ගන්න ඕන හොඳම මෝනින් වයිබ් එකෙන් එතකොට ඔයා යන තැන සරු වෙනවාමයි ඉන්න තැන ලස්සන වෙනවාමයි ඔයා කොහේ වැඩ කරත් කොහේ හිටියත් මේ සින්දුවත් එහෙමම ලස්සනටම සද්ද වැඩි කරගෙන මහන්නකෝ

0: දෙයක් අන්තිම වෙනකන් නවත්තන්න හොඳ නෑ. කිසිම දෙයක් අන්තිම වෙනකන් අතාරින්න හොඳ නෑ. ඒ නිසා 6:45 වෙනකම්ම ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක ඉන්න හොඳේ.
1: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: Net FM Alpha Studio velavade 6 vinadi 38
2: Sri Lankave prathama vatavata rhino roofing vedin handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino roofing vedin handunwa dena Rhino Premier Roofing Sheet Wedi vistara sandaha 13.96 amathanna
3: Black curry ekaka rasa balanna den oyat kemathi athi neida මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
4: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 4397
6: හොඳ මමිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000 රුපියල් 1598කට Mobitel 1598

0: වේමලුනු.
1: ඇයි ෂුගර් කියලා මූණෙන්න කන? සෙවන කල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. පින්දෝය 47 31 33 540. අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය.
3: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
4: අම්මලාගේ ආදරයට නියම පදමෙන්ගල මාතර ෆ්‍රීලන්. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.
5: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
6: Net FM Alpha Studio with Kasuni and Lehansa.
1: Net FM Alpha Studio වෙලා වුතේ 6යි විනාඩි 41යි.
7: කසුනියකි මාර වැඩේනේ වෙලා තියෙන්නේ.
1: මොකද්ද මාර වැඩේ?
7: අර අපිට කෝල් කළා නේද? ඒ කෝල් කළා තියෙන්නේ අපිට බර්ත්ඩේ විශ් එකක් කියන අමතක වෙච්ච නිසා. ඉතින් අපි ඒක දැන් කියමු.
1: හරි.
7: රත් දොළුගම ප්‍රාථමික විද්‍යාලයේ එක වසර ඉගෙන ගන්න හෙසන්යාගේ 6 වෙනි උපන්දිනය අද. හැපි බර්ත්ඩේ හෙසන්යා. අපිට සමාවෙන්න අපිට චුට්ටක් විතර ඔයාගේ බර්ත්ඩේ විශ්ක මිස් වුණානේ.
1: කමක් නෑ, උනාට අපි කිව්වනේ අන්න. ඒක හොඳ පණිවිඩයක්.
7: සමහර අවස්ථාවල දේවල් අපිට මග හැරෙනවා ලෙහන්සා.
1: ඒක අපි හිතමතා කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ මග හැරීම් වලදී ඔන්න අපි තේරුම් ගන්න ඕන. හිතමතා නෙවෙයි නෙහෙම කරේ. හැබැයි අනිත් පාර්ශ්වයත් ඒක තේරුම් ගන්න ඕනේ. එයා ඒක හිතමතා නොකරපු දෙයක් කියන එක. ඉතින් දෙපැත්තටම මේ කතාවලයි. ඔයත් තේරුම් වෙන විදියට ඒක හැසිරෙන්න ඕන. ඒ පැත්තෙනොත් තේරුම් ගන්න විදියට හැසිරෙන්න ඕන. ඉතින් ඒ නිසා මග හැරෙන තැන් නිවැරදි කරගන්නත් හොඳ පුරුද්දක් තියෙන්න ඕන. මතකයිනේ අද අපේ ඇල්ෆා ස්ටුඩියෝ පාඩම ෆර්මේෂන්ස් තහවුරු කිරීම සංයෝජනා යටිහිතට දෙන එක. ඉතින් ඔයා ඔයාව තහවුරු කරගෙන බලන්නක රූපත් එක්ක යටිහිතේ භාෂාව, රූප, හැඟීම් ඒව දේලා ඔයාගේ ලෝකෙ ලස්සන ලෝකයක් කරගන්න, මල් යහනාවක් කරගන්නකෝ. ගෙහින් එන්නම්. මම කසුනි.
7: මම ලෙහන්සා.
1: ආදරේ. ඉතින්

0: ಭಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672
0: විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 ජූලි 21 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: සිරස්තල අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය අද කතානායකට ජනප්‍රියත්වය මැන බලන්න හොඳම ක්‍රමය විපක්ෂය ආණ්ඩුවට කියලා දෙයි ඉරාන ඉලක්ක වෙත ඇමරිකාවෙන් යලිත් ප්‍රහාර මාලාවක් අපි දැන් පූර්ණ යුද්ධයක ඉරානයෙන් ප්‍රකාශයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නම විකුණා කළ රට රැකියා ජාවාරමක් හෙළිවෙයි ජාවාරමුන් සොයා විමර්ශන අවසන් මහා තරගයෙන් පසු ස්පාඤ්ඤ සමග ඇති කරගත් කුටි කෙලිය ගැන ආජන්ටිනාවට එරෙහිව විනය පරීක්ෂණයක්
0: net news the truth people trust
4: පාපන්දු ලෝක කුසලානේ දිනාගන්න ස්පාඤ්ඤ ඊයේ සමත් වුණා. අවසන් මහා තරගයේ නැටුම් ගැයුම් සහ තවත් විචිත්‍රාංග නිසා ලස්සන වුණත් තරගයෙන් පස්සේ සිදු වුණේ ක්‍රීඩාවේ ජීවගුණයේද කෙලෙසා දමන කැත සිදුවීමක්. පෙරදුණු ආජන්ටිනා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නොසන්සුන් ලෙස හැසිරෙමින් ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමග ගුටි කෙලියක් ද ඇති කරගත්තා. ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට අතට අත දී සුබපැතුවේ හෝ සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙස්සි විතරයි. එසේ තිබියදී ඇතිවුණු කුටිකෙලිය ගැන විමර්ශනයක් ආරම්භ කරන්න ලෝක පාපන්දු සම්මේලනයේ තීරණය කර තිබෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙනෙන විශ්වාස භංග යෝජනාව අද දිනේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. පසුගිය දාමීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවේදී ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ. මේ අතර බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අදාළ අමාත්‍යංශ නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටි එම සාකච්ඡාවේදී ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳව දීර්ඝ ලෙස විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. එමෙන්ම බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීමට සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම් අයිෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ආණ්ඩුවට සිය ජනප්‍රියතාවය මැනබැලිය හැකි හොඳම ක්‍රමය මැතිවරණයක් පැවැත්වීම බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් 75% කැමැත්තක් පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්නම් ආණ්ඩුව හැකි ඉක්මනින්ම මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.
5: දැන් 75% ජනප්‍රියතාවයක් තියෙනවා නම් ජනාධිපතිතුමා ඇත්තටම හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ මොන විදිය ජනප්‍රියතාවයක් තියෙනවද නැද්ද කියන එක එතකොට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ ජනමතේ. ඒ කියන්නේ ජනතා ඡන්දෙන්. එතකොට පළාත් සභා මැතිවරණය දැන් අවුරුදු ගාණක් වංගු ගහනවා. මේ ආණ්ඩුවට උමනාවක් නැහැ පළාත් සභා මැතිවරණය තියන්න. ඉතින් මේ පළාත් සභා මැතිවරණය තියන්න දැන් වහාම කටයුතු කරවොතින් හොඳයි. මොකද එන්න එන්න එන්න ජනප්‍රියතාවයේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා මේ රටේ ජනතාවට පාරේ යන මිනිහකින් ඇහුවනම් හොඳයි.
4: මේ අතර ආණ්ඩුවේ කිහිප දිනකටම එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනා යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවා.
5: නෑ, අපි විශ්වාසභංග යෝජනාවල් මීට කලිකුත් ගෙනල්ලා තියෙනවා. අපි ඉදිරියේදී අවශ්‍ය විදියට විශ්වාසභංග යෝජනා ගෙනීමට කටයුතු කරනවා. එහෙම තාම මේ කිහිප දෙනෙක් ඉන්නවනะ. ඇත්තටම ආණ්ඩුවට විරුද්ධව ගේන්න ඕනේ. නමුත් 3-2 බලයක් තියෙනවා කියන එකත් අපි දන්නවා. පාර්ලිමේන්තුව ඇතුළත පාර්ලිමේන්තුව පිට නම් එහෙම දෙයක් නෑ. දැන්
4: අමරිකාව විසින් ඉරානයට එරෙහිව නැවතත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. අමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලයේ පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගන්නා නෞකාවලට ඉරානයෙන් එල්ලවන තර්ජන මර්ධනය කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි. මේ වන විට එක දිගට දින 10ක් පුරා අමරිකාව විසින් ඉරානයට මෙලෙස ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මෑතකදී ජෝදානයේ සහ ඉරාකයේදී මියගිය අමරිකානු සෙවලුන් වෙනුවෙන් ඉරානයට දැඩි ලෙස රිදවන බවයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ. අමරිකානු සෙවලෙකුගේ ජීවිතයක් නැතිවන සෑම අවස්ථාවකදීම ඉරානයට ඊට වඩා විශාල වන්දියක් ගෙවීමට සිදුවන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසිස්කියන් පවසන්නේ තමන් මේ වන විට අමරිකාව සමග පූර්ණ යුද්ධයක නිරත වන බවයි. ඉරානයේ විසින්ද බහරේන්, ජෝදානය සහ සිරියාවේ පිහිටි ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ගැටුම් උග්‍රවුවද දෙපාර්ශ්වය අතර මැදිහත්කරුවන් මාර්ගයෙන් රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ හුවමාරුවන බවයි ටෙහෙරාන් පාලනය පවසන්නේ. මැද පෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ ඉරානයෙන් එල්ල වූ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් සාර්ථක ව්‍යර්ථ කළ බව ජෝදානය සහ කුවේටය ප්‍රකාශ කරනවා. එසේ තිබියදී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තෙල් නැව් දෙකක් පිපිරී ගිය බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ. ඒත් අමරිකානු මධ්‍යම බලකාය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර සිටිනවා. කැනඩාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 50% තීරුබද්දක් පැනවීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමරිකානු වෙළඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් මෙම නව බදු පැනවීම සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එම බදු පැනවීම දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. අමරිකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව විසින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ප්‍රතිචාර ලෙස අමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2025 වසරට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අයදුම්කරුවන්ට තමන්ගේ විභාගංකය නිවැරදිව ඇතුළත් කර විභාග දෙපාර්තමේන්තුවේ නිලවිබඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 2,235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598ක් වනවා. දිවයිනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1669 සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 අධීක්ෂණය යටතේ පැවැත්වෙනු මෙම විභාගය සඳහා මෙවර සිසුන් 147,407 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බව පවසා එම කාර්යාලය මගින් කැනඩාවේ රැකියා සඳහා යැවීමට යයි පවසමින් පුද්ගලයන් 34 දෙනෙකුගෙන් මුදල් ලබාගත් සැකකරුවන් 30 අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැනඩා රැකියා ලබා දෙන බව පවසා අදාළ පුද්ගලයන් 34 දෙනා ඩුබයි වෙත රැගෙන ගොස් අතරමං කර සැකකරුවන් පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා වන වසන්තලාල් නැමැත්තා විදෙස් රටකට පලා ගොස් ඇති බවටයි පැවසෙන්නේ. අසංක මණිලාල් සහ මොහමඩ් ඉල්ලියාස් යන අනිකුත් සැකකරුවන් දෙදෙනා පළමු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේද කරුණු වාර්තා කර තිබෙනවා. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව සිදු වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට FIFA ආයතනය තීරණය කර තිබෙනවා. ස්පාඤ්ඤ හමුවේ ගෝල 1-0 ලෙස ලැබූ පරාජයෙන් පසුව ආජන්ටිනා ක්‍රීඩකයින් සහ සහායක නිලධාරීන් කිහිප දෙනෙකු ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කරගත්තා. මෙම සිදුවීමට සම්බන්ධ වූ ආජන්ටිනා ක්‍රීඩකයන්ට ඉදිරියේදී තරඟ තහනම් පැනවීමේ අවධානමක් පවතින බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. ඊට අමතරව ආජන්ටිනා පාපන්දු සම්මේලනයේට දඩ පැනවීමටද ඉඩ තිබෙනවා. මේ අතර එංගලන්තයට එරෙහිව පැවති අර්ධ අවසාන තරඟයෙන් පසු ආජන්ටිනා ක්‍රීඩකයන් විසින් ප්‍රදර්ශනය කළ බැනරයද මේ වන විට මතභේදයට ලක්වයි තිබෙන්නේ. එංගලන්තය සහ ආජන්ටිනා අතර අර්බුදයට ලක්වැති ෆෝක්ලන්ඩ් දූපත් සම්බන්ධයෙන් ආජන්ටිනා ක්‍රීඩකයින් මෙලෙස බැනරයක් ප්‍රදර්ශනය කළා. ඒ සම්බන්ධයෙන්ද දැන් FIFA ආයතනයේ අවධානය යොමු තිබෙනවා. මේ අතර අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤ හමුවේ ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ආජන්ටිනා ක්‍රීඩක ලියොනෙල් ස්කලෝනි පවසා ඇත්තේ ජයග්‍රහණය මෙන්ම පරාජයද නිහතමානීව බාර ගැනීමට තමන් සූදානම් බවයි. පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගී වීමට එම ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිතවරයා පැවසුවේ. දෙරට අතර එම එක්දින තරග තුන ලබන 23, 25 සහ 28 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. ඒ හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මීට අමතරව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග 20-20 ක්‍රිකට් තරගාවලියකටද සහභාගී වීමට නියමිතයි. එම තරග පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 31 වනදායි. නෙත්නිවුස් ශ්‍රීලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: FM 95 FM 94.8 net FM.
6: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
11: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
12: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Athuragiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
3: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba Melwa eka Lankawa eka
4: Prime Residences wethi noba wetata gena ena Kolaba Navayehi idivana The Prime Colombo
5: Rasata gunata uyanna
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
7: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
8: Rhino Roofing within Hadunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Vedi Vistara Sandaha 13 Anuhaya Amathanna.
9: Union Bank e Pension Loan ekeng mama pelatawana patan gattane.
10: Vishrama jeevithaye barak novi balayak karaganna. Rajya Sevaka obata rupiyal million 8k dakwa annayak. Union Bank Pension Loan.
11: සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
13: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම
14: FM 95 FM 94.8 NET FM

0: Good morning. Welawu te hatai winadi hayai. Ada Tuesday. Angga haru ada Gautsa Chinua.
1: Eka kwento hanga.
0: Taiwanese ling good morning kan eh. Gautsa kiyala.
2: Gautsa.
0: Gautsa.
2: Okay okay.
0: Gautsa, Gautsa back kiyan.
2: Ema kiyoma
1: hari. Taiwanese Thailand de.
0: Taiwan. Taiwanese wali.
2: Taiwanese
1: කියලා කියන ටික පරිස්සමෙන් කියන්න ඕන.
2: ඔව්.
0: ඒ
1: රාජතාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද?
2: තීනෙත් එක නේ.
1: ඔව් ඔව් ඔව්.
2: කොයි වෙලේ
1: හැබැයි මොනවා වුණත් අපිට මේ ගොඩක් දේවල් විශේෂයෙන් මේ අපේ බුද්ධඝම කාලයක් වැළලී ගිය කාලෙක අපිට උපසම්පදාව සියමෙන් ලැබුණානේ. නේද?
0: ඔව්.
1: ඉතින් ඒ ගැනත් විශේෂ කතා දෙනවා අපි ඉදිරියේදී පුලම් පුලම් විදියට කියමු
2: සියම් දේශේ.
1: ඔව්.
2: හරි. දැන් අදවා මේ පටන් ගද්දි කිව්වනේ අද ටියුස්ඩේ කියලා අඟහරුවාද. ජූලි මාසේ 21 වෙනිදා.
0: 21
2: වෙනිදා. ඔව්. 21 වෙනිදා. ඉතින් මේ දවස ලෝකෙට වැදගත් වෙන හේතු දෙකක් තියෙනවා. මේ දෙකම මේ සාර අභ්‍යවකාශ විද්‍යාව හා සම්බන්ධයි.
0: රයිට්.
1: ආ ඔව් නේද.
2: උඩ බලාගෙන ඉන්න ඕන දවස්.
1: ඔව්. එව්ව හඳේ කිව්ව කාලේ.
2: අන්න.
1: ඉතින් අයියාගේ සීන් එක නේද?
2: නීල් අයියාගේ සීන් එක. නීල් ආම්ස්ට්‍රෝන් ඉස්සෙල්ලම ගිහිල්ලා හඳට ගොඩ බැහැවේ. ඔන්න අද වගේ දවසක.
1: ගොඩ බැස්සනම්.
2: ඔව්. බැස්සනම්. ඒක ඒක
1: වෙනම කතාවක්.
2: ඒක වෙන එකක්. ඒක වෙන දවසක අපි කතා කරමු. අපි කතා කරලා තියෙනවා. ඉතින් මානව සංහතියේ දෙවැන්ත පියවරක් විදිහට හඳුන්වපු සඳ තරණය සිද්ධ වුණු දවස් තමයි අද. ජූලි 21 වෙනිදා.
0: ජූලි 21.
2: එතනින් පස්සේ දැන් ගොඩක් රටවල් හඳට ගියානේ. හඳට ගියා. සමහර අය දකුණු උදරවේට ගියා. කවුරුත් ගිය නැති පැති වලට ගියා. ඒ ගිහිල්ලා ආයේ හඳ වටේ මේ ලගදි රවුමක් ගහලා ආව කට්ටියක් ගොඩ බාන්න නැතුව. ඒ වගේ සිද්ධි සිද්ධ වුණා. දැන් ඒ වගේම තමයි මම කියන්නේ තව හේතුවක් තියෙනවා කියලා මේ අහස හා සම්බන්ධ අභ්‍යවකාශය හා සම්බන්ධ. ඊළඟ හේතුව තමයි අද තමයි ලෝක UFO දිනය.
0: UFO
1: හඳුනා නොගත් පියාසර
2: වස්තුන් වල දිනය.
1: අපි අපි නම් ඇත්තටම හඳුනා නොගත් පියාසර වස්තුන් ගොඩක්
2: දකින්නවනේ.
1: දකින්න.
2: නිතර පාවෙන.
1: මේ බම්බල පිටියේදී එහෙම සෑහෙන්න දකින්න.
2: උදේට එහෙම ඉදදී.
1: උදේට දකින්නවා, හවසට දකින්නවා. හඳුනා නොගත් අපි සෑහෙන්න හඳුනා ගන්න උත්සාහ කරනවා.
2: හරියන්නේ
1: නැහැ. හරියන්නේම නැහැ.
0: ඒක පියාසර වස්තු නෙමෙයිනේ.
2: නෑ, ඒවා ආලෝකයේ වේගයෙන් යනවා.
1: ඔව්.
2: අල්ල ගන්න බෑ.
1: ඒවා පියාසර වස්තු නෙමෙයිද?
0: අනංගි දන්නේ කකුල් දෙකේ වස්තු කියලා
2: ඒවා. නෑ නෑ, පියාසර උඩින් යන්නේ.
1: අපි මේ උඩින් නම් බලනකොටත් ඒගොල්ලෝ පියාසර කරනවා. එන්නේ වාමේ.
2: ඔය මේ ඔව් උදේට එහෙම එනවා නම්
1: අර බලන්නකො අපේ ජනියය ආසියායි අතන පල්ලෙහාට වෙලා ඒ කොච්චර
2: හඳුනා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔව් UFOs බලා ගන්න පුළුවන්. හරිද? කොහොමත් මේ ලංකාවෙත් ඔය UFO දර්ශනීය වුණා, එළි දැක්ක, ඔය වගේ කතා ගොඩක් තියෙනවනේ. ඉතින් අද වගේ දවසක දැන් ඔය හඳට යන කතා අපි ඔක්කොම දන්නවා. සාමාන්‍ය ටිකක් අපි නිතරම අහන කතා ටිකක්නේ. ඒකෙන්ද අපි හිතුවා මේ ඔය ලෝකෙ ඉස්සෙල්ලම UFO ගැන නැත්නම් අභ්‍යවකාශ වස්තුවක් ගැන නැත්නම් ඔය පිටසක්වල ජීවය ගැන කතා කරපු පළවෙනි සිදුවීම තමයි මේ රොස්වෙල් සිදුවීම කියලා කියන්නේ. රොස්වෙල් සිදුවීම ලෝකෙ හරි විශේෂ වෙනවා. 1940 ගණන්වල 47 වගේ කාලෙක සිද්ධ වෙන්නේ. හේතුව තමයි ඔය පියාඹන පීරිසියක් හා සමාන දෙයක් කඩාගෙන වැටුණා. ඊට පස්සේ ඒකේ මියගිය පියාඹන මේ පීරිසිය ආපු ජීවීන් පිටසක්වල ජීවීන් හිටියා. ඒගොල්ලෝ සමහර ඇමරිකන් රජය අත්අඩංගුවටපත් වුණා. ඒ වගේ කතා ගොඩාක් ලෝකෙ ඒරියා 51 ල ඒගොල්ලන් හංග කරලා ඉන්නවා. සහ මේ ඔය දැන් 1950 දශකයෙන් පස්සේ ලෝකේ තාක්ෂණය සෑහෙන්න වේගෙන් දියුණු වුණානේ. ඔය සීතල යුද්ධයත් එක්ක. එතකොට තව කට්ටිය ඔය එක එක කොන්ස්පිරසිස් හැදුවා. මේ අරගොල්ලන්ගේ දැනුම 47 වගේනේ ඒගොල්ලෝ අහුනේ. එතකොට 50 ඉඳන් වේගෙන් දියුණුනේ ඒගොල්ලන්ගෙන් උපදෙස් අරගෙන ඒ අහගෙන ඔහොම තමයි කියලා. ඉතින් රොස්වෙල් සිදුවීම සම්බන්ධයෙන් ඔය 1994-97 කියන කාලෙදි ඉස්සලම ඇමරිකාවත් කියනවා පියාබන වස්තුවක් හා සමාන එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා නෑ මේක පියාබන වස්තුවක් නෙමෙයි, මේ අපේ මේ බැලුන් එකක්. ඔය උඩ යන බැලුන් තියෙන කාලගුණ බැලුන් තියෙන ඒ වගේ එකක් කියලා. ඉතින් 1994-97 කියන කාලේ පිටු 1000කින් යුක්ත කොමිසම් වාර්තාවක් නිකුත් කරනවා.
0: පිටු 1000කින්
2: කොමිසම් වාර්තාව කියවන්න ලේසි නෑ ඇමරිකාවෙත්, එහෙම තමයි. එහෙමයි, පිටු ගොඩක් තියෙනවා. හරිද? මේ පිටු 1000 පුරාවටම කියන්නේ මේ කාලගුණ බැලුන්නේකුත් නෙමෙයි මේක. ඇමරිකාව ඒ කාලෙදි කරාලු 1945-50 කියන ඔය අවුරුදු පහක කාලය තුළ ඒගොල්ලෝ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරාලු.
0: රයිට්.
2: ප්‍රොජෙක්ට් මෝගුල් කියලා. ප්‍රොජෙක්ට් මොගුල් තමයි මේකේ නම. මොකක්ද දන්නවද මේකේ මේ මේ මේගොල්ලන්ගේ බලාපොරොත්තුව මේ ප්‍රොජෙක්ට් එකෙන් ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙච්ච දේ? දැන් සීතල යුද්ධනේ. දැන් ඔය ලෝක යුද්ධ ඉවර වෙලා 45 වෙනකොට එක පැත්තකින් හිටියා සෝවියට් රුසියාව, අනිත් පැත්තේ හිටියා ඇමරිකාව. මේගොල්ලෝ අතර පොඩි තාක්ෂණික යුද්ධයක් ගියානේ, විද්‍යා හා තාක්ෂණ යුද්ධයක්. ඉතින් ඇමරිකාවට ලොකු සැකයක් තිබ්බා. අපිට කලින් රුසියාව මේ නැත්නම් සෝවියට් සංගමේ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවලා න්‍යෂ්ටික බලය අත්පත් කරගනී කියලා. ඉතින් ඔය කාලෙම තමයි මේ ඇමරිකාව මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකේ ඔය ඕපන්හයිම මූවි එකේ හිම තියෙන මේ ප්‍රොජෙක්ට් එකනේ. අනිත් පැත්තෙන් රුසියාවත් ඒ වගේම න්‍යෂ්ටික වැඩපිළිවෙලක් අරගෙන ගියා.
1: ස්පුට්නික් කරා.
2: අන්න හරි. හරිද? ඊට පස්සේ මොකක්ද දන්නවද මේගොල්ලෝ කරේ? මේ බැලූන් වගේක් ලොකු උසකින් උසකට පහ කරලා යවුවා ඇමරිකාව. ඒවයි තිබ්බා අධි සංවේදී මයික්‍රෝෆෝන්. මේ බැලූන් වල අධි සංවේදී මයික්‍රෝෆෝන් අමුණල යවුවා ඉහළ උසකට. යවලා බලාගෙන හිටියා කොයි වෙලේ හරි න්‍යෂ්ටික පිපුරුමක් රුසියාව කරොත් ඒක අපිට ඇහෙයි කියලා. ඒ කොනේ කරන එක අපිට මේ පැත්තේ ඇහෙයි කියලා. අපි අර හැම වෙලේම ගෙනන් ලෝකේ බෝලයක් විදියට ගත්තට පස්සේ රුසියාව ලඟින් නේ තියෙන්නේ. අපිට දැන් සාමාන්‍යයෙන් අර ෆ්ලැට් විදියට ගත්තම තමයි එන දුරින් තියෙනවා වගේ
1: වෙන්නේ.
2: එහෙම වෙන්නේ නැහැ. පැසිෆික් සාගරය හරහා හරි ආසන්නව තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක යවලා බලාගෙන හිටියා කොයි වෙලේ හරි අපිට සද්දයක් ඇහේ කියලා. ඇත්තටම ඇහුණා. ඒ කියන්නේ 49 විතර ඔය ටාසාර් බෝම්බය මිහිමත සිද්ධ වෙච්ච දැවැන්තම පිපුරුම රුසියාව කරද්දි ඒක ඇහුණා. ඒ අවපු බැලුන් එකක් තමයිලු 45 ඉඳන් අපි යවලා තිබ්බනේ. ඒකක් තමයිලු 47 දී කඩාගෙන වැටිලා රෝස්වෙල් වල යානාවක් විදිහට දැක්කේ කියලා කිව්වලු. ඒකම තමයි අවසානයේදී ඒගොල්ලෝ නිගමනයට ආවේ. ඉතින් ඊට පස්සේ ඔය ගැන තෝ ලෝකේ තව හොයන්න පටන් ගත්තා. මේ තව ඒ වගේ බැලුන් ප්‍රොජෙක්ට්ස් වගේක් කරලා තියෙනවා ලෝකේ පුරාම. ඒ තමයි මේ ප්‍රොජෙක්ට් මොබිඩි කියලා ව්‍යාපෘතියක් සහ ප්‍රොජෙක්ට් ජෙන්ට්‍රිස්. මේකෙත් කරේ මේ වගේම තමයි. බැලූන් ටිකක් යව්වල් රුසියාව උඩින්, පාකරල යව්වල් රුසියාව උඩින් රුසියාවේ ඔත්තු බලන්න. කලින් කරේ තමන්ගේ භූමියෙන් උඩට යවලා තිබ්බේ සද්දා ගන්න. දැන් සද්ද ඇහුවානේ. ඊට පස්සේ ඇහුවලු පාකරල පින්තූරත් එක්ක විෂුවල්ස් එක්ක බලාගන්න මොනවද මේ රට ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අවසානයේදී දැන් ඔය UFO සමරන අද දවසේ ලෝකේ පුරා විද්‍යාඥයන් කියන දේ තමයි ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවද නැද්ද කියන එක ගැන තාමත් පරීක්ෂණ සිද්ධ වෙනවා. දැන් මේ ළඟදිත් හෙනහෙන වාර්තා ගොඩක් එළියට දැම්මනේ.
1: ආව් ට්‍රම්ප් ආපු හැටිය රිපෝර්ට්ස් වගේ දැම්මනේ.
2: රිපෝර්ට්ස් වගේ එළියට දැම්මනේ. දැන් ඔය ඔක්කොම අස්සේ තියෙන එකම මේ කියන්නේ අපි අර අවසානයේ නිගමනය තමයි මේ අපි ඔය ගොඩක් කලාවට ෆ්ලයින් ඔබ්ජෙක්ට්ස් කියලා UFO කියලා දැකපු දේවල් ඇත්තටම UFO නෙමෙයි. ඒව මේ ලෝකේ රුසියාව නැත්තම් අනිත් පැත්තෙන් ඇමරිකාව වගේ බලගතු රටවල් තමන්ගේ ප්‍රතිවාදියාගේ ඔත්තු බලන්න යවපු විවිධ යානාවන්. ඒව ඒගොල්ලොත් දන්නේ වගේ හොයන්න පටන් ගත්තා. ඒව ගැන තොරතුරු වාර්තා වුණාට පස්සේ ඒගොල්ලොත් ඔව් මේක පිටසක්වල යානයක් වෙන්න පුළුවන් අපි බලමු නාසකට කියලා එහෙම කට්ටිය ඒගොල්ලෝ හොයන්න පටන් ගත්තා. හැබැයි ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ යවපු දේවල් තමයි මේ අනිත් රටවල මිනිස්සු දැකලා තියෙන්නේ කියලා. ඉතින් ඔය 47 රෝස්වෙල් සිද්ධිය, ඊට පස්සේ ලෝකේ එක එක තැන්වල වාර්තා වෙච්ච පිටසක්වල යානා සම්බන්ධ සිද්ධි, මේ ඔක්කොම පිටිපස්සේ එක්ක ඇමරිකාව නැත්තම් රුසියාව ඉන්න පුළුවන් කියලා තමයි විශේෂඥයෝ කියන්නේ.
1: ඒක තමයි ඊට පස්සේ බැලුම් පුම්බනකොට එහෙම මතක තියාගන්න. බැලුම් කියන්නේ සෙල්ලම් නැහැ.
2: සෙල්ලම් නැහැ.
1: ඊට පස්සේ උඩ බැලුම් කියලා

0: ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක් කවුරු හරි පිටසක්කොල ජීවි
1: වෙන්න බලන්න
2: මට නම් හිතෙනවා
0: ඈ හිතෙනවනේ
1: වෙන්න බලන්න
0: මට නම් මේක පටන් ගත්ත දවසේම හිතුණා
2: එහෙනම් මන් නෙවෙයිනේ
0: නෑ ඔය දැන් ඔය බෙකියුවම අර මේ අද සඳ මත පාතමුකු දවසනේ ඉඳලා ආයේ ඥාන නැග්ග දවස මට මතක විදියට එහෙම කියන දවස නැග්ගනම් මේ දැන් අර 2001 මේ අතෝසි ක්ලග් මහත්තයාගේ පොතේ හරි අපූර්ව දෙයක් තියෙනවනේ
1: ස්පේස් කියන්නේ
0: ඔව් ඔඩිසි එකේ ඒකේ කියන්නේ මේ හඳේ අඳුරු පැත්තට 2001 වෙනකොට ගිහිල්ලා අපේ කට්ටිය බහිනවා. දැන් අපිට පේන පැත්ත නෙමේ.
1: අවදාම
0: අඳුරු පැත්තක් තියෙනවානේ. ඒ ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ බැහැලා මොන හරි වැඩක් කරන්න ගියාම එතන මේ ඔය කොහේ හරි බ්‍රහස්පති හරි කොහේ හරි ආයත ග්‍රහලෝකයක ඉන්න කට්ටියක් මේ හයි කරලා තියෙනවා ගැජමැටික්ස් ටිකක්. ඒ කියන්නේ පෘථිවියේ ඉන්න මිනිස්සු හඳේ අඳුරු පැත්තට ආවා කියන්නේ මුන් දැන් අපේ මට්ටමට ඇහිල්ලා කියලා දැනගන්න සංඥාව යන එකක් හයි කරලා තියනවලු. එතකොට සමහර ලාට ඒ බ්‍රහස්පති හරි කොහේ හරි ඉන්න කට්ටිය ඊට වැඩිය දියුණු වෙලා ඉන්න පුළුවන්. දියුණු වෙලා හිටියොත් අනේ කවන්න ඕන ඔය මල්ලා උන්ට දැක් කරගන්න කියලා නිකන් ඉදී. හැබැයි අපේ මට්ටමට හිටියා නම් එහෙම කණ්ඩ වෙනවා පොඩි එකට.
1: කොමාරි අද ලෝක UFO දිනේ.
2: දිනේ.
1: ඒකින්ද පියාඹන වස්තුන් ගැන සැලකිල්ලෙන් ඉන්න.
2: සැලකිල්ලෙන් ඉන්න. හරි ඒ විදිහට පටන් ගන්න අද අපි ඇල්ගෝ ටවුන්.

0: SLT Mobitel Fiber Nisa Deng Hammer Gatherum Novina Sadiwe again superior to fiber fit. Okuma devices connect karana. Gaming world low latency. Fast and stable, unlimited. Thoragana package rasa. Obe gather Adamu fiber fit karagana.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු

0: උදේ 7යි විනාඩි 28යි එල්ගොටාවමේ වෙලාව. ඔය දෙන්නට මං ඉඳෙදි තනිකමක් නෑ නේද?
1: නෑ, අපි මෙසක් වල
2: නේ නෑ.
1: අපි මෙහෙයි නෙමෙයි.
0: පිටසක් වල නෙමෙයි.
1: අපි පිටසක් වල. යන්න අපේ මේ NetFM Facebook page එකට. තියෙන අපිට සිද්ධ වෙච්ච සිද්ධියක්.
0: ඔව්.
1: මේ අපි ඔය මේ ඒ කියන්නේ පිටසක්වල ජීවීන් පිටිපස්සේ ගිය සිද්ධියක් තියෙනවා.
0: හහ්.
1: හරිද? ඒව පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.
0: බලන්න.
1: ඕගොල්ලෝ හිතන මේ අපි මෙතනට උදේ ඇවිල්ලා 10 වෙද්දි වැඩි ඉවර කරලා ගෙදර යනවා කියලා. එහෙම නෙමෙයි.
2: නෑ, අපි යනවා අපිට කොච්චර ලෝකවල තියෙනවද බලන්න.
1: බලන්න. කොච්චර මන්දාගිනි හරහා. නෑ, විශ්වයේ තියෙන එක එක මල්ටිවර්ස් හරහා අපි යනවා හිටපු ගා.
0: ට්‍රැවල් කරලා.
1: ඔව්, ඒ වගේ සිද්ධි අපිට වෙනවා.
0: රයිට්.
1: හරිද? ඉතින් එහෙම සිද්ධ වෙද්දි මතක් කරන්න ඕන, ඔයා මොන දේවල් සිද්ධ කරත් කමක් නෑ. ඔයාගේ account වල තියෙන සල්ලි ගැන. කල්පනාකාරී වෙන්න ඕන.
0: account ගැන විශේෂයෙන් කල්පනාකාරී.
1: account ගැන කල්පනාකාරී වුණාම සල්ලි ටික පරිස්සම් කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB බැංකුව කියලා තියෙන්නේ. යන්න වාගේ ළඟම තියෙන NSB ශාඛාවට.
0: right.
1: ගිහිල්ලා මෙන්න මේ data ටික. ජාතික හැඳුනුම්පත් අංකය. ඊට පස්සේ ඔයාගේ තැපැල් ලිපින. ඊට පස්සේ ස්ථාවර හා ජංගම දුරකථන අංක. ඊට පස්සේ ඊමේල් ලිපින. මෙන්න මේ දේවල් අප්ඩේට් කරගන්න කියලා. ඒ කියන්නේ අර know your customer form එක පුරවලා ඔයා account එකක් පටන් ගනිද්දි දෙනවනේ data ටිකක්. දත්ත ටිකක් දෙනවා. ඒවා ඉතින් කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඊමේල් account වෙනස් වෙනවා. password මතක නැතෝ ගියාම නිතරම අලුත් එකක් හදා ගන්නවා. numbers වෙනස් වෙනවා. නේ? ඔයාට සමහර සිද්ධි නිසා සමාජයට මූණ දෙන්න බැරුව ගියාම ආ ඒ නම්බරේ අයින් කළා. එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි දන්නවා වගේ තැපැල් ලිපින නේ. පදිංචිය මාරු කරන්න සිද්ධන ඔය වගේම සිද්ධි නිසා. සමාජයට මූණ දෙන්න බැරුව ගියාම පදිංචිය මාරු කරනවා. නෑ, එහෙම නෙමෙයි. ඉතින් අපි මේ දේවල් නිතරම වෙනස් වෙනවානේ. ෆෝන් නම්බර් එක වෙන්න පුළුවන්. ඔයාගේ පදිංචි ලිපිනය වෙන්න පුළුවන්. ඉතින් ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියනවා ළඟම බ්‍රාන්ච් එකට ගිහිල්ලා එහෙම වෙනස් වෙලා තියෙනවා නම් ඔයාගේ මේ දත්ත ටික වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේවා අප්ඩේට් කරගන්න කියලා. ඉතින් අප්ඩේට් කරන්නත් පුළුවන්, වෙනස් වෙලා නැත්නම් ඔයාලා වෙරිෆයි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ගිහිල්ලා වෙනසක් කළා නෑ, මේ ටික එහෙමම තමයි, ෆෝන් නම්බර් එකමයි, ඕනනම් බලන්න කවුන්ටර් එකකින් නැගිට උනා කෝල් බලන්න ඔයා ගන්න කියලා නම්බරේ දෙන්නේ. ඒතර කෝල් රින් කරයිනේ. එහෙම එහෙම අදිසියට කරගන්න පුළුවන් ඒ වගේ දේවල් කරලා. මේ
0: කොහොම
1: නමුත් ගුටි ගන්න කොහොම නමුත් ඔයාගේ දත්ත ටික මේ ඩේටා ටික යාවත් කාලීන කරන්න කියලා කියනවා. ඉතින් ඔයාට වඩාත් ගුණාත්මක සුරක්ෂිත බැංකු සේවා වක් ලබා දෙන්න තමයි NSB බැංකුව මේ වැඩේ කරන්නේ.
0: ඕකේ. ඒ නිසා
1: يعني එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත යාවත් කාලේන වුණේ නැත්තම් ඔයාගේ account එක වෙන වෙන වැරදි වැඩවලට ඕන තරම් යොදා ගන්න පුළුවන්.
0: right.
1: ඒකින්ද බොහොම පරිස්සමෙන් කල්පනාකාරී වෙන්න.
2: ඒක මේ දැන් ඔය මම හිතන්නේ අපේ net news එකේ නිල්ෂාන්ලා මම හිතන්නේ වැඩසටහනකුත් කරලා තිබ්බා. මේ එහෙම ඔබේ හැඳුනුම්පත් අංකය ඒ වගේ දේවල් මේ කවුරු හරි අරගෙන වැරදියට පාවිච්චි කරලා තියෙනවා කියලා බොරු කෝල්ස් එන්නත් පුළුවන්.
1: පුළුවන්.
2: ඒවැනුත් පරිසම් වෙන්න සමහරවිට කතා කරලා කියනවා මේ ඔයාගේ ඇඩෙන්ටි කාඩ් එකට වෙන ක්‍රෙඩිට් කාඩ් එකක් හදලා තියෙනවා. මේ දැන් එකේ මෙච්චර මේ අවුට්ස්ටෑන්ඩින් තියෙනවා. මේ ගෙවිම් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ඒවට ඔයාගේ නම තමයි යන්නේ. ඔයාට තමයි ඉර යන්න වෙන්නේ. මේක සෙටල් කරගන්න මට මෙච්චර ගාණක් දාන්න කියලා එහෙම මේ දාපු පැමිණිලි විශාල ප්‍රමාණයක් අපිට තාමත් අර බැලුංගල පුරුද්දර කතා කරලා කියනවා. ඉතින් ඒ ගැන විශේෂ වැඩසටහනකුත් අපේ මේ net news YouTube channel එකේ තියෙනවා කරලා.
1: එහෙම කතා කරමු.
2: එහෙම කතා කරොත් දෙය ඉක්මනටම පොලිසියට කියන්න.
1: අනිවාර්යයෙන්ම.
2: ඒ මරනවා එහෙම කිව්වොත් එහෙම මරන්න බෑ. පොලිසියෙන් ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් එහෙම රැවටිලා සල්ලි දාන්න යන්න එපා. ඒ මොකක් හරි කියන බැංකුව තියෙනවනේ. මොකක් හරි අපේ රටේ බැංකුවක නමක් කියලානේ කියනවා ඇත්තේ. එතකොට වහාම ළඟම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ඐඩෙන්ටි කාඩ් නම්බරේ දීලා මට මෙහෙම එකක් වෙලා තියෙනවද කියලා
1: වෙරිෆයි කරගන්න පුළුවන්.
2: වෙරිෆයි කරගන්න සල්ලි දාන්න
1: ඉස්සෙල්ලා.
2: ඔව්. අනේ NSB එක ඔක්කොටම කලින් ඉදිරිපත් වෙලා තමන්ගේ සේවාදායක වෙනුවෙන් මේ ඒ අලුත් තමන්ගේ තොරතුරු අලුතෙන් සම්පාදනය කරගන්න ඔවුන් උත්සුක වෙලා තිනවා. ඉතින් ඒ අවස්ථාව පැහැර අරින්න එපා.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් සහ ඔයාගේ බැංකු කටයුතු වල ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ගිහිල්ලා ඒකෙන්ද ඔය data ටික අප්ඩේට් කරගන්න.
0: අප්ඩේට් කරගන්න. රයිට්. දැන් අචි නෝ පොඩි ළමයි පොඩි ළමයි නෙමෙයි.
1: අචීනවා පොඩි ළමයි. ඔව්.
0: ඔය දෙනම.
2: හරි හරි හරි.
1: කියාගෙන යන්න.
0: කොමාරි. දැන් ලොකු වෙද්දී සමහර ළමයින්ට තියෙනවා කියවීමේ පොඩි අමාරුකම්. සමහර ඔලික්මන්ට් කියවන්න බෑනේ. ඒ වලට ඉතින් එක එක තෙරපි කරලා හදන්න පුළුවන්. ඒනට එහෙම ඒවා එනවානේ. ඊට පස්සේ එනවා පෙනීමේ අපහසුතා. සමහර වෙලාවට ස්පෝර්ට්ස් වලට බෑ. ඒගොල්ලන්ට වැඩිය දුවන්න කරන්න බෑ. ඔහොම වෙන්නේ පොඩි කාලේ ඒ අවශ්‍ය වයසට අවශ්‍ය පෝෂණය හම්බුනේ නැති වුණාම.
1: අනිවාර්යයෙන්ම.
0: හරිද? එතකොට ඔය අම්මල තාත්තලාගේ වගකීම තමයි අවශ්‍ය කාලෙට අවශ්‍ය පෝෂණය සප්ලිමන්ට්ස් එක දෙන එක.
1: ඔව්නේ. ඒ කියන්නේ මේ ඔය පොඩ්ඩ ලොකු වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ඔය මේ අපිට නිකන් අර භෞතිකවනේ පේන්නේ. භෞතිකව උස්මහත් වෙනවා කියන එක විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ශාරීරික වර්ධනය කියන්නේ එක කොටසක් විතරයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඊට පස්සේ මානසික ක්‍රියාකාරීත්වය අද වෙනකොට සෑහෙන්න අපි මේ හිතන දෙයක්නේ. මානසිකව දෙයක් දරා ගන්න කොච්චර පුළුවන්ද කියලානේ. දෙයකට මූණ දෙන්න කොච්චර පුළුවන්ද කියලා. ඒ වගේම තමයි ආහාර ජීර්ණය. ඊට පස්සේ සාමාන්‍ය දෘෂ්ටිය, පෙනීම කියන එක. මේ දේවල් මේ පොඩ්ඩන්ගේ පෝෂණයේදී අපි සලකන්න ඕන දේවල්. ඒ කියන්නේ හරියට පෝෂක පදාර්ථයන් ලැබුණ නැත්නම් මේ අපි කියපු අංශ ටික සංවර්ධනය වෙන්නේ නැහැ. එහෙම සංවර්ධනය වුණේ නැත්නම් සංසාරයක බලපාන්නේ අන්තිමට මේ රටේ මේ සමස්ත රටටම මේ රටේ ජාතික ආර්ථිකයට. ඉතින් නිරෝගී සමාජයක් කියලා කියන්නේ නිරෝගී දරුවන් ඉන්නවා කියලා කියන්නේ ඒ රට හරි ශක්තිමත්, මේ රටේ අනාගතය හරි පැහැදිලි. ඉතින් ඒක නිසා තමයි ඇංකර් මතක් කරන්නේ ඔයාගේ පොඩ්ඩට සමබර ආහාර වේලක් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ කන්න බොන්න දෙද්දි උදේ කෑම එක වෙන්න පුළුවන්, දවල් කෑම එක වෙන්න පුළුවන්, රෑ කෑම එක වෙන්න පුළුවන්. ඒ ආහාර වේල සමබර වෙන්න ඕන. අවශ්‍ය සියලු පෝෂක පදාර්ථයන් තියෙන්න ඕන. ඉතින් ආයෙක් ගැන සැලකිලිමත් වෙන්න. දැන් කැන්ටින් වලත් කෑම වෙනස් කරලා තියෙනවානේ. මේ දේවල් තමයි තියෙන්න ඕන, මේ දේවල් තියෙන්න බෑ කියලා. ඉතින් ඒව හොඳ තීරණ අපේ දරුවෝ වෙනුවෙන් ගත්තෝ. ඉතින් ඒකම තමයි ඔයාට ඔන්න පුළුවන් ඇන්කපීඩියා ප්‍රෝ එකතු කරන්න. ඇන්කපීඩියා ප්‍රෝ එක දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය කරන අර අතිරේක පෝෂක පදාර්ථයන් තියෙනවනේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් බූස්ට් එකක් දෙනවා කියලා. අන්නේ අවශ්‍ය කරන ටිකත් ඔන්න ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකින්ද මතක තියාගන්න බැලන්ස් වෙන්න ඕන. හැමදේම සමබර වෙන්න ඕන, නැත්නම් ඒක පැත්තක් බර වෙලා ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකින්ද මේ බැලන්ස් ඩයට් එකක් එක්ක අනිවාර්යයෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා ඔන්න ඇන්කර් මතක් කරනවා.
0: රයිට්. ඊට පස්සේ අපි යනවා දම්රෝ එක පැත්තට. මොකද මේ දවස්වල දම්රෝ එකට යන උගලන්ට වාසි ගොඩක් තියෙනවා.
1: වාසි ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ ඔයාලට ඩිස්කවුන්ට් හම්බෙනවා.
0: ඩිස්කවුන්ට් හම්බෙනවා.
1: නිකන් ඔයාලට හිතන්නකෝ ඔයාලට ඕනේ කියලා දම්රෝ ෆෝම් මැට්‍රස් එකක්.
0: රයිට්.
1: ඔයාලට දැන් 15%ක ඩිස්කවුන්ට් එකක් එක්ක දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ලංකාවේ ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ගන්නත් පුළුවන්. 160ක් විතර තියෙනවා ලංකාව පුරාම.
0: ඕකේ.
1: එතකොට ඉතින් ඔයාලට ළඟම තැනට යන්න තමයි තියෙන්නේ.
0: රයිට්.
1: ගිහිල්ලා ඔයාලට තියෙන්නේ ඕනේ විදියට ෆෝම් මැට්‍රස් එකක් මිලදී ගන්න.
0: ඒ
1: වගේමයි මතක් කරන්න ඕන වට යන්න කලින් www.damro.lk වෙබ්සයිට් එක තියෙනවා. සයිට් එකට ගිහිල්ලත් ඔයාලට virtual store එකේ බලන්න පුළුවන් මොනවද තව තියෙන collection කියලා ඒගොල්ලන්ගේ. මොකද මෙට්ට විතරක් නෙමෙයි. ඕනනම් ගෘහ භාණ්ඩ තියෙනවා, ගෘහ විදුලි උපකරණ තියෙනවා, නිදන කාමර කට්ටල තියෙනවා, සෝෆා කට්ටල තියෙනවා. මේ ඕන දෙයක් බලලා ඔයාලට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. credit card holder කෙනෙක් නම් credit card එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට සුවිශේෂී දීමනාවන් රසකුත් හම්බ වෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට.
0: දම්රෝ එකට. ඒ දෙකම යන්න කසාගල green supermarket එකට. මොකද ඔයාලට fresh දේවල් ගන්න ඕනේ නම් අඩු මිලට ඔයාලට තියෙන කිම තැන තමයි කසාගල green supermarket එක. දැන් ඔන කොළඹ ගත්තා තියෙන අතුරුගිරිය මුල්ලේරියාවේ වගේම ගම්පහ පැත්තේ නම් ඔයා ඉන්නේ ඔයාලට ගනේ මුල්ල ශාඛාවට යන්න පුළුවන්. කුරුණෑගල තියෙනවා
1: නරම්වල.
0: ඊපස්සේ ගම්පොළ තියෙනවා. ඒ වගේම රටමැද මාතලේ තියෙනවා. හැම පැත්තෙම තියෙනවා. ඔයාට ඉතින් ළඟම තියෙන එකද යන්න විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා සින්දුව කන්න. හැබැයි මතක් කරන ඕගලන්ට අද පපඩම් දවසේ විජේ පපඩමක් බද ගන්න තවල්ට කන්න කලින්. එතකොට ආගේ කෑම එක සිය ගුණයකින් රස වැඩි වෙලා අර කන්න ආස හිතෙන කෑම එකක් වෙයි.
1: අනිවාර්යයෙන්ම පපඩම් තියෙන්න ඕන.
0: පපඩමක් තියෙන්න ඕන.
1: පපඩමක් නැත්තම් අපිට කෑවා කියලා දැනෙන්නේ
0: නැහැ.
1: ඒකින්ද අනිවාර්යයෙන්ම විජේ පපඩමක් අරන් යන්න. තාම වෙලාව 7:37 නේ. ඒකින්ද උදේටත් ඔයාලට පපඩම්ම කන්න පුළුවන්.
0: ප්‍රශ්නයක්
1: නැහැ ඉක්මන් වුණොත්. හැබැයි ඒකත් දි අනිවාර්යයෙන්ම විජේ පපඩම්ම ගන්න කියලා අපි මතක් කරනවා.

0: Anu Paha FM Anu Hatarai Tashuma Ata Net FM
1: Udhe Hatai Vinadi Hatali Hai
2: Prime Colombo
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
2: ප්‍රයිම් කොළඹෝ
4: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි එල්බීසිම් ඇප් එකෙන්
5: නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
7: දැන් ඕන්න නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු
11: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package ප්‍රසක් SLT Mobitel Fiber
12: Kiehl's within දැන් ඔබට හොඳම දෙමනසා වැඩි ඉදිරියක් Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක් Melbourne Mare Biscuit Grand
13: වර්තමක්

0: උදේ 7යි විනාඩි 47යි අල්ගොටෝ මේ වෙලාව.
1: හරි. අද අපේ මාතෘකාව තමයි හඳුනා නොගත් පියාසර වස්තුන්.
0: වස්තුන්.
1: දැන් මේවා දන්නාද ලෝකේ? මේ සාර වැඩිපුර. හඳුනා නොගත් පියාසර වස්තුන්. එහෙමත් නැත්නම් UFOs.
0: ඔකේ.
1: දර්ශනය වෙලා තියෙන්නේ
0: කොහෙද?
1: වැඩිහිටි කට්ටියට.
0: එහෙමද?
1: ඒ කියන්නේ ඇමරිකාවේ වගේ ප්‍රාන්තවල ඔය තමන්ගේ පාඩුවේ ගොවිතැනක් කරගෙන ඒකලගේ තියෙනවා නේද එක යායට ලොකු තියෙන බඩිරුගු වගාවන්නේ ෆිල්ම්ස් වල පෙන්නන්නේ. X-Files එකෙන් බල්ලා තියෙනවා නම් දන්නවා. හරිද? ඒ වගේ වගාවන් කරගෙන නැත්නම් තමන්ගේ ගොවිතැනක් ගොවිපලක් කරගෙන ඉන්න ජේෂ්ඨ පුරවැසු ඇමරිකාවෙ ඉන්න.
0: ජේෂ්ඨ පුරවැසි.
1: නැව් සීනියර් සිටිසන්ස්ලා. ඒගොල්ලන්ට තමයිලු වැඩිපුර මේ දර්ශනය වෙලා තියෙන්නේ පිටසක්වල යන.
0: මොකද
1: ඒගොල්ලෝ ඊ රටේ ඒගොල්ලෝ නිකන් ඉන්නේ. ඉස්ලාම ගියාට පස්සේ ගේ ඇතුළට එලා එහෙම නිකන් ඉන්නේ. ඒගොල්ලෝ එළියට බැහැලා වගාවන් කරනවා, ගොවි පොළවල් නඩත්තු කරනවා, ඒවැය පළදාවරන් ටවුමට යනවා. ওই ෆිල්ම්ස් බල්ලා තියෙනවනේ ෆිල්ම්ස් වල තියෙන ඒගොල්ලෝ හරි දුරින්නේ තියෙන ටවුම ටිකක් දුර යන්න ඕනේ.
0: ඊට
1: පස්සේ පොඩක් කන්ට්‍රි සයිඩ් එකට වෙන්න තමයි ඒ ගෙවල් එහෙම තියෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ සිද්ධීන් වෙනවලු. ඉතින් ඒගොල්ලෝ නිතරම අර ක්‍රියාකාරී නිසා ඒගොල්ලෝ එළිය බැහැලා ඇවිදලා රෑම් දවාලක් නැතුව වැඩ කරන නිසා ඒගොල්ලන්ට තමයි මේ වගේ දේවල් වැඩිපුර දැర్శණය වෙලා තියෙන්නේ.
0: ඕකේ.
1: හැබැයි ඒ ගොඩක් අවස්ථාවල මේ ඇමරිකාවේ ඇමරිකාවේ නෝ හැමදේම සිද්ධ වෙන්නේ ලෝකේ ඔක්කොම සෙන්ට් එක තමයි ඇමරිකාවේ තමයි වෙන්නේ. ඊට පස්සේ අපි ඒවා වෙන ඒවා ඉගෙන ගන්න එහෙම. ඉතින් එහෙම වෙච්ච අවස්ථාවල තරුණයන් තරම් මේ වගේ සිද්ධීන් වලට මූණ දුන්නු තරුණයන් තරම් මේ වැඩිහිටි ප්‍රජාව කලබල වෙලා නැහැලු. සාමාන්‍යයෙන් තරුණයන් ඒවට මූණ දුන්නට පස්සේ කලබල වෙලා අමතක වෙලා වැටිලා සිහි නැති වෙලා ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. හැබැයි මේ වැඩිහිටි අය බොහොම පැහැදිලිව තමන්ගේ තමන් දැකපු දේ තමන්ගේ ඒක දැකපු දේ සාක්ෂියක්නේ. ඒ සාක්ෂි පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවලු. කිසිම පැනික් එකක් නැතුව මම මෙහෙම දේවල් දැක්ක මෙහෙම ගිහිල්ලෙද්දි තමයි එහෙම තමයි සිද්ධිය වුණේ කියලා. ඔකට හේතුව තමයි ඒගොල්ලෝ හරි ක්‍රියාකාරී. ඒගොල්ලන්ගේ විශ්‍රාම ජීවිත නිකන් අර ඔහේ පැත්තකට වෙලා එහෙම ගත වෙන්නේ නැහැ. හරි ක්‍රියාකාරී. ඒගොල්ලෝ ඇක්ටිව් අලුත් දේවල් කරනවා, වගාවන් කරනවා, නඩත්තු කරනවා, ගොවි පොළවල් බොහොම සතුටින් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මේ අර අර එලඹ සිටි සිහිය කියලා කියන්නේ ඒ මොහොතේ සිහියෙන් තමයි ඉන්නේ. සම්මා සතියෙන් තමයි ඉන්නේ. ඒකෙන්ද ඒගොල්ලන්ට එහෙම වැරදෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම පැටලෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ඔය මේ ලෝකයේ ඔය UFO සම්බන්ධයෙන් ඇත්තටම UFO සම්බන්ධයෙන් වාර්තා වෙච්ච සිද්ධීන් වලදී මේ වැඩිහිටි උදවිය දෙන ප්‍රකාශ සාක්ෂි තරුණ අය නැත්නම් මැදි වයස් වල අය දෙනවට වඩා සෑහෙන පැහැදිලි සහ විස්තරාත්මකයි කියලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාඥයන් කියලා තියෙනවා.
0: අද
1: අපි මේව කතා කරද්දී අපි නිකන් විහිළු වගේ වෙන්න බෑ. මොනවාද මේ ප්‍රශ්න නැද්දනේ මේ පිටසක්වල යන
0: ගැන කතා කරන්න කියලා.
1: මෙහෙට මේ ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ කියලා. ලෝකේ වෙනුවෙන් ඩොලර් බිලියන ගණන් වියදම් කරලා ව්‍යාපෘති සිද්ධ වෙනවා. අපි ඊළඟ පැයේදී ඒ ගැන කතා කරමු මොනවාද ලෝකේ වෙන්නේ කියලා. සහ ඒ වෙනුවෙන් වියදම් කරන මේ කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ හැම මේ සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති කරනවා. ඒවට දැන් ගොඩක් කාලවලට සාර රජයෙන් ලොකුවට මේ ඩොනේෂන්ස් හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු තමයි සල්ලි දාන්නේ. මිනිස්සු සල්ලි දානවා මාසෙට ඩොලර් කීයක් කියලා හරි ඒ පරේෂණ කටයුතු වලට උදව් වෙන්න. ඉතින් ඒ වගේ ලෝකේ ලොකු අපි කියන්නේ ඩිමාන්ඩ් එකක් ඉල්ලුමක් තියෙන හරි ජනප්‍රිය විෂයක් තමයි මේ UFOs කියලා කියන්නේ. ඉතින් අපි කියවනේ කොහොම හරි මේ ඇමරිකාවේ වැඩිපුර UFOs දැర్శණය වෙලා තියෙන වැඩිහිටි කට්ටියට කියලා ජේෂ්ඨ පුරවැසියන්ට කියලා. ඒගොල්ලෝ ඒ වාර්තා වෙච්ච දේවල් හරියට කියලා තියනවා කියලා පටලන්නේ කරන්නේ නැතුව. ඉතින් ඒකට හේතුව තමයි ඒගොල්ලන් තමන්ගේ විශ්‍රාම ජීවිතය මේ අපි කියන්නේ අර බරක් කරගෙන නැහැ. ඒක මේ බලයක් කරගෙන තමන්ගේ සුවශක්තියෙන් නේ තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ශක්තිමත් ස්වාධීනව නැගී ඉන්න නිසා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇමරිකාව විතරක් නෙමෙයි අපෙත් ඉන්න හැම මේ වැඩිහිටි උදවිය. ඉතින් ඔය රාජ්‍ය සේවයේ හැම කටයුතු කරලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න උදවිය.
0: ඒ
1: වගේම තමයි අපේ රණවිරුවන් තමන්ගේ සේවා කාලය සම්පූර්ණ කරලා ඉන්න අය. ඒගොල්ලෝ කැමති විශ්‍රාම ජීවිතය තමන් කැමති ව්‍යාපාර කටයුත්තක් කරගෙන කාටත් බරක් වෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න.
0: හැබැයි
1: ඉතින් ඒකට මේ පෙන්ෂන් එක විතරක් ප්‍රමාණවත් නැහැනේ. එහෙම පෙන්ෂන් එක විතර ප්‍රමාණවත් නැහැ. සමහරවිට තමන් ජීවිත කාලයේ පුරාවටම හම්බ කරගත්තු දේවල් මේ වෙනකොටත් තමන්ගේ දරුවන් වෙනුවෙන් යොදවලා ඉවරයි. ඒගොල්ලන්ගේ විවාහය වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, ගෙයක් දොරක් හදන වැඩක් වෙන්න පුළුවන්. අපි කියන්නේ අපේ අම්මලා තාත්තලා ඉතින් ලොස් නැතුව දෙනවනේ. ආයි මට කියලා තියාගන්නේ නැහනේ. නෑ මේක පුතාට, මේක දුවට කියලා වංගු peeru නැතුව බෙදලා දීලා කතා ඉවරයි. ආයි කාගෙන්වත් කතා අහන්න ඕනේ නෑ. හැබැයි එහෙම කරාට පස්සේ තමන්ගේ විශ්‍රාම ජීවිතය ඉස්සරහට ආයේ පුතාල දුවලට බරක් වෙන්නේ නැතුව ගත කරන්න ඒගොල්ලෝ කැමති. අන්න එතකොට තමයි පෙන්ෂන් එක ප්‍රමාණවත් නොවෙන්නේ. ඉතින් ඒක හින්දා යුනියන් බැංකුව ඔන්න දැන් ඔයාට පෙන්ෂන් ලෝන් එකක් හඳුන්වා දීලා තියෙනවා. රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහොම පොඩි සාධාරණ පොලී අනුපාතයකට. ඒ වගේම තමයි අවුරුදු 15ක් හම්බ වෙනවා ආට මේක හිමින්සරේ ගෙවාගෙන යන්න.
0: ඒ
1: වගේම තමයි ඉක්මනින් මේක අනුමත කරගන්නත් පුළුවන්. ඒ වගේමයි ඔයාට අපකරුවන් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේම ඔයාට වැලියු ඇඩඩ් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ වසරකට රුපියල් 30,000ක් වටින පික්මී හයර් ප්‍රමාණයක් නොමිලේ හම්බ වෙනවා. අන්න පික්මී හයර් ප්‍රමාණයක් අවුරුද්ද පුරාවටම හම්බ වෙනවා 30,000ක් වෙනකම්.
0: ඕන තැනක ගිහින් එන්න පුළුවන්.
1: යන්න පුළුවන්. එහෙම යද්දි ඔයාලට සමායට UFOs දැర్శණය වෙන්න පුළුවන් නිතරම එහෙම යන හින්දා. එහෙම දේවල් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඔයාට වාගේ මාසිකව වාගේ ඔය දැන් තියෙනවනේ medical bills. ඒ දේවල් පියව ගැනීමේ හැකියාවක් තියෙනවා සීමාවක් දක්වා එක්තරා. ඉතින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා විශ්‍රාම වැටුප් ලබා ගන්න වයස අවුරුදු 75ක් දක්වා වන ශ්‍රී ලාංකීය පුරවැසියන්ට රාජ්‍ය සේවකයින්ට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා යුනියන් බැංකුවේ මේ මිලියන 8 ණය පහසුකම් ලබා ගන්න.
0: ඕකේ නම්බරයකුත් තියෙනවා ටී
1: මතක් කරගන්න. නම්බරයකුත් තියෙනවා සාර කියන්න. 0111781 81 81 81 කියන නම්බරකින් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: රයිට්. ඉක්මනට මතක් කරන්නම් Rhino Premier Roofing Sheets ගැන අතෝගලන්ට. වහලට roofing sheets දාන්න හිතනවා නම් වැඩේ සිම්පල් දාන්න ඕන Rhino Premier Roofing Sheets.
1: Roofing Sheets නේ.
0: කතාව එච්චරයි.
1: ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ රිසර්ච් කරලා කරලා අවුරුදු 60ක් පුරාවට Rhino වල දැන් දශක 6ක් අපිත් එක්ක ඉන්නවා. කවදාවත් ඉදලා නැහැ නේද? ඔය ඔලෝඩු ඩුඩින් තියෙන Rhino මේ වහලෙට අවුරුදු 60ක ඉතිහාසයක් තියෙනවා කියලා. අවුරුදු 60ක් අපිත් එක්ක ඉදලා තියෙනවා. ඉතින් Rhino Premier Roofing Sheet එක දැන් ඔන්න කලින්ට වඩා ඇඩ්වාන්ස් කරලා තියෙනවා. Hydrophobic coating එකත් එක්ක වතුර රඳව ගන්නෙ නැහැ. ඒකින්ද ඔය DS වල පාස් ඊට පස්සේ algae වර්ගෙම ඔයාගේ වහලේ වර්ධනය වෙන්නේ. වහල අලුත් පිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Rhino Premier Roofing Sheet ගැන දැනගන්න මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට.
0: රයිට්. ඒ වගේම මතක් කරනවා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගන්න ඕගලන්ගේ වැල්ඩින් වැඩ ඔක්කොටම මොකද කල් පවතින දෙයක් පාසන්න ඕනේ නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් තමයි.
1: ඔව් ලංකාවේ SLS සහතිකයේ තියෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ.

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: පෘථුවියෙන්ද ලංගහරුට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
5: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: ප්‍රයම් කොලම්බෝ
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
7: ප්‍රයිම් කොළඹෝ.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Box bar නම් වෙනදපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක. මෙල්වා box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
10: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770-313-3036.
11: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
12: කාලයත් එක ඇඟට හුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
13: FM 95 94.8 Net FM දිවයින පුරා
14: වෙලාව දෙ අටයි.

0: දිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම Net News.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊළඟ net news පෙරවරුණවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust FM 95 FM 94.8 net fm

0: උදේ 8යි විනාඩි 8යි අල්ගටාම වෙලාව රයිට්
1: හරි
0: අපි යනවාද ආයේ හඳුනා අනුගත් වස්තුන් බලන්න නැත්නම් වෙන කොහෙටයි
1: ඔව් හඳුනා අනුගත් වස්තුන් ගැනත් කතාවක් තියෙනවා කතා ගොඩාක් තියෙනවා
0: රයිට්
1: මේ ඊට කලින් කියන්න ඕනේ දැන් ඔය අපි උදේම කතා කරානේ මේ අපේ බම්බලපිටිය පැත්තෙත් ඉන්නවා එහෙම අපිට දකින්න පුළුවන් කියලා උදේට UFOs ඕන තරම් දකින්න පුළුවන් සමහර ඒවා හඳුනා ගන්න අපි උත්සාහ කරනවා ඒවා ආලෝකයේ වේගෙන් අපිව පසු කරලා යනවා ඒක අපිට අල්ල ගන්න බැරි වෙනවා මේ දැක්කද මේ වර්ල්ඩ් කප් ෆයිනල්ස් තිබ්බනේ දැන් අපි FIFA ගැන පහුගිය දවස් ටිකේම කතා කරා. තාම ඉතින් කතා කරලා ඉවර කරන්න බෑ මේ මේක ප්‍රවෘත්ති මවන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඉස්සෙල්ලාම ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වර්ල්ඩ් කප් එක මේ ට්‍රම්ප් තියාගත්තද? ඔව්. අර FIFA කුසලානේ තියෙනවනේ. ඔව්. මේ දැන් වර්ල්ඩ් කප් එකට කලින් බොහොම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක කියලා තිබ්බා. FIFA සභාපතිතුමා කිව්වා මට කප් එක මට තියාගන්න දෙනවා කියලා. දිනන කට්ටියට දෙන්නේ පොඩි මේ ආකෘතියක් විතරයි. කියලා හරි සතුටින් මාධ්‍ය ඉස්සරහා කියලා තිබ්බා. දැන් ලෝකේ පාපන්දු ප්‍රජාව නේ ක්‍රීඩාවට කැමති කට්ටිය ඇත්තටම ප්‍රශ්න කරනවා. ස්පාඤ්ඤ කණ්ඩායමට දීලා යව්වෙ එතකොට මේ රෙප්ලිකා එකක්ද කියලා. ස්ට්‍රක්චර් එකක්ද මේ ආකෘතියක් විතරක්ද කියලා. මොකද ඇත්ත එක ට්‍රම්ප් තියාගත්තද කියලා සාමාන්‍යයෙන් අව් ලෝකෝසලානයක ඇත්ත ඒ කියන්නේ ඔරිජිනල් ට්‍රෝෆි එක ඒ ගවර්නින් බොඩි එක සතුව තමයි තියෙන්නේ ක්‍රිකට් වල නම් ICC එක සතුව තියාගන්නවා අපිට දෙන්නේ ආකෘතියක් තමයි දැන් මේක ට්‍රම්ප්ට දීලා ගියොත් නේ ප්‍රශ්නේ
0: ප්‍රශ්නයක්
1: ඒ කියන්නේ FIFA එක ගාව තිබ්බට ප්‍රශ්නයක් නැහැ
0: ඊළඟ අවුරුද්දේ ඔක ඉතුරු වෙන්නේ නැහැ
1: මේ මනුස්සයා මේක ඕවල් ඔෆිස් එකේ තියාගත්තොත් ඕනමන්ට් එකක් හැටියට
0: මේසෙට තියාගෙන ඉඳී සමහරවිට
1: ඔව් ඒ කියන්නේ ඇත්තටම මෙහෙම ප්‍රකාශයක් කරලා තිබ්බ එක විහිළුවට නෙමෙයි මේ FIFA ප්‍රධානියා නැත්තම් ප්‍රෙසිඩන්ට් ඉන්නවනේ ප්‍රෙසිඩන්ට් මට පොරොන්දු වුණා මේ පාර ට්‍රෝෆි එක මට තියාගන්න දෙනවා
0: ඕකේ
1: අර ගොල්ලන්ට ආකෘතියක් දීලා යවනවා කියලා
0: පොඩි ළමයි වගේ නේ
1: ඇත්තටම අපිට හිතනවා එහෙමද කියලා ඊට පස්සේ අපි දැන් ඊයේ දැක්කා මේ අර කුසලානේ ගන්න එද්දි එතන ස්ටේඩියම් එකේ අර මැද ස්ටේජ් එක උඩ අර විනින් සෙලිබ්‍රේෂන් එකේ ෆ්‍රේම් එක අවුල් වෙන විදියට මැද හිටගෙන හිටිය ඔන්න දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ ඡායාරූප පළ කරලා තියෙනවා හැම විනින් ෆොටෝ එකම අයිනක ට්‍රම්ප් ඉන්නවා
0: දැන් එඩිට් කරලා තමයි ඒගොල්ලන්ටේ ෆොටෝ එක ෆ්‍රේම් කරන්නේ
2: එහෙම අර අපේ AI වලට කියන්නේ ට්‍රම්ප්
1: අයින් කරන්න කියලා
2: දැන් AI වලින් හරි ට්‍රම්ප් අයින් කරන්න පුළුවන් නේද
1: ඔව් මේ
2: ඒක කියන්නේ පින්තූරෙන් නෙමෙයි
1: පින්තූරෙන් නෙමෙයි
2: සම්මස්ත චිත්‍රේ
1: චිත්‍රෙම ඇත්තටම මේ මේ මේ ෆොටෝස් ටික දැන් වෛරල් ගිහිල්ලා තියෙනවා මොකද හැම අර කෝණයකින් ගත්තට පස්සේ කොනක ට්‍රම්ප් ඉන්නවා හිටගෙන විනින් සෙලිබ්‍රේෂන් එකක්
2: කරනවා අර මොන්ටිසෝරි ළමයිනුත් ඉන්නනේ
1: අර
2: වෙන වෙන ෆොටෝ වලට කියලා එහෙම කළා ටක්කල් අලුතාලේන
1: එහෙම ඉන්නානේ ඔය අපේ අපෙත් ජීවිත කාලේ පුරාවටම එහෙමයි හම්බෙලා තියෙනවා. ඉස්කෝලේ කාලේ වෙන්න පුළුවන්. කැම්පස් යන කාලේ වෙන්න පුළුවන්. ඔෆිස් එක වෙන කොයි හරි වැඩ කරන තැනක වෙන්න පුළුවන්. එහෙම කට්ටි ඉන්නවා. ෆොටෝ එකේ ඔළුව දාන්න කැමති. ඒ කියන්නේ වැඩේට හිටියේ නැත්තත් ෆොටෝ එකේ අන්තිමට ඉන්න ඕන.
2: අර අර මේ මේ මේ බම්බලපිටිය පැත්තෙන් යන මේ මේ මොනවා හඳුනානෝගත් එහෙමකට හඳුනා ගන්න කැමති පියාසර වස්තු. අර දවසක් ජනියයි මේ තව කට්ටියකු ගිහිල්ලා බලන් ඉඳලා. එක ගෑනුල් ගමේ ජනිය දිහා පුදුමෙන් වගේ බලන් ඉන්නවලු
1: බලන් ඉන්නවලු
2: හරිද ඔවා ඔගොල්ලොත් එක කියන්නේ මට පල්ලෙන් ආරංචි උනේ ජනිය දිහා ගෑනුල් ළමේ කරවර බම්බලපීටි පාලම හරි ඉඳලා පුදුමෙන් වගේ බලන් ඉන්නවලු මේ ජනිය හිතවලු අපේ 10 නම් මගේ ෂෝ එක අහනවා ඇති එහෙම කියලා
1: එහෙම සිද්ධියක්
2: මම TikTok උත් කරනවා ඉතින් මාව දැකලා එහෙම කියලා ඉතින් ළඟට ගිහිල්ලා බලනකොට ඒ ළමයා පොඩ්ඩක් වැඩිපුර උඩින් අයිබ්‍රෝස් ඇඳලා
1: පොඩි මේ දෘෂ්ටි යවුලත් දෘෂ්ටි මායාවක්
2: අයිබ්‍රෝස් එක ටිකක් වැඩිපුර උඩින් ඇඳලා ඉතින් ඈතින් නම් බලනකොට ජනියදියා පුදුමෙන් බලන් ඉන්නවා වගේ
0: තමයි පේන්නේ රයිට්
1: හරි ඉතින්
2: ඒ වෙලාවෙ නම් ඉතින් හඳුනනවා පියාසර වස්තු හඳුනාගෙන
1: හඳුනාගෙනනේ එහෙම වෙනවා ඉතින් එහෙම සිද්ධිත් තියෙනවා සහ මේ දැන් අපි කතා කරේ ඔය පිටසක්වල ජීවීන් හඳුනානවගත් පියාසර වස්තුන් සහ ෆුට්බෝල් ගැනත් කතා කරානේ මේ ට්‍රම්ප්ගේ හැසිරීම ගැන කොහමද දැන් මේ වෙනකොට ලෝකේ හරි ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ අර ස්පාඤ්ඤ රාජකුමාරිකාවන් දෙන්න මේ වෙනකොට ඔය ප්‍රංශෙත් තියෙන්නේ සාරා මේ ඉංගලන්තේ වගේම තමයි රාජාණ්ඩුවක් තියෙනවා නාමික බලයක් සහිතව ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවක් තියෙනවා පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවා ඡන්ද වලින් තමයි නායකයෝ තේරීපත් වෙන්නේ හැබැයි තාම රජුරුව ඉන්නවා හයවන ෆෙලිපේ අන්න මාලිගාවල් තියෙනවා
2: වී රජුරන්ගේ මාලිගාව තියෙනවා
1: ඉතින් හයවන ෆෙලිප් රජතුමා තමයි මේ වෙනකොට ස්පාඤ්ඤයේ රජතුමා විදියට ඉන්නේ එයාට තමයි ඔය අගමැතිවරයා පත් කිරීමේ බලය නීති වලට අත්සන් කරන්න පුළුවන් හැකියාව වගේ පොඩි නාමික බලතල ටිකක් එක්ක තියෙන්නේ
2: දැන් ඉංගලන්තයේ මේ අගමැතිතුමිය අයින් වෙලා චාල්ස් කුමාරයාට දුන්නනේ ඊළඟ කැමැති කෝල් කරන්න කියලා
1: කෝල් කරන්න පුළුවන් මේ අවසරේ. ඉතින් දැන් ස්පාඤ්ඤෙත් ඒ විදිහටම තමයි. ඉතින් ස්පාඤ්ඤේ රාජකුමාරිකාවන් දෙන්න ඔන්න සෑහෙන්න මේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ එලෙනෝර් කුමරිය මේ වෙනකොට අවුරුදු 20ක් විතර. ඒකට හේතුව තමයි යා අවුරුදු 4 තමයි මේ 2010 ස්පාඤ්ඤ ලෝකෝසලානේ ජයග්‍රහණය කරන්නේ. හරිද? FIFA World Cup එක ඉස්සෙල්ලම. එදායේ දිනපු කප් එක අවුරුදු 4 පුංචි එලෙනෝර් කුමරියගේ අතට දෙනවා. ඒකත් ඒ තියාගෙන බලනවා. එතකොට අවුරුදු 4 දැන් අවුරුදු 16 පස්සේ අවුරුදු 20ක් මේ වෙනකොට ස්පාඤ්ඤ රජපෞලේ යම් යම් තානාන්තර ටිකක් වගකීම් ටිකක් දරනවා.
2: කලවයසත් හරිනේ.
1: කලවයසත් හරි පරිම ලස්සනයි. දැක්ක සමීප රූප රාමු ටිකක් එහෙම පෙන්නනවා මැච් එක අතරතුර. ඔන්න දැන් එයාට ආය බාරක් වර්ල්ඩ් කප් එක අතට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ ඡායාරූප මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය ලෝකේ පුරාම වේගෙන් ෂෙයා වෙනවා. හේතුව තමයි මේ රොනාල්ඩෝට වඩා ෆයිනල් වලට ඇවිල්ලා වර්ල්ඩ් කප් එක අරගෙන තියෙනවා අතට. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තාම වර්ල්ඩ් කප් ෆයිනල් වලට එන්න බැරුව ගියානේ. හැබැයි ප්‍රංශේ මේ ස්පාඤ්ඤේ සමා වෙන්න ස්පාඤ්ඤේ රජකුමරිය දෙපාරක් ඇවිල්ලා තියෙනවා. හරිද? 2010 සහ 2026. ඊට අමතරව ශකීරා 4 ඇවිල්ලා තියෙනවා.
2: එයා ග්‍රවුන්ඩ් එකට දෙපාරක්ම බැහැලා තියෙනවා.
1: පර්ෆෝම් කරන්න 4 ඇවිල්ලා තියෙනවා.
2: මේ පාර දෙපාරක් ආවනේ නේද?
1: ඔව් මේ පාර දෙපාරක් ආවනේ.
2: ඉස්සරෙත් දෙපාරක් ආවනේ.
1: ඔව් ෆස්ට් හාෆ් එකෙත් ආවනේ. මේ ඔක්කොම එක්ක ඔන්න දැන් 4 එයත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහොම තමයි ලෝකේ ෆුට්බෝල් සම්බන්ධ කතා බහ යනවා. ඉතින් ගෑනු ළමයි ලස්සන නම් කොයි හිටියත් ප්‍රසිද්ධ වෙනවා.
2: ඒක තමයි මම මේ කල්පනා කරගෙන ඉන්නේ. දැන් අර ස්පාඤ්ඤ කුමරිය දෙපාරක් ලෝක කුසලානේ අතර ගත්තනේ. මම නම් බලන් ඉන්නේ ඊළඟ ලෝක කුසලානේට කලින් ස්පාඤ්ඤ කුමරිය කවුද අතර ගන්නේ?
1: අතර ගන්න කියලා.
2: අවුට තියෙන ප්‍රශ්නේ
1: දැන් වයස හරිනේ අවුරුදු 20ක් කියන්නේ.
2: ඒක තමයි. ඔව් වයස හරි. ඒක තමයි මාත් කිව්වේ. මගේ නේ
1: රාජකුමාරිකාවනේ.
2: කුමාරියගේද?
1: ඔව්.
2: මං හිතුවා වාගේ වයස හරි මගේ කියලා.
1: ආ නුවාගේ ඉතින් හරි කුමාරිකාට 20යි.
2: ඔව් මට මොකද තව
1: නුවාට 26ක් වගේ.
0: නුවාගේ
2: වයස හරි කියලා. බලන්න පොඩ්ඩක් ඔයා මේ IR නේ කරන්නේ.
0: ඔව් මම බලන්න
2: ප්‍රැක්ටිකල් වාගේ මේ මොකක් හරි
1: උපා

0: යුරෝපේ පුරාම වුණානේ
1: රාජ්‍ය අත්පත් කරගන්න.
0: අපි කිව්වේ මේ ජර්මනියේ මේ රජ කෙනෙක් නැති වුණාම ගිහිල්ලා නෑදෑකම් හොයන් ගිහිල්ලා වෙන රටවල් වලින් ගෙනාවා
1: බලය පතරන විදිහ.
0: කුමරිය රටවල් දෙකකම මේ රජුරුවන්ගේ මොනවද කියන්නේ එක පාරක් එක රටක රජුරුවන්ගේ බිරිඳ වුණා. ඊට පස්සේ ආයෙත් ටික කාලයකට පස්සේ වෙන රටක රජුරුවන් කෙනෙක්ගේ බිරිඳ වුණා.
1: අපෙත් එහෙම ඉන්නේ නේ. රාජ්‍ය බලය වෙනුවෙන් කී දෙනෙක් එක්කෙනෙක්ව බැන්දත් එහෙම උනතරදී වාර්තා වෙලා තියෙනවා.
0: සහ අනිත් එක මෙහෙමයි, දැන් ලෝකේ මේ ඇත්තටම ඇකඩමික්ලි මේ එහෙම සල්ලිකාරයන්ව දැලේ දාගන්නේ උගන්නන ආයතන තියෙනවා. රුසියාවේ එහෙම ආයතනයක් පහුගිය දවස්වල මම දැක්කා මේ මාධ්‍ය පළ වෙලා තියෙනවා. මේ ඒගොල්ලන්ට උගන්වනවලු කොහොමද සල්ලිකාරයන්ව ටැකල් කරගන්නේ කියලා. වෘත්තිමය වශයෙන්.
1: හොඳ ජොබ් එකක්. ඉතින් ඔව් ස්පාඤ්ඤේ අපි කිව්වා මේ එලෙනොර් කුමරියට දැන් ඔන්න අවුරුදු 20යි කියලා. මේ සොෆියා කුමරිය ඉන්නවා යට 19.
2: 19.
1: තව එක්කෙනෙක් ඉන්නවා. ඒකෙන්ද හදිස්සි වෙන්න එපා. එක්කෙනෙක් විතර try කරන්න එපා. හරි. දැන් අපි කතා කරේ ස්පාඤ්ඤේ රාජකුමාරවරු රාජකුමාරිකාවන් ගැන.
0: අපි රජමාලිගාවෙන් මහපොළොවට එමු.
2: එයාට මහපොළොවේ රජමාලිගාවක ඉන්නවාගේ ඉන්න පුළුවන්.
1: ඉන්න පුළුවන්.
2: ඔප්ෂන් තියෙනවා දැන්.
1: ආයෙ වා ගිහිල්ලා මේ රාජකුමාරිකාව ටෝක් කර කර ඉන්න ඕනේ නැහැ. ඒ වගේ ලොකු වැඩ කරන්න. ආයෙ කෙලින්ම යන්න කලම්බෝ 9 වලට. කලම්බෝ 9 වල තියෙනවා ප්‍රයිම් කලම්බෝ ඉන් කලම්බෝ 9 බයි ප්‍රයිම් රෙසිඩෙන්සිස්. ස්පාඤ්ඤ
0: කුමරිය වුණත් ඒකට නම් කැමති
1: වෙයි. කැමති වෙයි.
2: ඔයාලට අපාර්ට්මන්ට් එකක් තියෙනවා නම් අනේ හා කියයි සාරිට.
1: අන්න ඒකයි අපි මේ කියන්නේ කොල්ලන්ට කෙල්ලන්ට නේ. ඕගොල්ලන්ට තනියම ගේමක් ගහන්න පුළුවන්. ආයේ කුමාරිකාව කුමාර වෙනකම් බලාගෙන ඉන්න එපා. මහන්සලා ඔන්න දැන් ඉන්ඩිපෙන්ඩන්ට් කට්ටිය ටිකක් මේක හිතට ගන්නවා මේ වෙලාවේ. ඕගොල්ලෝ මහන්සලානේ හරි හම්බ කරපු සල්ලි වලින් ඉතුරු කරපු දේවල් වලින් ඔයාට පුළුවන් කලම්බෝ 9 වලින් දැන් ඔයාගෙම කියලා අපාර්ට්මන්ට් එකක් ගන්න. කාමර දෙක 2 bedroom තියෙනවා 3 bedroom තියෙනවා. වර්ගඩි 1125 ඉදලා ඔයාට පුළුවන්කම තියෙනවා අපාර්ට්මන්ට් වෙන් කරගන්න. 7 floors parking.
2: Right.
1: අට්ටු හතක පාකින් එකක් තියෙනවා. ඒකින්ද ඔයාලට පාකින් ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ.
2: හිතේ හැටියට පාක් කරගන්න පුළුවන්.
1: අන්න හරි. ඔයාලට ඇති වින්න. ඒ කියන්නේ පාක් කර කරම ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අට්ටු හතක් පුරාවටම තියෙනවා. ඊට පස්සේ මතක් කරන්න ඕන මේක ලොකු ටවර්ස් දෙකක්. ඔයා ඔය කැලණිය පැත්තට එහෙම වනවාසල පැත්තට යනවා නම් කෝච්චි එහෙම ඔයාලට දකින්න පුළුවන් මේ ඉදිකිරීම. ලොකු ටවර්ස් තුනක් තමයි තියෙන්නේ. ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් අපි කියනවා රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාලට පුළුවන්කම තියෙනවා ගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. පාරවා ගිහිල්ලා 45 ගෙවන්න ඕනේ නෑ සාරා.
2: රයිට්.
1: වාට ඉන්ස්ටෝල්මන්ට් ප්‍රයිස්. වාරික වශයෙන් මේක ගෙවාගෙන යන්න පුළුවන්.
2: ඕකේ.
1: ඉතින් බේස්ලයින් රෝඩ් එකට මීටර් 50ක දුර ලංකාවේ ප්‍රමුඛ පෙරේ පාසල් වලට ආයතන වලට බොහෝම ළඟින් තමයි මේක තියෙන්නේ. ආයතින් හાર્ට් ඔෆ් කොලම්බෝ තමයි.
2: හાર્ට් ඔෆ් කොලම්බෝ.
1: ඊට පස්සේ ඉතින් රජෙක් වගේ රාජකුමාරයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්.
2: යස්.
1: ඊට පස්සේ ඉතින් ওই කුමරියෝ කුමාරයෝ තෝරගන්න එක හොයාගන්න එක යටි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
2: ඔව්.
1: ඉතින් ඉස්සල්ලාම කෝල් එකක් දෙන්න. ප්‍රයිම් ලට මෙන්න මේ නම්බර් එකෙන් 0710 7 3 3 3 0710 7 3 3 3.
2: ඕකේ.
1: කෝල් එකක් දීලා ඊට පස්සේ පුළුවන් ඔයාට වෙන් කරගන්න ඔයාගේ අපාර්ට්මන්ට් එක. එහෙම නැත්නම් ඔයාට ඊට කලින් බලන්න ඕන නම් මේක කොහොමද මේක ෆිනිෂින් එක මොන වගේ වෙයිද කියලා යන්න ප්‍රයිම් ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. උඩින්ම තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම නැත්නම් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ලම්බෝ 9 වල මේ වෙනකොට ඉදි වෙමින් පවතින.
2: හදලා
1: ඉවරුණාට පස්සේ වැඩේ කොහොමද කියලා ඔයාට එතනින් බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා.

0: थैया
1: FM अनुपहा अनु हतराय दशम अठ नेट FM दिवैन पुरा
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
4: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
5: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
4: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
6: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: උදෑසන විනාඩි 23යි
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
12: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
14: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ vitamin D පෝෂණය සහ vitamin A, C, යකඩ, protein සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
7: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
16: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
18: නවිනස අධිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600 ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
19: ජූලි 21 ගල් හයිවේ බස් ස්ටෑන්ඩ් අසල අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
20: මාළු කන්න කැමති කිරටද පිරිසටද
21: කැමති විදියකට
20: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
22: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: FM Anupaha FM 94.8 Net FM

0: උදෑසන විනාඩි 29යි යල්ගොටාවම වෙලාව. ඇත්තටම මේ කොල්ලොන්ට එහෙම ඒවා හිතනවද?
1: කොහමද?
0: මම සින්දු වල තේරුම් හිතනවා මෙතන වාඩිලා
1: ඉන්නේ. ඒ වචන වල තියෙනවා ඇත්තටම සින්දු වල හිතනවද කියලා නේ?
0: ගෑනු ළමයි බ්‍රේක් අප් වෙලා. එනේ කෙනෙක් එක්ක ආලුනහම. ඔයගොල්ලොන්ට හිතනවද? මේ මං වගේම පේනවද දන්නේ කියලා හිතනවද?
1: එහෙම ඉතින්
2: තාම එහෙම වෙලා
1: නැහැ. තව අපිට වයස තියෙනවනේ.
2: අපි ආදී අපේ ගල්ලෝ අහගෙන මේ පොඩි ළමයින්ට මොනවා කියනවද මන් දන්නේ නැහැ නේද?
1: ඔවා කියන්න එපා.
2: අපි මේ තාම ඇටෙන් පොත්ෙන් වත් ඉන්නේ
1: එලේ ගාපුවම. ප්‍රසිද්ධිය කියන්න බෑ.
2: ඔව්.
0: සමන්නේ.
2: අපිට අනාගතේ අපි ওই වගේ විශේෂතාව වලට මුහුණ දෙයි කියලා අපි හිතනවා අපි දෙන්නම නේද?
0: අනාගතේ.
1: අනාගතේ.
0: හරි මේ මොනවද මට කියන්න?
2: මොකද කියන්නේ? ඔයාට කියන
0: විශේෂාක්ති දැනුම මම
2: දෙනවා. දෙන්න දෙන්න දෙන්න.
1: වාගෙන් තමයි ඔක්කොම ස්පෙෂලිස්ට්.
2: ඒ සමහරවිට අපිට ඒවට මුහුණ දෙන්න වාගේ මේ උදව් උපකාරත් ඕනේ.
1: වාගේ හයිය ඕනේවි.
2: ඔව්. අපිට අත දෙන්න ඔයා ඉදිරියට එන්න.
0: අත දෙන්න. හරි අනිවාර්යෙන් අනිවාර්යෙන්.
1: හරි අපි දැන්
0: කාට අත දෙන්න?
1: අන්න ඒකනේ.
0: රයිට්. ඕගොල්ලන්ට අත දෙන්න කෙනෙක් ඉන්නවා.
1: මේ තමයි LB Finance කියලා කියන්නේ.
0: Yes.
1: LB Finance එක දැන් ඉන්නවා ඔයාට අත දෙන්න. ආයේ වෙන වෙන එහෙම එක එක ලොකු කතා නැහැ.
0: කට්ටි හොයාගෙන යන්න ඕනෙත් නැහැ.
1: ඔව් එහෙම මොකුත් ප්‍රශ්න නැහැ. ඔයාට LB SIM app එක තිබ්බනම් gedari ඉඳන් ওই වැඩේ කරගන්න පුළුවන්.
0: කරගන්න පුළුවන්.
1: Play Store එකෙන් වෙන්න පුළුවන්, App Store එකෙන් වෙන්න පුළුවන්. ඔයාට තියෙන LB SIM app එක download කරගන්න. හරිද? Download කරගත්තට පස්සේ ඔයාට ඉන්න තැනක ඉඳලා ඉන්න වෙලාවක ඕන වෙලාවක ඔයාගේ FD එක activate කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: Right.
1: ඉතින් ජේෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී ස්ථාවර තැන්පතු තියෙනවා. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දී ඔයාට හම්බෙනවා 14.5 ජේෂ්ඨ පුරවැසියන්ට. හරිද?
0: ඊට
1: පස්සේ මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දී 13.5 දැන් අපි ඒ කිව්වේ සීනියර් සිටිසන්ස් ලා ගැන.
0: ඊට
1: පස්සේ තව FD plans ටිකක් තියෙනවා. ඒව ඕන කෙනෙක්ට try කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දින 50කින් කල්පිරෙද්දී 11.12. ඒ වගේම තමයි දින 200කින් කල්පිරෙද්දි 11.62 විදිහට ඔයාට පොලි අනුපාතයන් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
1: ඉතින් කොහොම බැලුවත් ඔයාට ඉහළ පොලියක් ලැබෙනවා වගේ FD එකට යන්න ඕනේ. ඉතින් වෙන කොහෙවත් නෙමෙයි LB Finance එකට. ළඟම තියෙන LB Finance ශාඛාවට යන්න. එහෙමත් නැත්නම් අපි අර කලින් කිව්වා වගේ LB SIM app එක දාගන්න.
0: රයිට්.
1: ඔයාට පුළුවන් ඒකෙන් වාගේ FD එක ඕපන් කරන්න. ඒ වගේම තමයි FD එකෙන් ණයක් ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා 3,00,000 දක්වා.
0: ඕකේ.
1: ක්‍රෙඩිට් ලිමිට් එක. ණය සීමාව 3,00,000 දක්වා තියෙනවා.
0: රයිට්.
1: ඉතින් මේ ඇතුළු වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරකට 0112200200 0112200200 නම්බරයකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න
0: පුළුවන්. හරි ඒ විදිහට දැන් ඔයගොල්ලෝ මේ වෙද්දිත් ඔය ෆික්ස් ඩිපොසිට් එක දාලා නැත්තම් ලොකු වැරද්දක් කරන්නේ.
1: අනිවාර්යෙන්ම.
0: දැන් ඇති කල් අපි
1: අනිවාර්යෙන්
0: දැන් දාන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම මං කරන්න ඕනේ.
0: Yes.
1: FD එකක් දාලා තියාගන්න ඕනේ.
0: FD එකක් දාලා තියාගන්න. හරි. දැන් මේ ඔයගොල්ලෝ නිත අහගෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති මේ ඇඩ් එක හරිද? මේ එයා මගේ පුතාට ඕනේ හඳට රේල් පාරක් හදන්න. අඟහරු වලට රේල් පාරක් හදන්න. හරි හඳට රේල් එහෙම
1: කියන්නේ.
0: ඇත්තටම දැන් ඉන්න පොඩි ළමයි එච්චර දුර හිතනවා. එච්චර complicated දේවල්. හරි complicated දේවල් හිතනවා.
1: සංකීර්ණ
0: දේවල්.
1: ඒ කියන්නේ ඉස්සර අපි හඳට ගියා වගේ නෙමෙයි දැන්.
0: අපිට ඉස්සර හඳ පෙන්නලා බට්ටි කවා ගත්තට දැන් ඉන්න ළමයින්ට එහෙම කරන්න බෑ. දැන් ඒගොල්ලෝ හඳට යන්න තමයි plan කරන්නේ.
1: plan කරලා තියෙන්නේ.
0: ඉතින් එහෙම ඉන්න වාගේ පොඩ්ඩට ඔයා උදව්වක් වෙන්න ඕනනේ. ඒකට තමයි Anchorpedia Pro දෙන්න කියලා කියන්නේ. හැබැයි මතක ඇතු ඔයාගේ ඔය දෙන ආහාර වේල සමබල ආහාර වේල එක සප්ලිමන්ට් එකක් විදියට දෙන්න නේද ආචි?
1: ඔව් බූස්ට් කරගන්න තමයි Anchorpedia Pro දෙන්න කියලා Anchor එකෙන් මතක් කරන්නේ. අපි අද කිව්වනේ මේ සඳ ගමනේ සුවිශේෂී සම්දිස්ථානයක් පහු කරපු සහ නැත්නම් අත්පත් කරගත්තු දවසක් කියලා අද ජූලි 21 වෙනිදා 1969 ජූලි 21 කියලා කියන්නේ. එතකොට මානව සංහතියේ දෙවැන්ත පින්මක් තියපු දවසක් කියලා උදේ පාන්දරම අපි මතක් කරා. ඔය ගමන පිටිපස්සේ හිටියා දෙවන්ත මිනිස්සෙක් සාර.
0: රයිට්.
1: එයාගේ නම තමයි ආචාර්ය වර්නර් වොන් බ්‍රවුන් කියලා කියන්නේ.
0: රයිට්.
1: වර්නර් වොන් බ්‍රවුන් ගැන ගොඩ දෙනෙක් දන්නවා. මෙයා ජර්මනියේ මිනිස්සෙක්.
0: ඕකේ.
1: හරිද? ජූස් ලගේ ජුදා ජාතිකයෙක්.
0: රයිට්.
1: ඔයා දන්නවනේ දෙවන ලෝක යුද්ධ සමයේ මොකද වුනේ?
0: ජූස්ලව
1: හොය හොය මැරුවානේ. හොලොකොස්ට් එහෙම තිබ්බේ අර මිලියන 6 විතර ජුදෙව් ජාතිකයන්ව ඝාතනය කරන්න ගෑස් උදුන්නල දාලා විස කවලා වෙඩි තියලා අනේ එක එක විදිය දේවල් මේ ජර්මනියේ හිට්ලර් සිද්ධ කරා. ඉතින් අන්න එහෙම තමන් මරන්න හොයාගෙන ඉද්දී ආචාර්ය වර්නර් බ්‍රවුන් ජර්මනියෙන් පැනලා එනවා ඇමරිකාවට. මෙයාට තමයි කියන්නේ මිසයිල මිනිසා කියලා. ඉන්දියාවේ අපි මිසයිල මිනිසා කියලා කියන්නේ අබ්දුල් කලාම්ටනේ. ලෝකේ ඉස්සෙල්ලම මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් ජර්මනිය වෙනුවෙන්, ඒ කියන්නේ හිට්ලර්ට මිසයිල බලය, බැලස්ටික් මිසයිල අත්පත් කර දෙන්න පරීක්ෂණ කරපු පුද්ගලයා තමයි ආචාර්ය වර්නර් බ්‍රවුන් කියලා
0: කියන්නේ.
1: වර්නර් ওই විදියට ජර්මනිය අතහැරලා එනවනේ පැනලා ඇමරිකාවට. ඊට පස්සේ ඇමරිකාව මේ මිනිස්යාගෙන් වැඩ ගන්නවා. ඒ මිනිස්යාගෙන් වැඩ අරගෙන අර අර මිසයිල තාක්ෂණය තව ටිකක් දියුණු කරලා තමයි ඇමරිකාව හඳට ගියේ කියලා ඇමරිකාවම ලෝකයට කියනවා. ඉතින් ලෝක සඳගමනේ අපි නීල් ආම්ස්ට්‍රෝන් ගැන කතා කරාට එයා ජනප්‍රිය වුණාට ආචාර්ය වර්නර් බ්‍රවුන් අමතක කරන්න බෑ.
0: මොකද
1: මේ ගමන පිටිපස්සේ හිටපු මහා දැනුම් සම්භාරය තමයි ආචාර්ය වර්නර් බ්‍රවුන් කියලා කියන්නේ. ඉතින් බ්‍රවුන්ලා වගේ කට්ටිය තමයි අපේ රටටත් ඕන වෙලා
0: තියෙන්නේ.
1: ශක්තිමත් දක්ෂ දුරදකින විද්‍යාඥයෝ. ඉතින් එහෙම වෙන්න නම් අපේ පුංචි පුතාල දුවලට මේ කාලේ ඒගොල්ලන්ගේ අවශ්‍ය පෝෂණය නිසි වයසදී නිසි විදියට ලැබෙන්න ඕන. එහෙම විද්‍යාඥයෝ ලෝකේ මාර සේවාවල් කරලා තියෙනවා අපි ලොකුවට කතා බහ නොකරට. ඉතින් මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, දෘෂ්ටිය පෙනීම, මේ දේවල් හරි විදිහට ක්‍රියාත්මක වෙන්න නම් පුංචි දරුවන්ට අවශ්‍ය පෝෂක පදාර්ථ ඒගොල්ලන්ගේ හරි වයස් සීමාවල් වලදී දෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරේ ඔය කනබොන දේවල් ටික හරි විදිහට සමබර විදිහට දෙනවා වගේම තමයි ඇන්කපීඩියා ප්‍රෝත් පොඩ්ඩට දෙන්න කියලා.
0: ඕකේ, ඒ විදිහට ඉතින් අපි කියන දේ අහලා ඇන්කපීඩියා ප්‍රෝ දීලා ඔයාගේ පොඩ්ඩ ලොකෙක් කරන්න.
1: ඔව්, ආචාර්ය වෝනර් බ්‍රවුන් වගේ කට්ටිය තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. මේ බ්‍රවුන් ආචාර්යතුමා අමතක කරන්න එපා. ඒ කියන්නේ ලෝකේ මානව සංදිස්ථානයන් සඳගමන කියලා කියන්නේ ඒක පිටිපස්සෙ හිටපු සුපිරි වැඩ්ඩෙක් තමයි මේ ආචාර්යතුමා. හැබැයි යගෙන වැඩි කට්ටිය කතා කරන්නේ. ඉතින් එයා නොවෙන්න මේ සඳගමනත් ඊනියක් වෙන්න තිබ්බා ලෝකෙට.
0: ඊනියක් වෙන්න තිබ්බා. රයිට්, NSB බැංකුවෙන් ඔන්න ඔයගලන්ට කියනවා ළඟම තියෙන NSB බැංකුවට නෙමෙයි නේද? ඔයාගේ account එකේ තියෙන NSB
1: බැංකුවට
0: ඇවිල්ලා මේ ඔයාගේ details අර know your customer form එක ඔයා account එක open කරද්දී පුරවපු ඒ form එකේ තියෙන details ඔයාගේ නම, ගම, email එක, ජංගම දුරකථන අංක ඔය ටික හරිද කියලා බලලා යන්න කියලා confirm කරගෙන යන්න කියලා කියනවා. වෙනස් වෙලා නම් වෙනස් වෙලා කියලා කියන්න, වෙනස් වෙලා නැත්තම් කියන්න නෑ. ඒ විදිහටම තමයි මම වෙනස් වෙලා නෑ.
1: මම වෙනස් වෙලා නෑ. මං හිටපු ගේනම තමයි
0: කියලා.
1: ඕන දෙයක් හිතා ගන්න මම යාම තමයි කියලා. එහෙම ඕනනම් කියන්න පුළුවන්. ඉතින් යන්න ඔයාගේ බැංකු ගිණුම, ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලා මේ data ටික අප්ඩේට් කරගන්න. මොකද NSB බැංකුව තමන්ගේ දත්ත පද්ධති database ටික මේ අප්ඩේට් කරන ගමන් තමයි ඉන්නේ.
0: හරි.
1: ඒකින්ද ඔයාට බොහොම ගුණාත්මක සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම මේ data ටික අප්ඩේට් කරගන්න ඕන.
0: හරි.
1: මෙහෙම කියන්න මේ ලොකු හේතුවක් තියෙනවා සාරා. මොකද දන්නවද? ඔය බැංකු ගිණුම් හරහා ලෝකේ මහා විශාල පරිමාණයෙන් ස්කෑම් සිද්ධ වෙනවා. සමහරවිට ඔයාගේ බැංකු ගිණුම හරහා නීති විරෝධී සංවිධාන වලට, ත්‍රස්තවාදී සංවිධාන වෙන්න පුළුවන්, වෙන සමාජ විරෝධී ක්‍රියාකාරකම් කරන සංවිධාන වෙන්න පුළුවන්. මේ සංවිධාන වලට මුදල් බැර කරන්න පුළුවන්. ඔය ගිණුමක් හරහා. නේ? එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මනි ලොන්ඩ්‍රි. අපි අර කියන්නේ කළු සල්ලි සුදු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ නීති විරෝධී කටයුතු වලට ඔයාගේ බැංකු ගිණුම අහුවෙන්න පුළුවන්. ඔයා ඒවයේ දත්ත තොරතුරු යාවත් කාලීන කරේ නැත්තම්.
0: රයිට්.
1: හිතන්න ඔයාගේ නම් එක වෙන්න පුළුවන්. නේ? ඔයාගේ හැඳුනුම්පත වෙන්න පුළුවන් වෙන කෙනෙක් අතට ගිහිල්ලා. ඔය ඒකනේ අපි කියන්නේ හැඳුනුම්පත නැති වුණාට පස්සේ පොලිසිය එන්ට්‍රි එකක් දාන්න කියලා අනිවාර්යෙන්. මොකද ඒක වෙන කෙනෙක් අවභාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා තමයි බොහොම ගුණාත්මක සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වැඩේ කරන්නේ. ඒක හින්දා මහන්සි නොවලා ළඟම තියෙන බැංකුවේ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඔයාගේ data ටික මේ වෙනස් කරගන්න, අප්ඩේට් කරගන්න කියලා අපි මතක් කරනවා.
0: හරි, මේ දවස්වල ඔයාලට දම්රුවකට ගිහිල්ලා දම්රුව වොෂින් මැෂින් එකක් ගත්තොත් ඔයාලට ඔන්න ස්ටීම් අයන් එකක් හම්බ වෙනවා නොමිලේ. මේ ස්ටීම් අයන් එක මේ ලේසි පහසු එකක් නෙමෙයි, රුපියල් 8000කටත් වඩා මිලෙන් අධිකයි.
1: ඔව්නේ,
0: හරිද? මිලෙන් වැඩි.
1: ඔව්, ඒ කියන්නේ මේ ස්ටීම් අයන් වල විශේෂත්වය තමයි සාර ටිකක් මේ බරෙන් අඩුයි.
0: බරෙන් අඩුයි.
1: අපේ අර සාම්ප්‍රදායික අයන් තියෙනවනේ එන්න ලොකු බර ඒවා තියෙනවනේ. ඊට වඩා මේ ස්ටීම් අයන් එක එහෙම බර නැහැ.
2: හරිම වැඩේ කරනවා.
1: ඔව්, වැඩේ කරනවා. වැඩේ කරනවා සහ ඔය සාමාන්‍යයෙන් අපි අර මදිද්දි වතුර ටිකක් එහෙම දාලා එහෙම මදිනවනේ මේ ස්ටීම් අයින් වල එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේ ස්ටීම් එක කියන එකත් එක්ක අර මේ වාෂ්පනේ රත් කරලා කරලා කරලා මේ මදින්න දෙන්නේ ඒකෙන්ද මේ ගාන්ට් ඕනේ විදිහට මද රස්නේන් ඕනනම් එහෙම අධික රස්නේන් ඕනනම් එහෙම ගාන්ට් වැඩේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒකේ මේ මැනුව බිල්ට් එක හරිම ලේසි වාඩි හෙට මෙහෙට හරෝ හරෝ ලේසියෙන් මේ මදින්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ඒක නිසා තමයි මේ රුපියල් 8000කට වඩා වටිනාකමින් යුක්ත ස්ටීම් අයින් එකක් ඔයාලට නොමිලේම හම් වෙනවා ඔයා දැන් දම්රෝ එකෙන් දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් ඒකින්ද මේ ගෙදර ඉන්න වයිෆ්ලා නැත්තම් හස්බන්ඩ්ට කියන්න මේ පාර බර්ත්ඩේකට වෙන්න පුළුවන් ඇනිවර්සරි එකට වෙන්න පුළුවන් දම්රෝ වොෂින් මැෂින් එකක් මට අරන් දෙන්න කියලා ඔන්න ප්‍රශ්නයක් අපි හැදුවා
0: ප්‍රශ්නයක් හැදුවා එතකොට මේ එකට තෑගි දෙකක්
1: හම්බෙනවා

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න උදේ 8 විනාඩි 42
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
3: ප්‍රයිම් කොළඹෝ
4: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
7: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
9: බිග් බිග් දිනුමයි බොන්නන්සා
10: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
11: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
12: ඒයි
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
12: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
11: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
13: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල
15: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: උදේ 8 විනාඩි 49යි ඇල්ගටවුමේ වෙලාව. හරිද?
1: හරි.
0: අපි යන්නේ කොහෙද දන්නවද?
1: කොහෙද යන්නේ?
0: අපි යනවා
1: ඊළඟ පැයට යන්න ඕනේ හරිනම්.
0: හැබැයි
1: යන්න කලින්
0: පුදුම හදිසියක් තියෙන්නේ මේ දෙන්නට. එහෙම බෑ.
2: අපි කාලය හරහා ගමන් කරමින් ඉන්නේ.
1: ඔව්. ලෝකයේ වේගේ
2: අපි පියා මොකද්ද හඳුනා නොගත් පියා
1: පියාසර වස්තුන් පස්සනේ යන්නේ මේ.
2: පස්සනේ යන්නේ.
0: ඔය දිනට කාලය හරහා ඉස්සරහට යන්නත් පුළුවන්ද?
1: පුළුවන්.
0: පොඩක් ගිහින් බලන්නකෝ මම ඇල්ගොටවුම් ඉන්නවාද කියලා.
1: නෑ වැඩක් නෑනේ.
2: වැඩක් නෑ.
1: ඒකයි අපි ඔක් කරන්නේ නැත්තේ.
0: එහෙමද?
1: ඉස්සරහට ගියාට පස්සේ වෙන දේවල් දැනගත්තට පස්සේ මේ ඉන්ට්‍රස්ටින් නෑ මේ ජීවිතේ. කිසිම ගතියක් නෑ.
0: හැපනින්.
2: හැම වෙලාවෙම ඉන්ස්පයර් වෙන්න ඕනේ.
1: ඔව්.
0: ඕකේ.
1: ඒ යන්නේ මොන හරි නිකන් මාර දේවල් වෙන්න ඕන.
0: ඉන්ස්පයර් වෙවි ඉන්නකෝ
2: එහෙනම්. දැන් ඔයාට මේ අපිව ඉන්ස්පයර් කරන්න ගොඩක් දේවල් තියෙනවා කියන්නේ.
0: ඕගොල්ලන්ව ඉන්ස්පයර් කරනවා මම හැම වෙලාවෙම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගන්න කියලා. ඉන්ස්පයර් වෙන්නේ නැත්තම් ඔයාගේ ප්‍රශ්නයක්.
1: ඔව්නේ. ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්. මේ නැත්තම් ඔයාගේ වෙන ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. ඔයා හිතන් ඉන්නේ වහලා ගහන්න නම් අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න. අපි කියවන දැන් හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන. ඒ වගේම තමයි ඒ කෝටින් එක තියෙන්නේ මේ ෂීට් එකේ උඩ
0: පැත්තේ.
1: ඊට පස්සේ ෂීට් එකේ පහලින් යට පැත්තේ තියෙනවා මේ ක්ලේ වලින් නැත්තම් ස්වාභාවික මැටියෙන් හදපු ලේයර් එකක් ස්තරයක් තියෙනවා. මේක නිසා සාමාන්‍යයෙන් වාය ගොඩනැගිල්ල ඇතුලේ සිසිලස රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒක විශේෂ කාරණාවක්. ඉතින් මේ ක්ලේ ලේයර් එක නැත්තම් මේ නැචරල් ක්ලේ හරිද මේ තියෙන ස්වාභාවික මැටි. මේක මේ රසායනික ද්‍රව්‍යයක් හරිය නැත්තම් පේන්ට් එකක් හරිය නිකන් මැටි වගේ පේන්න එහෙම එකකුත් නෙමෙයි. මේක ඇත්තටම ස්වාභාවික මැටි තමයි. ඉතින් මේ ලේයර් එක තියලා තියෙන්නේ පරීක්ෂණ නැත්තම් රිසර්ච් ගණනාවක් කරලා ෂීට් එක නිසා ගේ ඇතුලේ ඇති වෙන්න පුළුවන් නැත්තම් ගොඩනැගිල්ල ඇතුලේ ඇති වෙන්න පුළුවන් අර රස්නය අධික තාපය මගහරවන්න කරපු තාක්ෂණික කාරණාවක් තමයි මේ මැටි ලේයර් එක. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල විතරයි ඔයාලට මේ ලේයර් එක දැක ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් නේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් ඕනම දෙයක් හදද්දි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ දාන්න කියලා. ඉතින් නම්බර් එකක් තියෙනවා 1396 1396 කියන හොට්ලයින් එකට ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: ඕකේ. මේ විදිහට වැඩි විස්තර ආපු ප්‍රශ්න ටික විසඳගෙන රයිනෝ රූෆින් ෂීට්ස් දාන්න. ඒතර අවුරුදු 2-3ක් යනකම් අපිව මතක් වෙයි. මොකද පහලේ කිසි දෙයක් කරන්න නැහැ නේද?
1: ඒ කියන්නේ නඩත්තු අවශ්‍යතාවයන් එන්නේ
0: නැහැ.
1: අර හයිඩ්‍රෝ මේ ෆෝබික් කෝටින් එක නිසා සාමාන්‍යයෙන් පාසි වෙන්න පුළුවන්, ඩීසෙවල වෙන්න පුළුවන්, ඇල්ගි වර්ග වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් වර්ධනය වෙන්නේත් නැහැ. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැතුව. ඔයාලටින් කාලයක් ඔයාගේ වහල පරිස්සමට තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්. ඒ වගේම තමයි ඔයාට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඔන්න කොටස් කරුවෙක් වෙන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔයාගේ මූල්‍යමය දායකත්වය දක්වන්න විතරයි. එහෙම මූල්‍යමය දායකත්වය දක්වහම ඔයාට පුළුවන් ගම්මිරිස් වගාවක, කුරුඳු වගාවක, අබ බෙල් පෙපර් මේ වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න.
1: තේ වෙන්න පුළුවන්.
0: තේ වෙන්න පුළුවන්. මට තේ මෙච්චරක් තියෙනවා කියලා අර කියන්නේ.
1: මට එහෙම කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එකතු වෙලා මේ වගාවන් වල ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඉතින් කෝල් එකක් දෙන්න 011-207-7787 011-207-7787 කියන නම්බර් එකට. ඉතින් මේ වගාවන් කරාට පස්සේ ඒකේ පළදාව ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වලට තමයි යන්නේ. මේ මාකට් මොනවාද කියොත් යුරෝපය, ඇමරිකාව, චීනය ඊට පස්සේ මැද පෙරදිග වගේ ලෝකයේ අංක එකේ මාකට්ස් වලට යන්නේ. ඒවයේ ගිහිල්ලා ඒ ඩීල් ටික සම්පූර්ණ වුණාට පස්සේ ඩොලර්ස් වලින් රිටර්න් එක
0: හම්බෙන්නේ.
1: ඒ ඩොලර්ස් වලින් තමයි ඔයාටත් ඔයාගේ ප්‍රතිලාභ ගෙවන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එකතු වෙලා මේ විදිහට ඔයාගේ ආයෝජන අවස්ථාවන් පුළුල් කරගන්න කියලා, වැඩිපුර ඉන්වෙස්ට් කරන්න කියලා.
0: රයිට්. ඒ වගේම තමයි ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් ඒ දසල ගෙදර හදනවා වෙන්න පුළුවන්, බිස්නස් ස්පේස් එක හදනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙදර අලුත් වැඩියා කරනවා වෙන්න පුළුවන්. මෙල්වා ස්ටීල් දාන්න කියලා මතක් කරනවා. මොකද මෙල්වා කියන්නේ අවුරුදු ගාණක් ලංකාවේ
1: ඇත්තටම සාර කිව්වා වගේ ලංකාවේ වානේ ශේෂ්ත්‍රයේ අංක එකේ බ්‍රෑන්ඩ් එක තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් මෙල්වාත් එක්ක එකතු වෙලා ඔයාට ඔන්න පුළුවන් ඔයාගේ ඉදිකිරීම කල්පවතින විදිහට ශක්තිමත් විදි කරගන්න. ඔය එන්න පුළුවන් ස්වාභාවික ආපදා වලට ඔරොත්තු දෙන්න ඔයාට කල් පවතින හදනවා නම් ගයක් වෙන්න පුළුවන් වෙනවා ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් මෙල්වා වානේ ගැනම විශ්වාසය තියන්න.
0: ඒ වගේම තමයි අද ටියුස්ඩේ අඟහරුවාද අද පපඩම් දවස වාඩය මතක් කරනවා පපඩමක් බැද ගන්නවා වගේ කෑමකට හැබැයි විජය පපඩම්ක්ම බැද ගන්න කියලා මතක් කරනවා මොකද වෙන පපඩම් බැද්දට ඒ ගතිය එන්නේ නැහැ.
1: පපඩම් වෙන්නේ නැහැ.
0: ඒ ෆීල් එක ඔව් පපඩම් වෙන්නේ
1: නැහැ. පපඩම් වගේ තියෙන්නේ.
0: තෝසේ වුණොත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ වගකීමින් WP ලාන්ස්නේ බලලා විජය ප්‍රොඩක්ට්ස් වලින් එන විජය පපඩම් ගන්න කියලා එතකොට වාගේ කෑමක අමුතුවෙන් රස කරන්න දෙයක් නැවට. Okay.

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
1: බය වෙන්න එපා වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Prime Colombo.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
4: ප්‍රයිම් කොළඹෝ
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
7: Union Bank-ේ pension loan එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
9: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: අදහස් 25 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
3: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: FM 95 94.8 Net FM දිවයින පුරා.
5: වෙලාව තේනවා මෙයයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515 555 අමතන්න
6: දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම net news.
7: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය සත්‍ය net news සමග මම කේසරා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්වෙට් රාජ්‍ය වෙත සිදුකරන ගුවන් ගමන් වාරතාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එම තීරණය ගෙන ඇති බවයි කටුනායක ගුවන්තොටුපළ net news නියෝජිත TKG කපිල පැවසුවේ.
8: ගුවන්තොටුපළ සිට ක්වෙට් බලා යන ගුවන් ගමන් තාවකාලිකව මේ වන විට අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජසීරා ගුවන් සේවය සහ ක්වෙට් ගුවන් සේවය මේ ආකාරයට ශ්‍රී ලංකාව හා ගුවන් ගමන් සම්බන්ධතා පවත්වනවා. ක්වෙට් සිට ඒ සියලුම ගුවන් සේවාවල් මේ වන විට මැද පෙරදිග විශේෂයෙන්ම ක්වෙට් රාජ්‍ය වෙත ඇති වී තිබෙන ප්‍රහාර හේතුවෙන් සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. විශේෂයෙන්ම ක්වෙට් රාජ්‍යයේ ක්වෙට් සිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පසුගියදා මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල වුණා. ඉදින සිටම මේ වනතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජසීරා සහ ක්වෙට් ගුවන් සේවා ගුවන් ගමන් සම්බන්ධතා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මම TKG කපිල කටුනායක සිට net news නියෝජිත.
7: ඊළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: FM 95 FM 94.8 net FM

0: උදේ 9යි විනාඩි 9යි අල්කට් හවම් වෙලාව
1: හරි දැන් 9 පැයි නැත් නියුස් ඇහුවනම්
0: රයිට්
1: ඔයාලා හෙන්නේ ලංකාවේ සමහර ගුවන් ගමන් වලටත් කුවේට් වලට එහෙම යන බලපෑම් එල්ල වෙලා තියෙනවා මේ යුද්ධ නිසා
0: yes
1: ලේසි නෑ ප්ලේන් එකක් මේ පයිලට් කරගෙන යන්න මොකද එම්මෙන් මිසයිල මතු වෙනවා ඒ අහස යන්න බෑ හරි අමාරුයි වැඩි ඉතින් කොහොම හරි මේ වෙනකොට මේ ඉරානය සහ ඊශ්‍රායලය ඇමරිකාව කියන පාර්ශව අතර ඇති වෙලා තියෙන යුද්ධය ටිකක් දරුණු මට්ටමට ඇවිල්ලා තියෙනවා ඊයේ රෑ එක දිගට කන්සෙකටිව්ලි දසවෙනි වතාවටත් රාත්‍රියේදී ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්න ඇමරිකන් ගුවන් හමුදාව කටයුතු කරා. හරිද? ඊට පස්සේ මේ දැන් ඉරානයේ ඉන්න ජනාධිපතිතුමා මසවුඩ් ෆෙසෙන්ස්කි එයා කියනවා අපි ෆුල් ස්කේල් වෝ එක ඉන්නේ ඇමරිකාවත් එක්ක. අපි සියලු පෙරමුණු වලින් දැවැන්ත යුද්ධයක ඉන්නේ. මේක තවදුරටත් මේ නිකන් යුද්ධයක් නෙමේ වගේ තත්ත්වයක නෑ. එහෙම නිසෙල්ල තිබ්බේනේ එහෙම පොඩි තත්ත්වයක් තිබ්බ ඇති වෙනවා නැති වෙනවා දැන් එහෙම නෙමෙයි අපි අපේ සියලු ශක්තියන් යොදාගෙන ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන්න නැත්නම් ඇමරිකානු යානාවලට නැත්නම් මේ ඊශ්‍රායලයට ඊට පස්සේ ඔය පළාතේ තියෙන අනිත් ඇමරිකානු කඳවුරු තියෙන රටවල් තියෙන්නේ ඔය අපි කියන්නේ ගල්ෆ් කලාපීය රටවල් වලට ඒවා ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ ඉතින් ඉරානයේ ඉරානයට ඇමරිකාව පැත්තෙනුත් යම් යම් අපි කියන්නේ අනතුරු වැගවීම් කරලා තියෙනවා අපි ඔයගොල්ලන්ගේ ජල පිරිපහදු මධ්‍යස්ථාන වලටත් ප්‍රහාර එල්ල කරනවා කියලා. එහෙම ප්‍රහාරයක් එල්ල කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හිතන්න ගොනේ ඉරානයේ වගේ රටක මිනිස්සුන්ට බොන්න වතුර ටික පිරිපහදු වෙලා එන ඒ පිරිපහදු කරන්න පුළුවන් ඒ හැකියාව තියෙන ප්ලාන්ට්ස් වලටත් ගිහිල්ලා ගහනවා කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ වගේම තමයි ඒක ඉරානයේ වෙන රටකට කරොත් ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක්ම තමයි.
0: මොකද මේ මොන පැත්ත කරත් ඉතින් එකයි.
1: අන්න ඒකයි යුද්ධයකදී තියෙනවා සාර අපි මේ රකින්න ඕන අවම සදාචාර සීමාවන් ටිකක්. හරිද? ethics ටිකක් තියෙනවා. එහෙම නැතුව යුද්ධ කරන්න බෑ. එහෙම නැතුව යුද්ධ කරනවා නම් ඒ ත්‍රස්තවාදී.
0: ඒ ත්‍රස්තවාදීන් war crimes එන්නේ එතකොට තමයි.
1: යුද අපරාධ වෙනවා. ගිහිල්ලා ඇමරිකාව ඉරානයටයි තිය ඔය ජල පිරිපහදු කරන plant එකකට ගහුවොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඉරානයේ ගිහිල්ලා ඇමරිකාවේ එච්චර දුර ගහන්න බෑනේ ඒගොල්ලන්ට. ওই කලාපයේ තියෙන ගල්ෆ් කලාපයේ තියෙන තැනකට ගැහුවොත් ඒකත් අපි යුද අපරාධයක් විදිහට නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට මේ සටහන් කරගන්න සිද්ධ වෙනවා. එහෙම මේ ඇමරිකාව ගිහිල්ලා ගැහුවාට පස්සේ නෑ ඒක ත්‍රස්තවාදී නෑ. ඉරානය ගැහුවොත් ඒක තමයි ත්‍රස්තවාදී වෙන්නේ. එහෙම එකක් නෑ.
0: එහෙම එකක් නෑ.
1: ඔව්. ඒ ලෝකයේ සම්මතයන් එහෙම හැදිලා නෑ. ත්‍රස්තවාදී ක්‍රියා. මිනිස්සුන්ට බොන්න තියෙන. ඒ කියන්නේ මූලික අවශ්‍යතානේ. වතුර කියලා කියන්නේ ජලය. ආහාර සෞඛ්‍ය ඒක නම් කියන්නේ ඉස්පිරිතාල වලට ගහන්න බෑ
0: ඉස්කෝල වලට ගහන්න බෑ
1: ඉස්කෝල වලට ගහන්න බෑ ඊට පස්සේ මේ වගේ වතුර
2: රෝහල් වලට ගහන්න බෑ
1: රෝහල් වලට ගහන්න බෑ ඉතින් මේ වගේ වතුර පිරිපහදු කරන පිරිපහදු මධ්‍යස්ථාන වලට ගහන්න බෑ දැන් මේ යුද්ධේ කොච්චර තීව්‍ර වෙලා තියෙනවද කියනවනම් මේ දෙපැත්තම අභියෝග කරගන්නේ මෙන්න මේ තැන් වලටත් අපි ගහනවා කියලා.
2: ඒ කියන්නේ කිසිම මේ හිරිකිතයක් නැහැ නේද?
1: අන්න ඒකයි. ඒ කියන්නේ ජාත්‍යන්තර නීතිවල තියෙන අවම සීමාවක් දැන් පැනලා තියෙන්නේ. ඒ කියන්නේ රතු
2: කෂ්ණ හියුමනිටේරියන් ලෝ කියලා එකක්
1: තියෙනවනේ.
2: IHL කියලා.
1: ජාත්‍යන්තර.
2: ඔව්. මේ ඉතින් ඒක මේ ඔය රටවල් හැම කෙනාම අස්සම් කරලා
1: අස්සම් කරලා
2: තියෙනවා. ඉරානේ නම් අස්සම් කරලා නැහැ. ඇමරිකාවෙම උඩ දාගෙන අස්සම් කරලා තියෙන්නේ.
1: ඒ කියන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතීන්. ඊට පස්සේ අපි දන්නවා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ තියෙන ප්‍රඥාප්ති
2: සහ යුදසිරකරුවන් හුවමාරු
1: කර ගැනීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ලෝකයේ යුද්ධයන් වෙන්න ඕන අවම සදාචාරයන්. මේ සියලු සීමාවන් තබයකට අපි කියන්නේ රෙක පැන්සේකට මායිම් කරන්න නැතුව මේ යුද්ධය මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අර එදා මේ සාර මතක් කරේ අර ඩූම්ස් ඩේ ක්ලොක් එක ටික ටික දැන් ලඟ වෙලා තියෙන කියලා. ඔයා කිව්වා
0: දන්නවද දැන් කොච්චර ලඟ වෙලාද කියලා?
2: කොච්චරද?
0: දැන් ඒක තප්පර 85 තියෙන්නේ.
1: තව විනාඩියකුත් තප්පර කිහිපයක් තියෙනවා.
0: තප්පර කිහිපයක් තියෙන කියන්නේ දැන් ඒගොල්ලෝ කියන මයිදා කියවනේ කියුබන් මිසයිල් ක්‍රයිසිස් එකේ තමයි ළඟටම ආවේ කියලා. එනට ඒගොල්ලෝ කියනවා දැන් තමයි ළඟම කියලා ඩූම්ස් ඩේ ක්ලොක් එක මිඩ්නයිට් වලට එන්නේ.
1: ඔව්. එදා කෙනඩි ජනාධිපතිතුමාගේ කාලේනේ. මේ අර කියුබානු මිසයිල් අර්බුදයේදී අර සෝවියට් සංගමයේ මිසයිල් අරගෙන ඇවිල්ලා කියුබාව ස්ථාපිත කරන්න ගිය අවස්ථාවෙත් ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක් ආසන්න තත්ත්වයට ආවා. හැබැයි ඒක සිද්ධ වුණේ නැහනේ. දැන් ඊටත් වඩා ආසන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඔය ඩූම්ස් ඩේ එක කියන්නේ අන්න එදාට මුළු ලෝකෙම න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වුණොත් ඒක ඩූම්ස් ඩේ එකක් වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්න ඔය සාර කියපු විදිහට තව තප්පර 85ක් විතර කාලයක්. ඒ කියන්නේ විනාඩියකුත් තව තප්පර 20ක් 25ක් වගේ කාලයක් නේ තියෙන්නේ. ඒ වගේ ආසන්න තැනකට. එක්ක කරකෝල ඉවර කරමුද?
2: ඉවරයි. අලුත් ලෝකයක් බිහි වෙන්නේ
0: නැත. ඔව්. එදිර අපිත් නැහැ ඉතින්.
1: ඉතින් කරන්නම දෙයක් නැත්තම් ඒ කියන්නේ මේ වෙනකොට ලෝකේ මූණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදය අපිට මෙච්චරයි කියලා ගණන් බලන්න බෑ. අපි හැම වෙලේම කියපු කාරණාව තමයි මේ වගේ යුද්ධ වලින් සාර පීඩාවටපත් වෙන්නේ අපි වගේ පුංචි රටවල්. අපේ බස් ගාස්තුවේ ඉඳලානේ, අපි කන බොන එකේ ඉඳලා, අපේ ගෑස් එකේ ඉඳලා මේක බලපානවා. මේ යුදමේ තත්ත්වයන්වල එන අතුරුඵලයන් අපේ රටවල් වලට, අපේ මුළු තැන්ගෙට, අපේ කුස්සියට බලපානවා. නේ? ඉතින් ඒක නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ මේ යුද්ධය මේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ඔය net news අහන් හිටියනම් අහන්න ඇති, ගුවන් ගමන් වලට පවා ලොකු බාධාවක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඔහොම තමයි ලෝකය මේ වගේ තැනක තියෙන්නේ. මේ වගේ තැනක තියෙද්දි තමයි අපි අර ඒ පැත්ත අමතක කරලා මේ ටිකේ World Cup matches බල බල හිටියේ.
0: බල බල හිටියේ
1: නේද? දැන් නම් LPL බල බල ඉන්න ඔය ටික ඔක්කොම අමතක කරලා. හැබැයි අපි ඉන්නේ නිකන් ඔන්න වෙන්න ඕන වෙලාවක පුපුරන්න පුළුවන් බෝම්බයක් උඩ කියලා. නිකන් අර පොම්පේ නගරේ ඉන්න මිනිස්සු වගේ තමයි අපි ඉන්නේ.
0: හැබැයි මේ ඔතන මාර පැරඩොක්ස් එකක් තියෙනවා ASCII. මේ ඇමරිකාවට 9/11 බෝම්බ ගැහුවාම ටෙරරිසම් ටෙරරිසම් ටෙරරිසම් කියලා මේ ලොකුවට ටෙරරිසම් පටන් ගත්තෙත් එතන කියලා කියනවානේ ඒගොල්ලෝ. හැබැයි දැන් ඒගොල්ලෝ මේ මිනිසුන්ට මිනිස්සු ඉන්න තැන්වලට බෝම්බ දාද්දි එතකොට ඒක ටෙරරිසම් නෙමෙයිද?
1: ඔව්. අන්න ඒක ටෙරරිසම් නෙමෙයිද?
0: නෙමෙයි. ඒගොල්ලන්ට ගැහුවොත් විතරයි ටෙරරිසම්.
1: ටෙරරිසම් වෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රශ්න වෙලා
2: තියෙන්නේ. අපේ රටවල්ම ඉතින් ඕවා මේ ත්‍රස්තවාදී නැද්ද කියලා කියන්නේ තමන්ගේ බාස්කට් එක ඇතුළේ ඉඳලා තමයි.
0: තමයි.
1: අන්න ඒකයි. ඉතින් මේ වෙනකොට ඉරානේ, ඊශ්‍රායලේ, ඇමරිකාව මේ තුන් ඈදුතු කට්ටිය මේ පටන් අරන් තියෙන යුද්ධය අපිට බලපාන්න ටික ටික බලපානවා. අපි හිතනවා කාලෙකදී අත්සන් කරයි, ගිවිසුම් හරි වැඩේ ඉවරයි කියලා. නෑ, ආයෙ ඔන්න කරගිලා මේක එනවා. ඉතින් මේ වෙනකොටත් ප්‍රහාර එල්ල වෙනවා. අපි කිව්වා දසවෙනි වතාවටත්, අඛණ්ඩව දසවෙනි වතාවටත් අපි කිව්වා මේ ගුවනින් ප්‍රහාර එල්ල කරා ඇමරිකාව ඉරානයට, ඉරානයේ ඉලක්ක වෙත. ඉතින් ඉරානයත් පෙරලා තමන්ගේ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයන් එල්ල

0: එහෙම මේ හෝමෝස් තරණය කරන්න හදපු නැව් දෙකක් තමන්ගේ අත්අඩංගුවට ගත්ත කියලත් ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය කියලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ යුද්ධය ඉස්සරහට යනවා. වැඩියෙන්ම රිදෙන්නේ මං හිතන්නේ ඉරානයටයි ඊශ්‍රායලයටයි ඇමරිකාවටයි වඩා අපිට අපි වගේ රටවල් වලට කියලා තමයි කියන්න තියෙන්නේ. අපි බලමු මේ තත්ත්වයන් වර්ධනය වෙන විදිහ අනුව අපි ඉස්සරහට කතා කරමු ඇල්ගෝ ටවුන් එකෙන්. මේ ටිකේ ඇල්ගෝ රිදම් එකේ ඔන්න ටික ටික ආ යුද්ධේ උඩට එනවා. පහුගිය ටිකේ අපි ෆීෆා මේ භීෂණයේ හිටියේ. දැන් චුට්ට චුට්ට ෆීෆා ඉවර වුණාත් එක්කම ආය අපිට මතක් වෙන්න පටන් ගන්නවා අපි මේ ඉන්නේ රත් වෙන හැලියක් ඇතුලේ කියලා.
1: හැලියක් ඇතුලේ.
0: අර කකුලෝ ටික වගේ තමයි අපි ඉන්නේ.
1: නට නට ඉන්නේ. හරි දැන් ලෝකයේ ඕව වෙන අතරේ මේ අපි අපේ වැඩ ටික කරගන්න ඕනේ.
0: යුද්ධයක්
1: වෙනවා කියලා ඇඳට වෙලා අයියෝ
0: බලන් ඉන්න බෑ. වැදුනොත් ඉවරයිනේ.
1: වැදුනොත් ඉවරයි.
0: නැෂ්ටික ප්‍රහාරයක් ඉවරනොත් පොඩි එලියක් එනවා වෙනේ.
1: ඉවරනේ.
0: කිසිම වේදනාවකුත් නැහැ.
1: එලියෙදි හොඳ දෙයක් හිතාගන්න.
0: අවසන් චුතිය අන්තිමට හිතන දේ සුභවාදීව හිතාගන්න. එහෙම අවුලක් නැහැ. අපි වහන් හිටියොත් ජොලියේ එහෙම අවුලක් නැහැ.
1: අවුලක්
0: නැහැ.
1: ඔව් ඒක නිසා. එහෙම
0: අරෙන් එලිය එනවා මෙහෙන් එක්කෝ අසාව ඇහි නැත්නම් අපේ ජානියා වෙන්න පුළුවන් නේ. අපේ
1: ජානු
0: වෙන්න පුළුවන්. ආ වෙන්න පුළුවන්. මං වෙන්න පුළුවන්. නුවා වෙන්න පුළුවන්. කාවරි අහගෙන වැඩේ ඉවර කරගන්න පුළුවන්.
1: පුළුවන්. රයිට්. ඒක නිසා ඕගොල්ලන්ගේ දේවල් ඕගොල්ලෝ කරගන්න ඕන. අපේ දේවල් අපි කරගන්න ඕන. ලෝකෙ මොනවා වුණත් අපි ඊළඟ දවසේ
0: ඉස්සරහට යන්න ඕන.
1: ඉස්සරහට යන්න ඕන. ඒක නිසා තමයි ඕගොල්ලන්ට කියන්නේ ප්‍රයිම් කලම්බ 9 ඔන්න අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කියලා. මොකද මේක තියෙන්නේ බේස් ලයින් රෝඩ් එකට මීටර් 50ක් විතර දුරින්.
0: දුරින්.
1: ඔව්. ඒ කියන්නේ ඉතින් රෝඩ් එකේම තමයි.
0: ඉතින් කොළඹ හත කොළඹට ජනප්‍රිය පාසල් වලට ප්‍රමුඛ වෙලේ පාසල් ඒ වගේම තමයි රෝහල් ඊට පස්සේ ව්‍යාපාරික ස්ථාන ආයතන පරිශ්‍රයන් මේවට බොහොම ආසන්නයෙන් තමයි මේ අලුත්ම the prime colombo in colombo 9 prime residences apartment එක හැදිලා තියෙන්නේ.
1: Right.
0: ඉතින් ඔයාලට කාමර 2 කාමර 3 විදිහට කැමති ආකාරයෙන් ඔයාගේ apartment එක වෙන් කරගන්න පුළුවන්. වර්ගඩි 1125 ඉඳලා ඔයාලට තියෙනවා apartments තෝරගන්න.
1: Okay.
0: ඉතින් call එකක් දෙන්න prime ලට මේ number එකෙන් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට apartments තියෙනවා. එකපාර මේ මුදල ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. 0711 073 3 0711 073 3 0711 073 3 0711 number එකෙන් ඔයාලට පුළුවන් call එකක් දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඒකින්ද ලෝකේ මොන දේ වුණත් මොන යුද්ධ වුණත් ඔයා ඉස්සරහට යන එක නවත්තන්න එපා. මොකද නැවතුනොත් ඔක්කොම එකපාරක් නවතින්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. අර අර අපි මතකද 2012 12යි 12 ලෝක විනාශ වෙනකම් පාඩම් නොකර හිටියා.
2: පාඩම් නොකර හිටියා.
0: ඔන්න ඔය වැඩක් නැහැ නික.
1: උන්නේ නැහැ.
0: ඒකින්ද ඔයා ඉස්සරහට යන ගමන ඉස්සරහට යන්න. අදිසියරි උන්නේ නැත්තම් ඊට වඩා ප්‍රශ්නයක් එනවා.
2: ඔව්. එදාට තමයි ලෝක විනාශය.
0: එදාට තමයි ලෝක විනාශය.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: උදේ 9:00 විනාඩි 22යි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetty Vistra Sandha. Dhatunai Anuhaya Amatana.
7: SLT Mobitel Fiber Eka Gatherum Fit Karan. Okkuma Devices Connect Karan. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoragana Package Rasa. SLT Mobitel Fiber.
8: Rasata Gunata Uyanna. Vijaya Tunapaha.
9: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
12: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. Gaming World Low Latency. Fast and Stable Unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
14: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොබිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0934-22-76-46.
15: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
16: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වරට සංවිධානය කරන
17: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
16: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
17: රසකාමී ඔබ සැමට ආරාධනා.
16: වැඩි විස්තර සඳහා 0977 3060 629 අංකය අමතන්න.

0: උදේ 9යි විනාඩි 29යි අල්ගොටාවුම වෙලාව. හරි. අපි යනවා කොහෙටද දන්නවද?
1: කොහෙටද?
0: LB Finance එක පැත්තට. මොකද දැන් LB Finance එකේ ඔය ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් ඔයාට හිතාගන්න බැරි රේට්ස් ටිකක් හම් වෙනවා.
1: ඔවුනේ. ඒ කියන්නේ ජේෂ්ඨ පුරවැසියන්ට ඔන්න මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දි 14.5ක ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කල්පිරෙද්දි 13.5 බිඳුවක පොලි අනුපාතයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඕනෑම ස්ථාවර තැන්පතුවක් ජේෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂී නොවන ඕනෑම එකක් වාටමට වුණත් ඒක දාන්න
0: පුළුවන්.
1: දින 50කින් කල්පිරෙද්දි 111.12ක පොලියක්. ඒ වගේම තමයි දින 200කින් කල්පිරෙද්දි 111.62ක පොලියක් ලැබෙනවා. average එකක් විදිහට ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම 112 13 අතර පොලිය අනුපාතයක් ඔයාට ඔයාගේ FD එක වෙනුවෙන් ලැබෙනවා. ඉතින් මේ වගේ FD එකක් මේ වගේ interest rate එකක් හම්බ වෙනවා කියලා කිව්වම ඔයා ටිකක් බලනවා නේ එහෙම දෙන්න පුළුවන්ද ඔයි කොහොම දෙන්න පුළුවන්ද කියලා. එහෙම දෙන්න පුළුවන්
0: කියලා නේද?
1: එහෙම දෙන්න පුළුවන් LB Finance කියලා කියන්නේ අදයේ ආයතනයක් නෙමෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒ වගේම තමයි රුපියල් බිලියන 400 ඉක්ම වූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඉතින් කියන දේවල් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා.
0: කියන දේ කරන කට්ටියක් තමයි LB Finance කියලා කියන්නේ.
1: ඒ නිසා තමයි මේ ජාත්‍යන්තර Fitch Ratings අගරාව කියන විදිහට A minor grade එකක් වගේම ලංකා ratings කියන විදියට ඒ ග්‍රේඩ් එකක් අරගෙන තියෙන්නේ මූල්‍ය ශේෂ්ත්‍රයේ අර නොසැලී නොවැටි අකණ්ඩව ස්ථාවරව හිටපු නිසා. කියපු දේවල් නොදුන්නා නම් එහෙම ඉන්න බෑ.
0: එහෙම ඉන්න බෑ. නම්බර් එකක් තියෙනවා මතක් කරන්නම්. 0112 200 200 0112 200 200. ඔව් ඔයගලන්ට පුළුවන් යන්න කලින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙනම යන්න.
1: හරි.
0: හරි.
1: මේ සාර අපි දැන් අර කතා කරානේ මේ මැදපෙරදිග යුද තත්ත්වය ගැන
0: නේ.
1: ඉතින් මේ මෑතකදී ජෝර්දානයේ තියෙන ඇමරිකානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වුණා. මුවාසාලිත් කඳවුර ගුවන් හමුදා කඳවුර. ඉතින් මේකට මේ බැලස්ටික් මිසයිලයක් සහ ඔය ඩ්‍රෝන තියෙන ඒගොල්ලන්ගේ අර අර සහිත් ඩ්‍රෝන්ස් කියලා එවන්නේ අර ඩොලර් 20,000 හදපු ඩ්‍රෝන් එක රූංගාගෙන ඇවිල්ලා වදින්නේ. අන්නේ ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය සෙන්කොම් එක කියන විදිහට ඒ ප්‍රහාරයෙන් ඇමරිකානුවන් දෙන්නෙක් ඇමරිකානු සෙබළුන් දෙන්නෙක් ජීවිතක්ෂයටපත් වුණා. හැබැයි මේ දෙන්න කියන එක ගැන මේ වෙනකොට ලොකු සැකයක් මතු කරලා තියෙනවා. ඒ ප්‍රහාරයේ බරපතල බව මම දැක්කා. අල් ජසීරා ඒ ප්‍රහාරයේ රූපරාමු වාර්තා කරලා තිබ්බා. දැවැන්ත මිසයිල් ප්‍රහාරයක් වදින්නේ. ඒක නිකන් දෙන්නෙක් වෙන්න බෑ. ඒ කියන්නේ මේ වෙනකොටත් හමුදා කඳවුරේ හමුදා සමාජිකින් සෑහෙන ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඉතින් අපි කොහොම හරි දන්නේ මේ අංක ෆිල්ටර් කරලා තමයි එන්නේ ඉස්සරහට සහ එළියට. ඒක යුදමය තොරතුරු වාර්තාකරණයේ තියෙන ඉතින් ඒක ස්ට්‍රැටජි එකක්. ඇත්ත ගණන් කියන්නේ නැති එක. කොහොම හරි මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වෙලා තියෙන සෙබළුන් දෙන්න. බලන්න මේ වයස් සීමාව. හරිද? පළවෙනි කෙනා තමයි පළවන ලුතිනන් ටයිලර් ජේම්ස් ෆියාන්. මෙයා හවායි වල කෙනෙක්. වයස අවුරුදු 25යි. ඒ කියන්නේ සාරා මගේ වාගේ වයසයි.
0: ඒ
1: වගේම තමයි අනිත් කෙනා ලස්සන ගෑනු ළමෙක්. සෙබල. ඉසබෙලා ගොන්සාලෙස්. ගොන්සාවෙල්ස්.
0: ගොන්සාවෙල්ස්.
1: හරිද? මෙයා ටෙක්සාස් වල වයස අවුරුදු 19යි. 19යි. එතකොට මේ යුද්ධ කරන වයසක ට්‍රම්ප් නිසා අනිත් පැත්තේ අපි ඔය ඉරානයේ
2: ඉන්නේ. අර යමාලටත් 19යි ඉන්නේ.
1: අන්න යමාලටත් ආවනේ. යටත් 19යි
2: නේ. 19යි නේ. ඒ මනුස්සයා ෆුට්බෝල් ගහනවා.
1: තරුණයෝ දෙන්නෙක් ඉරනම.
2: මේගොල්ලෝ ඒ තමයි.
1: කොන් දෙකක.
2: කාගේවත් යුද්ධයක් වෙනුවෙන් ගිහිල්ලා මේ නිකං ජීවිතය විනාශ කරගන්නවා.
1: ඉතින් අපි දන්නවා ඉරාන පාලනය පැත්තෙන් ගත්තත් ඉන්නේ හරි වයසක කට්ටිය. අවුරුදු 60-70 ගණන් වල කට්ටිය. ට්‍රම්ප්ගේ වයස අපි දන්නවනේ ඉතින්. හරි. අන්තිමට මේ මැද ඉඳන් මිය යන්නේ අවුරුදු 25-19 සීමාවල ඉන්න තරුණ දරුවෝ. තරුණයෝ ලෝකයේ අනාගතය. ඉතින් ඒක නිසා තමයි යුද්ධ වැරදි කියලා අපි කියන්නේ. කොහේ වුණත් යුද්ධ ඇති වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ වයස් සීමාවන් බැලුවට පස්සේ අපිට තේරෙනවා ඒ අපි කියන කතාවන් බොරු නෙමෙයි ඇත්ත කියලා.
0: රයිට්. ඉතින් අපි යනවා ඇංකර් එක ඇංකර් පීඩියා ප්‍රෝ ගැන ඔගොල්ලන්ට මතක් කරන්න. යුද්ධ ගැන එහෙම අප්ඩේට් එකක් දෙන ගමන් ඇංකර් පීඩියා ප්‍රෝ වාගේ බබාට දෙන්න ඕන ඇයි? හොඳ ප්‍රශ්නයක් නේද?
1: ඔව් හොඳ ප්‍රශ්නයක්.
0: අජි උත්තර දෙන්න
1: හොඳ ප්‍රශ්නයක්. මං කල්පනා කරේ ඒකට මොකද්ද දෙන උත්තරේ කියලා.
0: උත්තර ගොඩක් තියෙනවා. කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි තරම් ලොකු උත්තරයක් තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ මේ පෝෂණය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පොඩ්ඩන්ගේ නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්න ඕන දෙයක්නේ. එයාලගේ මානසික ක්‍රියාකාරීත්වය ඊට පස්සේ එයාලගේ ප්‍රතිශක්තිකරණය මේ ඉමුන් සිස්ටම් එක කියලා අපි කියන්නේ මේ ටික එක එක ලෙඩ රෝග වාර්තා වෙනවනේ. ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නේ ওই ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණුනොත් තමයි. ඊට පස්සේ ශාරීරික වර්ධනය, ඊට පස්සේ ආහාර ජීර්ණය, ඊට පස්සේ දෘෂ්ටිය පෙනීම.
0: රයිට්.
1: මේ හැම දෙයකටම අවශ්‍ය කරන පෝෂණයක් තියෙනවා. ඒ පෝෂණයන් නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්නත් ඕන.
0: රයිට්.
1: ඒ කියන්නේ සමහර පෝෂණ අවශ්‍යතාවයන් තියෙනවා සාරා. ඒවා නිසි වයසේදී ලැබෙන්නේ නැතුව පස්සේ ලැබිලා වැඩක් නැහැ.
0: රයිට්.
1: මොකද මේ ජීවිතයේ දැන් අපි දන්නවා ඕනම ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකදී ඒ ඉන්ද්‍රියන් ඒ පද්ධතියින් වර්ධනය වෙන වයස් සීමාවක් තියෙනවනේ. ඒ වයස් සීමාවෙන් පස්සේ ඒ වර්ධනය වෙන්නේ නැහැ. ඒකින්ද ඒ වර්ධනය වෙන කාලේ තමයි අවශ්‍ය කරන පෝෂක පදාර්ථයන් දෙන්න
0: ඕනේ.
1: ඊට පස්සේ يعني අවුරුදු සමහර අවුරුදු 18න් පස්සේ වැඩෙන්නේ නැත්තම් වැඩෙන්නේ නැති දෙයකට අවුරුදු 20 ගණන් වල දීලා වැඩක් නැහැනේ. වැඩෙන බලාපොරොත්තුෙන් එහෙම වෙන්නේ
0: නැහැනේ.
1: ඒ සරල ජීව විද්‍යාත්මක කාරණානේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඔන්න වාගේ දරුවට බොහොම සමබර ආහාර වේලක් ලබා දෙන්න, බැලන්ස් ඩයට් එකක් ලබා දෙන්න, සම බල වෙන්නත් ඕනේ ඒක, සම බර වෙන්නත් ඕනේ ඒක. ඉතින් ඒ වගේම තමයි ඒත් එක්ක ඇංක පීඩියා ප්‍රෝ දෙන්න අමතක කරන්න එපා කියලාත් අපි මතක් කරනවා. අපේ පොඩ්ඩන්ට
0: පොඩ්ඩන්ට රයිට්. දැන් අපේ ස්වභාව ධර්මයේ තියෙනවනේ මේ අචි නැනෝ තාක්ෂණී කියලා එකක්. ඒ කියන්නේ අපි අරගෙන තියෙන්නේ වැඩි දියුණු කරලා.
1: ඔව්.
0: ඒ වගේ concept එකක් තියෙනවා මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වල. මොකද දන්නවද අර නෙළුම් කොලේ වතුර රැඳෙන්නේ නැහැ වගේ. මේකේ වතුර රැඳෙන්නේ
1: නැහැ.
0: වැස්සාම වතුර ටික හැමම ගලාගෙන පල්ලෙහාට යනවා. වතුර උරාගන්නේ රැඳෙන්නේ නැහැ. එතකොට ඒ ෂීට් එක වතුර උරාගෙන මේ ආපදා වෙන්න තියෙන ප්‍රතිශතය අඩුයි.
1: අඩුයි. හයිඩ්‍රොෆෝබික් කෝටින් කියන්නේ
0: ඒක. කෝටින් එකට වෙන්නේ ඒක.
1: ඒ කියන්නේ ජල බීතිකාවෙන් පෙළෙනවා මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වතුර එහෙම තියාගන්නෙම නැහැ. වතුර ගැලීම පහළට කෙලින්ම අර වැටෙන ඔක්කොම ටික රූටලා යනවා. ඒකෙන්ද වතුර උරාගන්නේ නැහැ. උරාගන්නේ නැති නිසා සාමාන්‍යයෙන් අපි ඔය කියන පහසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්, ඇල්ගී වර්ග වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඔය ෆංගස් වෙන්න පුළුවන්, දිලීර තියෙන මේ වගේ තත්වයන් වහලේ වර්ධනය වෙන්නේ නැහැ. ඒකින්ද වහල සෑහෙන කාලයක් අලුත් පිට හොඳ ප්‍රමිතියෙන් ශක්තිමත්ව තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා දැන් මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් ඉතින් 1396 හොට්ලයින් එකෙන් වට පුළුවන් කෝල් එකක් දෙන්න රයිනෝලට. කෝල් එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: එහෙම
1: නැත්නම් ඔයා යන්න ළගමින්න ඒජන්ට් ගාවට. ඒජන්ට් කියන්නේ හાર્ඩ්වෙයාර් එක.
0: අමාරු පොඩි උනාහේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල අමුතු රස්නිකුත් තියෙනවා. හිටපු ගමන් වහිනවා. එතකොට ඔයගොල්ලෝ ලෙඩ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා තමයි කියන්නේ මෙල්ඩෝල් කාඩ් එක හැමතිස්සෙම ළඟ තියාගෙන ඉන්න කියලා. ඔය ඔළුවේ කැක්කුමකට මෙල්ඩෝල් එකක් බොන්න.
1: අනිවාර්යයෙන්ම.
0: ඒතර දවස් වැඩ ටික කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන් කරගෙන යන්න පුළුවන් ඔයගොල්ලන්ට.
1: පුළුවන්. එල් නීනෝ පටන් අරන් තියෙන්නේ.
0: එල් නීනෝ පටන් අරන්.
1: කල්පනාමින් ඉන්නවා.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM Meldol Hisa Ratia Una Sempratishaba Angapata Vedanava Apasudina Sadaha Ikman Sahanaya Meldol Paracetamol Visheshaki
1: Varnakarga Rasakarga Kisiva Kadangu Karanati Ihala Gunatmaka Bhavayen Yutuwa Obe Kamavela Rasin Rasaganwana Mathara Freeland Devil Chicken Rasa Soya Meat
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක් LB ස්ථාවර තැන්පතු
3: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
8: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
10: Kiehl's පිටින් දැන් ඔබට හොඳම දෙමනා සහ වැඩි ඉදිරියක්. Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. Melbourne Mare Biscuit Gram 350ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දෙමනා Kiehl's පිටින්ම පමණයි. කොන්දේසි සහිතයි.
11: නවින සදිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071-56-40-600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
12: ජූලි 21 ගල් හයිවේ බස් ස්ටෑන්ඩ් අසල.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි දහටේදී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්ද ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේකෙක් කිව්වා මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
13: කතා කරන්න 077 3940

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 9 විනාඩි 48 අයල්ගොටාම වෙලාව අපිට යන්න වෙලාව හරි.
1: ඔව් යන්න වෙලාව හරි. ඊට කලින් මතක් කරන්න ඕන මේ දේවිනුවර පෙරහැර පැවැත්වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පෙරහැර කාලය ආරම්භ වුණාට පස්සේ පෙරහැරවල් බලන්න අපි හැමෝම කැමතිනේ. ඒ වගේම තමයි ලංකාවේ සංස්කෘතිකාංග අතර ඉස්සරහින්ම තියෙන එකක් තමයි පෙරහැර සංස්කෘතිය කියලා කියන්නේ.
0: රයිට්.
1: අපේ පෙරහැර සංස්කෘතිය මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඉදරා මේ අපේ පෙරහැර කියන්නේ අපිට ආවේනික දේවල්නේ තියෙන්නේ හරි ගොඩක්. නැටුම් වෙන්න පුළුවන්, ඒ කලාංග වෙන්න පුළුවන්, ඒ සංස්කෘතික සැමරුම් වෙන්න පුළුවන්. ඒ දේවල් අපිට හරි අනන්‍යයි. ඉතින් ඔන්නවාට මතක් කරන්න ඕන ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛතම පෙරහැරක් තමයි දේවිනුවර. නැත්නම් දෙවුන්දර පෙරහැර කියලා අපි කියන්නේ. ඉතින් මෙවර ජූලි 23 වෙනිදා ආරම්භ වන පෙරහැර මංගල්‍යයේ ජූලි 29 වෙනකන් පැවැත්වෙනවා. 29 වෙනිදා තමයි අවසන් මහා රන්දෝලි පෙරහැර පවත්වන්නේ. ඉතින් අගෝස්තු 4 වෙනිදා කෝල්මුර යාගයත් ඊට පසු දින දේවදානයත් ලබා දෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් යන්න ගිහිල්ලා මේ අසිරිය මේ සංස්කෘතික විචිත්‍රත්වය දැක බලා ගන්න. සුරිදුනි දේවිනුවර පෙරහැර මංගල්‍යයේ මෙවර නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරන්නේ නැත් FM අපි. ඉතින් අපිත් එක්ක ඉන්නවා කසාගල සමූහ ව්‍යාපාරය අත්වැල් බැඳගෙන බැතිබර අනුග්‍රහකත්වයේ දක්වනවා. ඉතින් මතක් කරනවා ඔයාටත් යන්න කියලා.
0: හරි, ඊළඟට මතක් කරනවා ගුලන්ට දම්රෝ එකට යන්න කියලා. මොකද අපි ඉස්සෙල්ලා මතක් කරනවාට වොෂින් මැෂින් එකක් ගත්තොත් රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකක් නොමිලේ හම්බ
1: වෙනවා.
0: ඒ වගේම තමයි ෆෝම් මැට්‍රස් එකක් ගත්තොත් ඔයාලට 15% ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. ඒ නිසා වැඩි හිත හිත ඉන්නේ නැතුව ඉක්මනට යන්න දම්රෝ එකට. මේ ඩිස්කවුන්ට්ස් මේවා තියෙන්නේ ටික කාලයයි
1: තියෙන්නේ. ඉතින් ප්‍රදර්ශනාගාර තියෙනවා 160කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම තමයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ගියාට පස්සෙ ඔයාලට ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඊට පස්සෙ ඔය අපි සාමාන්‍යයෙන් ගත්තොත් සෝෆා කට්ටල, ගෘහ භාණ්ඩ අතර, ඊට පස්සෙ නිදන කාමර කට්ටල, මේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. දැන් මෙගා ප්‍රදර්ශනාගාර මෙන්න මේ තැන්වල තමයි තියෙන්නේ. කොල්ලුපිටියේ තියෙනවා, අපිට පොඩ්ඩක් එහා පැත්තෙන් නුගේගොඩ තියෙනවා, කටුබැද්ද තියෙනවා, රාජගිරිය තියෙනවා, වත්තල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ කියන ඔන්න ඔය තැන්වල තියෙනවා. ඉතින් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාලට අපහසුවකින් තොරව ඕන දේවල් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරනවා යන්න www.damro.lk වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔයාලට ගන්න කලින් මේ දේවල් තමයි තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම යන්න ළගම තියෙන දම්රෝ එකට ගිහිල්ලා මේ දීමනාවන් ඉක්මනින් අත්විඳින්න. මොකද බොහොම ලිමිටඩ් කාලයකට තමයි මේ දේවල් තියෙන්නේ.
0: ඕකේ. හරි, ඊට පස්සේ අපි යනවා මේ යුනියන් බැංකුව පැත්තට. මොකද දැන් අපේ විශ්‍රාමික රජයේ සේවකයන්ට සහ රණවිරුවන්ට යුනියන් බැංකුවෙන් දෙනවා මිලියන 8ක ලෝන් එකක්
1: දෙනවා. ඔයාගේ විශ්‍රාම ජීවිතේ බරක් කරගන්නේ නැතුව බලයක් කරගන්න ඔයාට පුළුවන් යුනියන් බැංකුවත් එක්ක එකතු වුණොත්. ඉතින් අවුරුදු 15 කාලයක් තියෙනවා මේක හිමින්සරේ ඔයාට ගෙවාගෙන යන්න. ඔයාට දැරිය හැකි පොලියකට තමයි මේක හම්බ වෙන්නේ. ඒ වගේමයි මතක් කරන්න ඕනේ ඉක්මනින් අනුමැතිය ගන්න පුළුවන්. අයපකරුවන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩේ හරිම පහසුයි. ඉතින් විශ්‍රාම රාගෙන ඉන්න මේ වෙනකොට විශ්‍රාම ලැබලා ඉන්න රාජ්‍ය සේවකයින්ට තමයි, රාජ්‍ය සේවයෙන් නිරත වෙලා හිටපු රණවිරුවන් ඇතුළු අයට තමයි මේ සුවිශේෂී පෙන්ෂන් ලෝන් එකට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් නම්බර් එකක් තියෙනවා, නම්බර් එක කෝල් කරන්න. කෝල් කළා වට පුළුවන් යුනියන් බැංකුවෙන් වැඩි විස්තර දැනගන්න. 01 1 7 81 81 81 01 01 1 7 81 81 81 කියන නම්බරකින් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ, එහෙනම් අපිත් යනවා. අද ගියාට හෙට එනවා. එතකන් පරිස්සමින් ඉන්න. අපි යුද්ධය ගැන අප්ඩේට් අරන් එන්නම්. තව තව ලෝකෙ වෙන දේවල් ටික අරගෙන ඉන්න.
1: අරගෙන එන්නම්, කල්පනාවෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. මොකද අපි කිව්වනේ ඩෙන්ගු එහෙම තාම තියෙනවා. ඒකෙන් අපි මතක් කරන්න ඕනේ සරින් සරි අපි ඒකනත් ඔයාලට මතක් කරනවා. පියාබන වස්තුන් හැමතැනම ඉන්නවා. කල්පනාවෙන් ඉන්න. ඒව ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්, පහු කරන් යන්න පුළුවන්. ආලෝකයේ වේගයෙන් යන්නේ. හිතනොත් පන්නන් යන්න, නැත්තම් මේ අතහැරලා දාන්න.
2: ළඟ ඉන්න වස්තුව පියාබන්න නොදී
1: අන්න ඒක. හරි, එහෙනම් ඉතින් කට්ටියට ජය වේවා. පරිස්සමෙන් ඉන්න. මම ආචින්.
0: මම සාරා.
2: මම නුව. Thank you.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Net FM. I'll go down.
2: Brought to you by Aluthana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturakiri Mulleria Vanaramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
5: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු.
7: උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
13: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
14: සුබ දවස
15: අලුත් වෙලා
14: පහසු වෙලා
15: තැගි වැඩි වෙලා
14: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
15: කැමති එකක් අපේ අතේ. සුබ දවස
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවස ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.

0: වසර 90ක විශ්වාසය.
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා green, red, black. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හිර මසාලා.
2: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
3: Bicycle ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
5: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel පියෝ TV නිල විකාශන සහකරු.
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
10: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
9: විජේ දාන්න ඔක්කොටම
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 047-31-33-540
12: ගුඩ් මෝර්නින් වෙලා උදේ 10යි

0: කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip sri lanka.
4: බෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා net news.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තලවිල කැලෑපල්ලිය මාර්ගයේදී එම විදෙස් කාන්තාව තනියම මහමග ගමන් කරමින් සිටදී ඊයේ පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අතවර කිරීමට උත්සාහ කළ බවට ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි කල්පිටිය පොලිසිය පැවසුවේ. සිද්ධියට සම්බන්ධ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවා. ඊළඟනෙත් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM
7: දේදුනු මාවත
8: brought to you by
9: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250.
12: ජනි එක දේ දුනු මාවත.

ഉപോദാസന ക്വേവ ഗുഡ് മോർണിംഗ് വിലാവുതേ ദഹയായി വിനാദി നവ അത് ജൂലി മാസി വിസിയേക്ക് വേണിത അംഗഹറുവാത ദവസ് അപ്പി പട്ടങ്കർണ ഹദന്നേ സതുട്ടു സിതിൻ ഫാമിലി പിടി നാന് ഒയാട്ട് സുപുരുദു ദേദുണു മാവത് ඉතින් තවත් බොහොම සුන්දර ප්‍රබෝධමත් දවසක ආරම්භයත් එක්ක තමයි අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට හරිම සන්තෝෂෙන් ආරම්භ කරන්නේ. ඉතින් ඒකත් එක්ක ලෝකේ වටේ සිද්ධ වෙන දේවල් වලින් මොන විදිහේ දේවල් අපේ ඔළුවේ ඇඳුනත් මොන විදිහේ චිත්‍රයක් අපේ ඔළුවේ ඇඳුනත් සතුටින් වැඩ පටන් ගන්න එකත් එක්ක මුළු දවසම ප්‍රබෝධෙන් සතුටෙන් ගත කරන්න අවස්ථාව අපිට හම්බ වෙනවා. බලන්න කොච්චර වැදගත් විදිහ කතාවන් ටිකක් කියලාද කියලා මං අද දවසේ දේදුණු මාවත පටන් ගන්නෙ. හරි, දේදුණු මාවත සුපුරුදු විදිහටම අද දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දු ටික අරගෙන මං ඇවිල්ලා ඉන්නවා. ඒ සින්දු ඔයාගෙම කරගන්න පුළුවන්. 0112 55 33 63. අපේ නම්බර් එක තියෙනවා, හොට්ලයින් නම්බර් එක, කෝල් එකක් දෙන්න දවල් එකට කලින්. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. මේ වෙනකොටත් සෑහෙන දෙනෙක් WhatsApp messages දාලා ඒගොල්ලන්ගේ තැන වෙන් කරගෙන ඉන්නවා. යන්න Facebook fan page එක පැත්තට. අද උදේත් වැස්සානේ තෙමිලා ආවේ කොල්ලා ඔෆිස් එකට. ඒක හන්දව මං අද වැස්ස සම්බන්ධ ඕගොල්ලන්ට මතක් වෙන සින්දු මොනවද කියලා Facebook fan page එකේ අහලා තියෙනවා. යන්න net fm facebook fan page එකට අපේ fan page එක follow කරලා ඊළඟට ඔයා දන්න උත්තර comment කරගෙන කරගෙන කරගෙන කරගෙන යන්න. දවල් එකට කලින් මේ පැතර ආවතින් මේ සින්දු ඔයා වෙනුවෙන්ම වෙන් කරගන්න පුළුවන්. මට මතක විදිහට මේ සින්දුවත් ඊයේ මගෙන් කවුරු හරි මල්ලි කෙනෙක් කිල්ලුයි. දවල් එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

වෙලාව 10යි විනාඩි 14යි. ඔයා දේදුණු මාවත ඉන්නතරේ මේ ඔයාට මතක් කරන්න හදන්නේ සමහර දේවල් ගැන අපි සෑහෙන වැරදි වැටහීම් වල ඉන්නවනේ. දැන් එකමට හිතන්නකෝ, ඔයා ගෙදරට කෝපි වැකට් එකක් ගෙනල්ලා තියාගත්තට පස්සේ ඔය කෝපි වැකට් එකෙන් කෝපි එකක් හදාගෙන බොන්නේ බඩේ අමාරුවක් හැදුණු වෙලාවට විතරයි නං ඔයා කරන්නේ සෑහෙන වරදක්. මොකද ඔයාගේ දවස මේ වගේම ප්‍රබෝධයෙන් මුළු දවසම ඉන්න ඔයාට හම්බ වෙන හොඳම අවස්ථාවක් කෝපි එකක් බීලා ඔයාට අරගන්න පුළුවන්. දවසේ ඕනෙම වෙලාවක පොඩි නිදිමත ගතියක් ආවොත් ඉන්නේම, පොඩි කම්මැලි ගතියක් ආවොත් ඉන්නේම, කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ කෝපි එකක රස බලන්න ඒ නිදිමත ගතිය, ඒ කම්මැලි ගතිය කොහෙන් ගියාද නැති වෙනවා. හැබැයි ඉතින් ඕකට ලංකාවේ අපේම කෝපි අට වලින් හොඳින්ම නිෂ්පාදනය කරන කෝපි පැකට් එකකින් රස බලන්නම වෙනවා. එහෙම කෝපි එකක් කොහෙන්ද හොයන්නේ? කොහෙන්වත් හොයන්න ඕනි නෑ. යන්න ඔයාගේ ගේ ළඟම තියෙන කඩේට, මුදලාලි මහත්තයාගෙන් මුදලාලි නෝඩගෙන් කෙලින්ම ඉල්ලන්න කෝපි පැකට් එකක් දෙන්න. හැබැයි ෆ්‍රීලන් කෝපි පැකට් එකක් කියලා. මොකද ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය කරන්නේ අපේම රටේ ස්වභාවික කෝපි අට වලින් විතරයි. හොඳ කෝපි එකක් බොනකොට ඒ කෝපි එකේ රසය වගේම සුවඳත් එක්ක ඔයාගේ මුළු දවසම ප්‍රබෝධමත් වෙනවා. මම මේ වෙතල කෝල් කරන්න කිව්ව ගමන් වැල නොකැඩි කෝල්ස් ගලාගෙන එනවා. WhatsApp messages අම්මෝ ගොඩක් ඇවිල්ලා. හරි, මම මුල ඉඳන් කියවන්න පටන් ගන්න හදන්නේ කවුද අද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මං යන්නේ මුලින්ම ගන්තුන පැත්තට ගිහිල්ලා එන්න. ගන්තුන කෞශල්‍යා ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා අපේ කෞශල්‍යා නංගි මෙසේජ් එකක් දාලා තිනවා. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කෞශල්‍යා. ඊළඟට සුජානි චන්දිමා, අර සපුරුදු විදිහටම ලස්සන ඉමෝජිස් ගොඩාක් එක්ක මට මෙසේජ් එකක් දාලා තිනවා. ඒ මෙසේජ් එක දැක්කම මල් පිපෙනවා වගේ මූණේ. හයි හයි සුදු මහත්තයෝ, ගුඩ් මෝර්නින්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ ගම්පහ

අපිටත් කේකෑල්ලක් හම්බ වෙයිද දන්නේ නැහැ. අද අවුරුදු 9ක ඇනිවර්සරියක සමරනවා කොට්ටාවේ කසුන්නෙක් මනෝරි. දෙන්නටම සුබම සුබ සන්වත්සරයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වැඩේ තියෙන්නේ මේක විවාහ සංවත්සරයද නැත්නම් යාළු වෙලා අවුරුදු 9ක්ද කියලා මට හොයාගන්න බැහැ. කොමාරි, ඉතින් ඇනිවර්සරි එක කියන්නේ ඇනිවර්සරි එක. අඩු ගානේ කොල්ලට දවස හරි මතක තිබුණානේ. ඒක ගැන සතුරු වෙන්න පුළුවන්. අපි යමු සින්දුවට. තාම මේ පැත්තට කෝල් කරේ නැත්නම් කෝල් කරන්න 0112 55 33 63. WhatsApp කරා නම් ලේසි 0711 95 95 95.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
1: වේලාව 10යි විනාඩි 21යි
3: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ

0: Lotterij Mandalay, Komisite Lotterij.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඇයි sugar කියලා මෝනෙල්ලකන? සෙවන කල මතුමේහ හරිනි capsule අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 0447 31 33

0: 1940
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
2: නවින සඳිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0713056600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
3: ජූලි 21 ගල් හයිවේ බස් ස්ටෑන්ඩ් අසල
4: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD රයිස් අපි දෙනව විශේෂ සහනයක්. තව KD රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැටුමක් ආවා. ඩයි පරීක්ෂණය කරලා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බේත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ වෙදනාත් තිබුව වට හොඳයි. දැන් ඉතින් ඒ බේත් කළා ඉවරයි. ඒ මහත්යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
7: කතා කරන්න 0777 300 940.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්?
9: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
10: වෙන කාටද වයිෆ්? ඔයාට
9: අදත් වැරද්දුවානේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.

0: නැත්තුවාහන්න ජනී එක දේ දුනු මාවත
1: අපි හැමදාමර චිත්‍රපට ගීත දැන් අහනක පුරුද්දක් කරගෙන තියෙනවනේ පරණ චිත්‍රපටිවල මේ යන්න හදන්නේ සදහටම ඔබ මගේ චිත්‍රපටිය වෙනුවෙන් වික්ටර් රත්නායක මහත්මයයි ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියයි කියපු සින්දුවක් අහන්න මේ සින්දුවට සංගීතය කරලා තියෙන්නේ සරත් දසනායක මහත්තයා සින්දුව ලියලා තියෙන්නේ සෝමපාල ලීලානන්ද මහත්තයා ඒකනත් මතක් කරගෙන සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා මේ පැත්තට අපිට කතා කරලා ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියපු කට්ටිය කෝල් කරපු කට්ටිය පැත්තට ගියපු ගමන් මුලින්ම අපිට හම්බ වෙන්නේ අපේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉන්න සමන්ත අයියා සමන්ත අයියා ගාව තමයි අර නමට ගැලපෙන ජොබ් එක හොයාගත්ත අපේ කේෂාන් මල්ලීන් ඊළඟට අම්මා ඉන්නවා විමලාවති යයින හිරු තරු ස්ටෝස් එකට වෙලා වයිෆ් නිසංසලා ඊට පස්සේ තරුන්දි එරන්දි දුවල දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි ඊට පස්සේ මං යනවා අපේ ජයරත්න ගමගේ අයියව හොයාගෙන ඒ යන්නේ ඉන්දිගහවිල කහදුව පැත්තට ගිහිල්ලෙන්න මං දන්නේ නැහැ ඉන්දිගහවල තියෙන්නේ කහදුවේද නැත්නම් කහදුව තියෙන්නේ ඉන්දිගහවිලද කියලා ඒක කොහොම හරි ඔයගොල්ලෝ හිතාගන්න මං ඒක ඊළඟ දවසේ අපේ ජයරත්න අයියා කතා කරාම හරියට අහගන්නම් හරිද ඊට පස්සේ අන්න හදන්නේ වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාකේ. ওই ත්‍රිවිල් පාකේක ඉන්න වීරසේකර අයියා තමයි මට ওই චිත්‍රපටි බිස්සුව හැදෙව්වේ. හරිද? එකතු කරගන්නවා අපි ධර්මේ අයියා ඊට පස්සේ බණ්ඩාර අයියා. බණ්ඩාර අයියාගේ මල්ලි කෙනෙක් ඉන්නවා පහන් මල්ලි කියලා. මල්ලිවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊට පස්සේ යනවා හෙම්මාත ගමට ගිහිල්ලෙන්. හෙම්මාත ගම ඉදන් තුෂාරි කතා කරා. තුෂාරි කතා කරලා කිව්වා එයාගේ පවුලේ හැමෝමයි, යාළුවෝ හැමෝමයි අපේ net fm ටීම් එකේ හැමෝමයි සින්දුවකට එකතු කරගන්න කියලා. ගිරි උල්ලේ සිට මැණිකේ කතා කරා. මේ ඇවිල්ලා යොහානිගේ මැණිකේ නෙවෙයි මේ ගිරි උල්ලේ මැණිකේ. මහත්තයා ජයසිංහවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිතා කිව්වේ. ඊට පස්සේ හෙම්මාත ගම ඉදන් කතා කරා චන්ද්‍රාණි අක්කා. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්ව සින්දුවට. ඊට පස්සේ මාතර ඉදන් අමෝද් මල්ලි කතා කරා. අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි නැන්දවයි තමයි සින්දුවට එකතු කරගන්න කියලා කිව්වේ. ඊට පස්සේ ගාල්ලේ ගෝණපුරේ ඉඳන් අපේ මල්කි නංගිත් කෝල් එකක් දුන්නා සින්දුවකට යාව එකතු කරගන්න කියලා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. WhatsApp messages පිරෙන හන්දවන් ටග්ගාලා ඊටකුත් මතක් කරන්න. හාලියල ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් අපේ උපුල් අයියා දත් message එකක් දාලා තියෙනවා. නිෂාන් සැලුන් එකේ set එක good morning stores අනේ good morning stores නෙමෙයි GM stores එකේ set එක. ඊට පස්සේ පුබුදු පෙරපාසලේ දෙව්දි බබාවත් එකතු කරගන්නවා. ඔය GM කියන අකුරු දෙකේ තේරුමත් හෙට දානකොට message එක හොඳයි. ජනී good morning අපි හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් අපේ ශානක තමයි message එක දාලා දෙන්නේ. ආනන්ද නිලන්ත මහීමා සසීමා රන්දිමා හැමදාම net fm අහගෙන ඉන්නව ගොඩක් ආදරෙන් එකතු කරගත්තා. දේදුරු මාවතට අපිත් එකතු වෙනවා. එහෙම කියන්නේ මහරගම ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දුලානි අක්කා. එයාගේ පුතාවයි හස්බන්ඩ් වයි මේ සින්දුවට මම එකතු කරගන්න. ඊළඟට කොහෙටද මේ යන්නේ? පානදුරේ ඉන්න ධනුෂ්ක මල්ලිව හම්බ වෙන්න යන්නේ. එයාගේ මැණිකව අනිවාර්යයෙන්ම සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මේ කියන මැණිකර ගිරිඋල් ඉඳන් අපිට කතා කරපු මැණික දන්නේ නැහනේ. නැතුව ඇති.

දැන්ගේ කලින් අහපු සින්දුව අපෙන් ඉල්ලුවේ හෝකන්දර ඉඳන් අපිට වට්සප් මෙසේජ් දාන අපේ රුක්මණියක්ක. ඊයේ තමයි ඉල්ලුවේ, අද තමයි ඉතින් සින්දුව හම්බ වෙන්නේ. එහෙම තමයි ඉතින් දවසක් පහ වෙලා හරි ඉල්ලන සින්දුව හම්බ වෙනවලු. මේ මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ආයුමා ආයුර්වේද වෙදමැදුර කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන බෙහෙත් තියෙන කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා කියලා කියන්නේ. අර නම කිව්වත් බය හිතෙන ඩයබටික් වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ තව මොනවද තියෙන, චර්ම රෝග වෙන්න පුළුවන්, දනිස්වල අමාරු, ගැස්ට්‍රයිටිස්, ඔය කියන ඕනිම ලෙඩකට දැන් බය වෙන්න දෙයක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේදී සමහර විට කියයි ඕවනම් හොඳ කරන්න පුළුවන් ලෙඩ නෙවෙයි කියලා. හැබැයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා එහෙම කියන්නේ නෑ. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත සෙවනගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න. දැන් ලෙඩ හැදුනා කියලා, මොකක් හරි අමාරුවක් වුණා කියලා දුක් වෙවි, කනස්සල වෙවි, කඳළු හලහල හිටිය කාලේ ඉවරයි. කෝල් එකක් දීලා යන්න සෙවනගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. ජනි සුදු මහත්තයා, ගුඩ් මෝර්නින් මල්ලි බබා. අම්මෝ, 10 ඉඳන් 1 වෙනකන් අපි තහගෙන ඉන්නවා බෝකුන්දර නිවන්තිඩියේ දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන්. අපේ දීප්තියක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර්, ලලිතක්කා, අනුෂා, මානෙල්ලක්කා, අමන්දි, නදීෂමිස්, ක්‍රිෂාන්ත අයියා, ධම්මික මල්ලි, චන්ද්‍රිකාක්කා, මේ යාළුවෝ කොමයි 10 කණුව මංගලී ෆැෂන් එකේ ඉන්න සාලිය මහේෂතුළු සෙට් එකයි මේ සින්දුවට එකතු කරගන්න කියලා තමයි අර බටර් ගාල මට මෙසේජ් එක දාලා කියලා තියෙන්නේ. අහංගම පාංචාලියට ගියාට පස්සේ අපේ ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස් ආමානන්දයි අපිව හගෙන ඉන්නවා කියලා දිස්නක මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. මං ගොඩක් ආදරයෙන් එකතු කරගන්න. බොරලස් ගමු ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍ය එක්ක සරච්චන්ද්‍ර අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට යන්න හදන්නේ දුම්බර මිටියාවත පැත්තේ ගිහිල්ලෙන්න. මොකද අපේ ලලිත් ප්‍රියංකරයි අපි වහගෙන ඉන්නවා. මං ඔයාවත් එකතු කරගන්න. කිරිබත් ගොඩ වැතර යන්න හදන්නේ. මොකද උදේට කිරිබත් කන්නද නෑ, අපේ සඳුනි නංගිව එකතු කරගන්න. සඳුනි නංගි කියලා තියෙනවා එයාගේ හස්බන්ඩ් නිරංජන්, පවුලේ ඔක්කොම, හංසිකා, ජයවීර කියන යාළුවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: பிரியாணி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத
1: FM அனுபா FM அனுஹதராய் தஷும அட நெட் FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
4: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
5: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
4: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
6: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
7: වේලාව 10යි විනාඩි 41යි
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
11: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
14: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
15: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
16: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
17: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
18: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් Pio TV නිල විකාශන සහකරු
19: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
20: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
21: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
22: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
23: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
24: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
25: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
24: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
23: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
22: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
24: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
26: Brought to you by
8: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
27: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
28: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0.710 777 333
11: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
1: FM Algo Town
29: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
30: මේ husband.
31: මොකද wife?
30: නැහැ හිතන්නකෝ ආගතේ සල්ලි නැහැ කියලා.
31: හා.
30: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
31: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
30: ආදත් වැරද්දුවනේ තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුර සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදේ සතයක්වත් නැහැ යන්න මට මොන හරි කණ්ඩ අරන් එන දැ
32: මණි මණි මේ
0: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: අපේ මැසේජ් බලන්න නැද්ද කියලා කෙනෙක් WhatsApp මැසේජ් එකක් දාලා තියෙනවා. කැප්පිටි පොලෙන් ඉඳන් වැඩේ තියෙන මැසේජ් එක බැලුවට නම දාලා නැහැනේ. ඩී අකුරෙන් වෙන්නේ නැති නම වටන් ගන්න. ඩී අකුරක් දාලා තියෙනවා WhatsApp එකේ. අර කොමාරි කැප්පිටි පොලෙන් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරිනේ. මම එකතු කරගන්නම් මේ සින්දුවට. මේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි, දැන් සාමාන්‍යයෙන් ඔයා කල්පනා කරලා බලන්න, ඔයාලා ගැන වැඩිපුරම ඕපදූප හොයන්නේ ඔයගොල්ලන්ගේ නෑදෑයෝනේ, ළඟම නෑදෑයෝනි. ඒගොල්ලෝ හම්බුනාම මුලින්ම අහන ප්‍රශ්න ටික තමයි කසාදයක් එහෙම බඳින් නැද්ද දැන්. කොහොම හරි අමාරුවෙන් ගෑල්ලමෙක් හරි පිරිමිලමෙක් හරි හොයාගෙන කසාදයක් බැඳගත්තා කියන්නකෝ. එතනින් ප්‍රශ්න නවතින්නෙත් නෑ. ඊළඟට පටන් ගන්නවා දැන් ඉතින් තමන්ගෙම කියලා ගෙයක් හදාගන්න එහෙම අදහසක් නැද්ද? ඔය ප්‍රශ්න අහනකොට දෙන්න හිතෙන්නේ නේ. හැබැයි ඉතින් එහෙම ඕනි වෙන්නේ නැහැ. දැන් ඔය නෑදෑයෙක්වත් කරන්නේ නැති උදව්වක් ඔයාට කරනවා කැදැල්ලෙන්ඩ ප්‍රයිසස් එක. ඔයා නිකමට හිතන්න ඔයාට නිවාස සිහිනයක් තියෙනවා. ඒ සිහිනේ සැබෑ කරගන්න අවුරුදු 10ක කාලයක් අරගෙන ගේ හදන්න යන මුදල වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව දෙනවද නෑදෑයෙක් කියලා? නෑ, කැදැල්ලෙන්ඩ ප්‍රයිසස් දෙනවා. එමයි මන් දැන් කිව්වා කියලා නෑදෑයෝ එක්ක තරහ වෙන්න යන්න එපා හොඳේ. මේවා මේ එකෝමත් එක රටක සිද්ධ වෙච්ච කතා. කැදල් එන්ටර්ප්‍රයිසස් එක ඔයාලට බලුවන් සාමාන්‍යයෙන් කාමර දෙකක් විතර තියෙන සාමාන්‍ය මට්ටමේ පුංචි පවුල රත්තරම් පවුලකට ගැලපෙන ගෙයක් ලක්ෂ 50කින් වගේ හදලා ඉවර කරගන්න. ඒ ලක්ෂ 50 එකපාර ගෙවන්න ඕනි වෙන්නේ නෑ. අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ඔයාට මේ සල්ලි ටික ගෙවලා දාන්න පුළුවන්. නිකමට කල්පනා කරලා බලන්නකෝ, ලක්ෂ 50ක් කියලා කියන්නේ එහෙම ලොකු ගාණකුත් නෙවෙයි. ඉතින් දැන් කාලේ හැටියට ගණන් කතා කරලා බලනකොට කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායමේ ඔෆිස් එක තියෙන්නේ මහරගම ඇල් හේන පාර. හැබැයි එතෙන්ට ගොඩ දෙනෙක් යනවනේ දැන් මේ අපි කියන දේවල් අහලා. ඒක හන්ද ඔයා යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන යන්න. 0744390352 50. එහෙම නැත්නම් 0744390352 51. ওই නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම සම්බන්ධ කරගන්න ඔයාලට පුළුවන්. මේ අහන්න යන සින්දුව මගෙන් ඊයේ කෝල් එකක් දීලා ඉල්ලුවේ කන්නත්තොටේ ඉඳන් අපිට කතා කරන අපේ නිලන්ත. ඔන්න දැන් එයාව මතක් කරගෙන තමයි සින්දුව දෙන්න හදන්නේ. හරිද? අද උපන්දිනයක් තියෙනවා. විසරේ අපිට කියලා තියෙන්නේ අපේ ගොඩකවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ශෂිකා. එයා කියලා තිනවා අද එයාගේ අක්කගේ හැපි බර්ත්ඩේ එක කියලා. කොච්චර හොඳට විශ් එක ගැන විස්තරේ මට එවලා තියෙනවද කියලා කියනවනම් අක්කගේ නමවත් එවන්න අපේ ශෂිකට මතක තිබිලා නැත. කමන්නෑ, ගොඩකවල ශෂිකාගේ අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් මෙහෙමයි ශෂිකා, ඔයා අක්කගේ නම එවන්නෙත් නැතුව මම මේ පැත්තේ විශ් කරනවා කියලා කියන්නේ කේක් කෑලි එකට කෑලි දෙකක්වත් මේ පැත්තට එවන්න වෙනවා. ශෂිකා මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ශෂිකාගේ අක්කවත් එකතු කරගන්න. සඳ ලංකාවේ පූර්ණිමත් අපිට මැසේජ් එකක් දාලා තිනවා යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගුඩ් මෝර්නින් ජනී, අපිත් අහගෙන ඉන්නේ කියලා මාතර නාමල්සේ ටේලර්ස් එකේ සෙට් එකක් මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ යන්න හදන්නේ මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකට ගිහිල්ලෙන්. අපේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලි සෙට් එකම මේ පැත්තට අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. යටියන්තොට ටයිටැනික් සැලුන් එකේ ඉඳන් අපිට කෝල් එකක් ගතවේ තුෂාර බෝයි. කතා කරලා කිව්වා ඉතින් සුන්දරම් බොස් නම් ඔන්න වැඩට එනවලුද මගේ එන ගමන්ලු. එයා ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නේ කවුද දන්නවද? අපේ කමල් අයියා ඉන්නවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කන්නත්තොට බේකරිය රසික අයියවයි ත්‍රිවිල් පාක් එකේ ලසාවයි ගොඩක් ආදරෙන් මතක් කරන්න කිව්වා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අදහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තෙමිරුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: සර අනුවක විශ්වාසය.
1: කිරි දේ සීනි එක පැක් එකේනේ සර්. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
3: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
7: Wake up. Satutu Hormones. Alpha Studio.
8: Davasata Mona Karana Vitamins. Alpha Studio.
7: Yes. Yes. Energy Morning Vibe Ekat Ekka Davasama Suba Karaganna.
8: Ratema Daruwange Dakshata Ekka Satutin Davasa Patan Ganna.
9: Good morning.
7: Satya Davaswala Ude Hayata.
10: Alpha Studio with Kasuni and Lehansa.
7: WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
12: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
11: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
12: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තුවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුතදී
11: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
12: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලින් සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
11: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
12: බැතිපරදායකත්වය
8: අනුත්තනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: දුනුකලේ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
14: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
15: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
16: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
17: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
18: දෙදුනු මාවතේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව උදේ 11යි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්ත
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ඕමාගම කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ හෙල්බර්ට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එම ගින්න හටගෙන ඇති බවයි. පෙරවරු 9:50ට පමණ එම ගින්න හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් හෝමාගම කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ දුමාරයෙන් වැසී ඇති බවද එම ස්ථානයේ රැඳී සිටින net news නියෝජිතවරයා කියා සිටියා. ගින්න නිවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ගිනි නිවීමේ රථ කැඳවා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට සිය ගිනි නිවීම රථද සූදානම් කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ. net news ප්‍රධාන ප්‍රතිප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත් තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net FM
7: Brought to you by
8: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sama rasa karakana Mater Freela noodles taste ke trust ka
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
11: ජනි එක දේ දුනුමාවත

වෙලාව 11:09. අපි ඇවිල්ලා තියෙන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවැනි පැට්. දැන් මේ බය පටන් ගන්නකොටම සෑහෙන දෙනෙක් බලාගෙන ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ නම් ටික කොයි වෙලාවෙ කියයිද කියලා බලාගෙන ඉන්න හන්දා සමහරු ඉතින් මැසේජ් දාලා බැනලා තිනවා අපේ නම් කියන්නේ නැහනේ. හරිම තරහයි ඔත් එකකින්. මේවයි ඉතින් මැසේජ් එකක් දාලා අර තව දෙකක් තුනක් ආයි පස්සේ දැම්මට පස්සේ මැසේජ් එක ආයි යනවා අර උඩට. ඊට පස්සේ මම අර යට ඉඳන් උඩට තමයි මැසේජස් ටික කියවගෙන ඉන්නේ. එතකොට පොඩ්ඩක් වැඩේ අවුල් යනවා. ඒක හන්ද ඔන්න දැන් මම එහෙම මට බැනලා තියෙන කෙනෙක්ගේ නම තමයි මේ කියන්න හදන්නේ. ජනියෝ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා සිංගප්පූරුවේ ඉඳන් මට මැසේජ් එකක් දාලා තිනවා අපේ සමිත අක්කා. ඔන්න මම ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට ස්පෙෂලි. ඊළඟට ජනිත් මල්ලි අපිත් 10 ඉඳන් එක වෙනකන් දේදුණු මාවතේ තමයි. චම්පි අක්කා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට මල්ලි අදත් ඔන්න අපිත් අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මයිල පිටියේ. ඊට පස්සේ රිකිල්ල ගස් කඩයි තියෙන සැලොන් දිනේෂ් රී එකේ ඉඳන් අපි අහගෙන ඉන්න අපේ සංදීපනී ඩංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා, අක්ක නගෝ සෙට් එක ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න අපි මේ අහන්න යන සින්දුවට. ජනී ගුඩ් මෝර්නින්, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා තිනවා අමිල. ඊට පස්සේ අපි ඔයාට ආදරෙයි ඈ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. ආයුබෝවන් සුබ දවසක් ජනී. උදේ 10 ඉඳන් එක වෙනකන් ජනී එක තමයි සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා බොත්තල ඉඳන් චමින් දයියා මැසේජ් එකක් දාලා තියෙනවා. NSRR ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන යාළුවෝ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ටේලර් ෂොප් එකේ ප්‍රේමසිරි මාමා, පොළොන්නරුවේ ආකාශ් පුතා, උනා වටුනේ ඉන්නවා මල්ෂිදුව, මේ වෙලාවේ දේදුණු මාවත අහන හැමෝම අමතක කරලා නැහැ එකතු කරගන්න කියලා තියෙනවා. හයි ජනී පැට්ටෝ, සුබ උදෑසනක් වේවා, ලස්සන දවසක් වේවා, ලස්සන සින්දු ගොඩක් දෙනු මැනවි. අන්නේම තමයි රාජකුමාරයෙකුට වගේ මට ආමන්ත්‍රණය කරන්න. නිපුණි අනුරාධපුරේ ඉඳන් මට මැසේජ් එක දාලා තින්නේ මලකුත් එවලා දිනවා සුපුරුදු විදිහට මද. ගුඩ් මෝර්නින් හැමෝටම, මං ගිරිඋල්ලෙන් මැණිකේ කියලා අපි මැණිකේ අක්කා කෝල් එකකුත් දුන්නා. දැන් වට්ස්ඇප් මැසේජ් එකකුත් දාලා තිනවා. ඊළඟට යන්න හදන්නේ මං හදන ගෙදරට බ්ලොග් ගල් අරගන්න. යන්නේ මට නොමිලේ ගන්න පුළුවන් තැනකට. ඒ තමයි අම්පාරේ බණ්ඩාර දුවේ මුතුහර බ්ලොග් ගල් එකේ වැඩ කරන යාළුවෝ ටික හම්බ වෙලා එතනින් තමයි මට ගන්න පුළුවන් ලේසියෙන්. කට්ටියම එකතු කරගන්නවා මම මේ අහන්න යන සින්දුවට. ඊළඟට ආයෙත් අම්පාරට ගිය එකේ වැඩිය හැරෙන්නේ නැතුව මං යනවා පරණ ගාමන්ට් හන්දියට ගිහිල්ලා ඉන්න. හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා සුපුරුදු විදිහට මදත් අහගෙන ඉන්නවා කියලා. සුබ උදෑසනක් ජනියයේ. ඔන්න අදත් උදේම දේදුණු මාවතේ දුවන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවකට එයාගේ අම්මවයි එයාවයි එකතු කරගන්න කියලා අකුරැසි යශෝ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හායි ජනී පැටියෝ, සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ වත්තේගම මඩවල ප්‍රියන්ත සැලුන් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න ප්‍රියන්ත අයියා. ඇල්කඩුවේ ඉන්නවා දුව ගිම්හානි, ඊට පස්සේ වයිෆ් මල්ලිකා, මාවත් එකතු කරගන්නවා කියලා දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දු ගොඩක් මටත් දෙනවද ජනියෝ? මල්ලෝ පිටියේ සුරේත් වෙලඳ සැලේ ඉඳන් නයනක්ක තමයි එහෙම අහලා තියෙන්නේ. අම්මවයි පුතා තිසුත්වයි හස්බන්ඩ් සුනේත්වයි ගාල්ලේ ගෙදර හැමෝමයි මේ සින්දුවට. මං එකතු කරගන්නවා.

බඳින්න කලින් ඉතින් කොයි තරම් නම් සොඳුරුද මිහිරිද කියලා හහා හිටියට ටිකක් අසාද වැඳල ඉන්න කෙනකින් ඇහුවම තමයි කියන්නේ කොච්චර සොඳුරුයිද මිහිරිද කියලා. මේවාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් නොයා වෙත අරගෙන එන බැදපු තුනබහකොඩු එක ගැන. තේරෙන සිංහලෙන් කියනවා නම් ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. අර එක එක එලවලු එක එක රසෙන් තියෙනකොටනේ බත් එකක් උනත් රස වෙන්නේ. බත් එකක් එක කීරට කෑමක් හදනවා, එලවලුවක් ව්‍යංජනයක් හදනවා, ඊට පස්සේ මිරිසට තව මොකක් හරි ව්‍යංජනයක් හදනවා, අමු තුන පහ කුඩු දාලා තව ව්‍යංජනයක් හදනවා, ඊට පස්සේ බැදපු තුන පහ කුඩු දාලා තව මොකක් හරි ව්‍යංජනයක් හදනවා. ඔහොම හැදුවමනේ ඉතින් රස එන්නේ, රජෙක් වගේ කන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් හොඳම තුන පහ කුඩු අරගන්නවා නම් අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් නිවසින් තමයි. දැන් ඉතින් බැදපු තුන පහ කුඩු කියලා අරගන්නකොට වෙනම අපි අමුතු තුන පහ කුඩු ටික අරගෙන ඕක බැදලා අරගන්නවට

හැබැයි අමුතු ලස්සන හොඳ සුවඳකුත් එන. කෑම එකක් කන්න ප්‍රියජනක වෙන්නේ හොඳ සුවඳත් එක්කනේ. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන හන්දා ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන කිසිම බයක් සැකක් නැතුව අපිට කෑමවලට එකතු කරගන්න පුළුවන්. ඒක හන්දා කොහොමත් එකතු කරන තුන පහ කුඩු ටික කුළු බඩු ටික අතරට අනිවාර්යෙන් කඩේට ගියාට පස්සේ දැන් ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එකක් එහෙම නැත්නම් බැදපු තුන පහ කුඩු පැකට් එකක් එකතු කරගන්න. සිංදුවට යන්න කලින් මං කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න හදන්නේ කොලේ වැටුණා බිමට පොඩ්ඩක් ඉන්න හිඳගන්නකම්. හරි මේ රයිට් මම යන්න හදන්නේ ඉමදුව වැතර ගිහිල්ලා එන්න. ඉමදුවේ චාන්දනී අක්කා කතා කරා. කතා කරලා කිව්වා ඉතින් හස්බන්ඩ් පියතිලක, ඊට පස්සේ අපේ ඉසංකදුව, එයාගේ හස්බන්ඩ් මදුෂාන්, ඊට පස්සේ මදුමාල්, එයාගේ වයිෆ් හිරුණි, තනිකඩ ඉෂාන්, බෝකුන්දර ඉන්නවා චන්ද්‍රක්කා, ඊපට ඊට පස්සේ සියඹලාණ්ඩුවේ අක්කවයි අයියවයි, පළතුරු යන්නේ සුදුමල්ලිවයි එකතු කරගන්න කියලා කිව්වා. කෑගල්ලට යන්න හදන්නේ, කෑගල්ල නිදහස් භාවතී ඇවිදගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. මං ගිය ගමන් ෂුවර් එකට අපේ ශාන්ත අයියාගේ ඇදලා අරගන්නවා මාව ටේලර් ෂොප් එක ඇතුළට. අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අල්ලපු ඇටේ තියෙන විහංග හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නවත් එකතු කරගන්නවා. රාජාංගනේ අනුරුද්ධ අයියා කතා කරා. වයිෆ් ගීතාංජලිවයි, ඊට පස්සේ තාරුකා, සතීෂ්, තරුක්ෂි මේ කට්ටියවයි එකතු කරගන්න කියලා කෝල් කරලා කිව්වා. වැලිමඩ ඉඳන් තුෂානි කතා කරා. එයාගේ හස්බන්ඩ් ප්‍රදීප්වයි, බබා කෙවින්වයි, තාත්තවයි සින්දුවට එකතු කරගන්න කියලා කිව්වා. පොළොනරු ඉඳන් රමණි අක්කත් කතා කරා. මං රමණි අක්කවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා. ඒගොල්ලන්ගේ අම්මා ගුණවති, අසංක මලයා, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර කට්ටියම එකතු කරගන්නවා. මෙන්න තව හැපි බර්ත්ඩේ එකක් තියෙනවා. පුවනේ මැසේජ් එක. අද සියඹලාණ්ඩුවේ සයන්ස් කිඩ්ස් පෙරපාසලේ චමක්ෂි ලසායාගේ උපන්දිනේ. එයාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මොනරාගල ඉඳන් දමයන්ති අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චමක්ෂි චූටි බබෝ, ඔයාට net fm ටීම් එකේ අපි හැමෝම, අනික් නැන්දල මාමලයි, ජනිත් අයියයි සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

0: கல்யாணி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத
1: FM அனுபா FM அனு 4.8 net FM
2: மிலாவே கொலஹாய் வினாடி 22යි
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
4: වාව් ඇංක ටින් එකක්
5: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්.

0: නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
5: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: චාරිකින්කද අම්පිටි ගැල මදුරා. අගේ අස්මා රෝගයක් ඇදලා බඩට රාජි මිලතිපා. ඒක නෑ නම් දෙකරමුට. ඊට පස්සේ කොමනක් දිනේ මාත් කියන ජීවිතවල ගලන. අවශ්‍යෙන් ගියේ මගේ ළඟයි. ඊට පස්සේ මම පස්පාරක් වගේ තමයි මේක මම හොඳ ජීවිත පස්සේ හිටියා. ඒ පරිපූර්ණ පස්සේ අස්මා නෝමල් කිව්වා. ඊට පස්සේ කියන්නේ දෙවියෙක් වගේ හොඳ මිනිසෙක්.
8: කතා කරන්න 077 300 940.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්?
11: පිටිපස්සෙ දොරෙන්.
10: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්නේ.

0: නැතුවහන්න ජනී එක දේ දුනු මාවත
1: වෙලාව 11යි විනාඩි 25යි. දැන් නිකමට හිතන්නකෝ, ඔයා වැඩ කරන තැන වැඩ ටික කර කර ඉන්නවා. ඒ ඉන්නකොට එක පාරට එනවා බොස්ගේ මොකක් හරි වැඩක්. එහෙම නැත්නම් එක පාරට මොකක් හරි හදිසි වැඩක් සෙට් වෙනවා. ඒ හදිසි වැඩේ කරන්න හදනකොටම එනවා ගැස්ට්‍රයිටිස්. මොකද කරන්නේ එතකොට? අර බඩේ දැවිල්ල ගතියත් එක්ක දැනෙන අමාරුව දැනුණාට පස්සේ ආයෙකින් කියන්න බැරි තරම් වේදනාවක් දැනෙන්නේ. ඔයා අමාරු මොකෝත් නෑ. ඔයා ඕකට හරි දැනකින් ප්‍රතිකාර කරගත්තා. එහෙම ඉතින් හරි දණක් හොයාගන්න අමාරු වෙන්නේ නේද හිටි? මේ කියන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ආයුමා ආයුර්වේද වෙදමැදුරේදී ඔයාට ඔය කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර අරගන්න පුළුවන්. මොකද කමල් බන්දුල වීරපෙරම වෙදමහත්තයා ගාව හාස්කම් වගේ මැජික් වගේ ප්‍රතිකාර තියෙනවා. ඉතින් අර සමහර වෙලාවට මේ රේඩියෝ එකේ යනකොට අපිට හෙනවා අම්මල තාත්තල ඒ ගැන විස්තර කියනවා. ගෙදර එහාට මෙහාට ඇවිදගන්න බැරුව හිටිය මහත්තයෝ. හැබැයි කමල් වන්දුල වීරපිරම වෙද මහත්තයාගෙන් බෙහෙත් අරගත්තට පස්සේ මම දඹුලු ගලත් නැගලා ඔන්න ඔය වගේ කතානේ අපිට හෙන්නේ. ඒක හන්දා ලෙඩ දුක් වෙලට බය වෙලා කනස්සලු වෙලා නිකන් කොනකට වෙලා ඉන්නේ නැතුව සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා ඒ වෙනුවෙන් නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර අරගන්න. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන්ම විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න. මොකද සෙනග ඒ තරමටම 0777 300 940 හරි 0773 273 540 හරි වාට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. රයිට්, වට්සප් මෙසේජස් කියවන්න යන්න හදන්නේ. මේ මම කියවන්න හදන්නේ හරියටම මට උදේ 10:25 ආපු වට්සප් මෙසේජස්. මේ මොකද්ද බලේ? මේවල තියෙන්නේ කේක් එකක්ද? ජනී සුභ වේවා, දවස සුභ වේවා කියලා වට්සප් මෙසේජ් එකක් එවලා තිනවා අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. මට නිකන් පේන්නේ කේක් එකක් ඩිසයින් කළා වගේ හැඩයට. මට හිතාගන්න බෑ. අපිත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා කියන්නේ ත්‍රිකෝණාමලයේ පහේ කණු ඉඳන් අපි වහගෙන ඉන්න අපේ පුංචි බණ්ඩ අයියා. ජනී, මමත් අහගෙන ඉන්න ඔයාව. මහනුවර ඉඳන් දීපශිකා අක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. වසන්තවයි මලින්දුවයි මෙත්මිවයි සින්දුවකට එකතු කරගෙන ඊට පස්සේ යනවා කඩේ. කඩේ යනවා අරගෙන පොඩි කුඩේ. හරියටම කිව්වොතින් එහෙම දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ තියෙන චන්දන ස්ටෝස් එකට තමයි යන්නේ. චන්දන සහ චාන්දනි ඉන්නවා එතන ඉඳන් අපි වහගෙන. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් මේ සින්දුවට. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා අපිට ජයම්පති අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට හොරන්දල තමයි නිතූ ගරාජ් එක තියෙන්නේ. ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාර, මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනී, කෑගල්ල දමුණු පොළ සම්පත් බේකරි එකේ ඔයාව සද්දෙටම අහගෙන ඉන්නවලු. මහේෂ් ඉන්නවා, අමිල ඉන්නවා, ජොනි අයියා ඉන්නවා, නිමල් අයියා ඉන්නවා. මේ කට්ටියම එකතු කරගන්නම්.

0: నేనతెక్క వెచ్చ ప్రశ్న ఎక్క అన్నే అన్న హదన్ని ఓ నేనల ఎక్క విన ప్రశ్న వెళ్ళడా లోకు హేతు వ్యక్తమై తిన్ గిదర తీన ఇంటర్నెట్ కనెక్షన్ ని నేనల ఎక్క ప్రశ్న వెళ్ళడం ఇదరాండివి గిదర తీన ఇంటర్నెట్ కనెక్షన్ కి డేటాటిక విదాగన్న వేరు ఏమైనా తన స్పీడ్ కి ఏమన్నా హరి ప్రశ్న ఎక్క విల కొచ్చర ప్రశ్న గివల్ ఎతీనో దాన్ని ఏ ప్రశ్న మొకూత్ నే ఒయాగ గిదర ఒయా అరగన్న ఎస్ ఎల్ టి ఫైబర్ కనెక్షన్ ఎక్క මොකද අර ජීවී දාහක් මේ කියන්නේ MBPS දාහක් වෙනක ස්පීඩ් එකක් තියෙන සෑහෙන වේගවත් අන්තර්ජාල සේවාවක් ඔයාට හම්බ වෙනවානේ SLT Mobitel Fiber Service එකත් එක්ක. ඒ ගැන විස්තර කියන්න අපේ කණ්ඩායම යනවා මේ දවස්වල රට වටේ. අද ඉන්නේ ගාල්ලට ගිහිල්ලා දකුණු රටට ගිහිල්ලා ඉන්නේ අපේ ඉෂාන් ඉන්නවා. අයබෝවන් ඉෂාන් සුබ උදෑසනක් වේවා.
1: අයබෝවන් අයබෝවන් දැනි මතක් කරා වන්න මටත් ඇරි ඔයගේ ප්‍රශ්න නැහැ ඉතින් අපි ළඟ තියෙන හොඳම ඉන්ටර්නෙට් කනෙක්ෂන් තමයි ඉරවින ස්ලෝ වෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් අපි ගාව තියෙන දැනට ලංකාවේ තියෙන ස්ථාවර සහ වේගවත්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තමයි අපි ළඟ දැනට තියෙන්නේ ඉතින් අපිට ඔය ප්‍රශ්න නැහැ ජනි අපි ලස්සනට ඉන්නවා ඉතින් අද ගාල්ල පුරවරේ තමයි ඉන්නේ ඉතින් මේ වටිනාකම ගැන කියන්නේ SLT Mobitel Fiber Connection එකත් එක තමයි මේ දවස්වල මේ සුන්දර වැඩ කටයුත්ත අපි අරගෙන යන්නේ ඉතින් අද දවසේදීත් මාත් එක්ක ඉන්නවා SLT Mobitel ගාල්ල ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා දිමුතු ගුණවර්ධන මහතා ඉන්නවා එතුමගේ මූලිකත්වයෙන් තමයි ගාල්ල නගරේ දෙන මේ ලස්සන වැඩ කටයුත්ත ක්‍රියාත්මක ඉතින් එතුමා තමයි අද බොහොම ලස්සනට පැහැදිලි කරන්නේ මේ පාරිභෝගික ජනතාවට අද ලැබෙන වටිනාකම ගැන
0: අයබෝවන් දිමුතු මහත්තයා සුබ උදෑසනක්
2: අයබෝවන් ඉතින් හැමෝම අවසරයි ලංකාවාසී සීලම දෙනාම net තරහ අපි වහන් ඉන්න SLT Mobitel net FM එකතු වෙලා අද ලස්සන වැඩක් ගාල්ලේ කරනවා අපි දාල්ලට ඇවිල්ලා ඉන්න අපේ ප්‍රොමෝෂන් ට්‍රක් එක නිකන් නෙමෙයි තෑගි ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට ආවදී අපේ පාරිභෝගික ජනතාවට සීලම දෙනාට මේ අපේ ගේම්ස් තියෙනවා ගොඩක් මේ ගේම් වින් කරෝටින් තෑගි ගොඩාක් ගන්න පුළුවන් ඔව් තෑගි ගොඩාක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම මතක් කරන්න කැමතියි මෙතෙන්ට ආවදී අපේ SLT Mobitel වල තියෙන සියලුම ප්‍රොඩක්ට් ඇන් සොලියුෂන් අපේ කස්ටමර්ට ගන්න පුළුවන්. ස්පෙෂලි මතක් කරන්න ඕන අපේ ෆයිබර් කනෙක්ෂන් එක අතිවේග ඉන්ටර්නෙට් රිපර් කරන්න ඕන නම්, යූස් කරන්න ඕන නම්, එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න. SLT ෆයිබර් කනෙක්ෂන් එක අපේ එක එක පැකේජ් එක අපේ කස්ටමර්ස්ලට ගැලපෙන විදිහේ වෙරයිටිස් ඔෆ් පැකේජස් තියෙනවා. ඉතින් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යූස් කරන්න ඕන නම් ඒකට ගැලපෙන අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා අධිවේගී ඉන්ටර්නෙට් හරිම ලේටන්සි එකක් නැතුව හොඳට යූස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තමයි අපි මේ ෆයිබර් කනෙක්ෂන් එකෙන් දෙන්නේ ඒත් එක්කම මේ ෆයිබර් කනෙක්ෂන් එකෙන් අපි පියෝ ටීවී කනෙක්ෂන් එක ලබා ගන්නත් පුළුවන් හයි ක්වොලිටි එකෙන් ටීවී බලන්න ඕන නම් එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් අපේ පියෝ ටීවී කනෙක්ෂන් එකත් මේක හරහා ගන්න පුළුවන් ඒත් එක්කම ෆයිබර් විතරක් නෙමෙයි අපේ SLT Mobitel වල තියෙනවා වයර්ලස් routers තියෙනවා අපි මෙතනට ගමිනියොතින් අපේ පාරිභෝගික ජනතාවට අපේ ඕනම සොලියුෂන් එකක් සර්විස් එකක් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන් මතක් කරන්න කැමතියි ගාල්ලේ ඉන්න සියලුම ජනතාවට දැන් අපේ SLT Mobitel fiber products විතරක් නෙමෙයි අපේ digital services සියලුම දෙයක් පාහේ web page වේවා wifi solution වේවා IPPABX system මේ හැම දෙයක්ම අපේ දැන් SLT Mobitel ගාර කාර්යාලයෙන් ඔබලට ලබා ගන්න පුළුවන් නැත්නම් මේ ට්‍රක් එක ළඟට එන්න. ඉතින් ආරාධනා කරනවා ගාල්ලවටින සියලුම දෙනාට ඇසනටික් මානේ ඉන්නවා නම් එන්න අපේ ට්‍රක් එක ළඟට ගේම්ස් කරන්න, තෑගි දිනන්න, SLT එක join වෙන්න, life එක smart කරගන්න. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 41යි
6: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: අපේ අම්මගේ දරාවද
8: නැහැ අම්ම මෙයා වෙනදෙත්වා

0: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
1: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල.
2: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
3: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සංදි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
4: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: එන්න රුපියල්

0: වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: මේ husband.
3: මොකද wife?
2: ඔයාට අතීතයේ යන chance එකක් හම්බුනදී ඔයා මාව marry කරනවා දාපෝ?
3: නැතුව?
2: අනේ හිතේ ඇති. තමුන් හිතන්නේ නේ එක පාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලා.
4: කිලියේ කිලියේ මනි මනි මේ ගතෝ ඔරු මලමුල්ලන් පොගුම් නලගින් නලගින්.
5: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 11යි විනාඩි 44යි. මේ සින්දුව අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි net fm අපි සම්බන්ධ වෙලා ඉන්න තවත් සුවිශේෂී වැඩ කටයුත්තක් ගැන. මේ ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ බොහොම සුන්දරත්වයක් තියෙන පෙරහැර කාලේනි. දැන් ඉතින් හැම පැත්තකම තියෙන ප්‍රධාන පෙළේ පෙරහැරවල ටික ඉදිරි කාලයේදී ආරම්භ වෙනවා. ලංකාවේ තියෙන පැරණිම වගේම ප්‍රමුඛතම පෙරහැරක් තමයි දෙවුන්දර පෙරහැර කියලා කියන්නේ. ඒ පැත්තට ගියාට පස්සේ වෙනම කල්ච් එකක්නේ තියෙන්නේ ඉතින්. ඉතින් මේ දෙවුන්දර පෙරහැර මේ පාරේ ජූලි 23 වෙනිදා. ඒ කියන්නේ හරියටම කිව්වොත් හෙට නෙවෙයි අනිද්දා දවසේදී පෙරහැර මංගල්‍ය ආරම්භ වෙනවා. ජූලි මාසේ 29 වෙනිදා වෙනකන් රන්දෝලි පෙරහැර මංගල්‍ය පැවැත්වෙනවා. ඒ වගේම තමයි අගෝස්තු 4 කොල්මුරයාගේත් එක්ක ඊට පහුවදා දේවදානියත් ලබා දීලා මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා කියලා අපි ඔයාලට බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් මේ පෙරහැර මංගල්‍යත් එක්ක එකතු වෙන්න ආශිර්වාද ලබා ඔබටත් අපි ආරාධනා කරන්නේ net fm අපි මෙවරත් මාධ්‍ය දායකත්වයේ ලබා දෙන හන්ද දෙවුන් දෙවිනුවර පෙරහැර වෙනුවෙන්. මේ දෙවිනුවර පෙරහැර ගැන මතක් කරනකොට කසාගල සමූහ ව්‍යාපාරය ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. මොකද මේ දෙවිනුවර පෙරහැර මංගල්‍ය වෙනුවෙන් දෙවුන්දර පෙරහැර මංගල්‍ය වෙනුවෙන් බැතිබර අනුග්‍රාහක දායකත්වයේ මෙවර ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. ඒකනත් මතක් කරන ගමන් මේ සින්දුවට යන්න හදන්නේ. මේ සින්දුව මගෙන් ඉල්ලුවේ පරහැර ඉඳන් අපිට කතා කරන අපේ නම මතක නැති වුණා පොඩ්ඩක් ඉන්න කොලේ හොයාගන්න හන්සි හන්සි පරහැර ඉඳන් හන්සි කතා කරලා තමයි නම මේ සින්දුව ඉල්ලුවේ. එයා ඉතින් කවදාවත් මගෙන් සින්දු ඉල්ල නැහැ. ඔන්න අද සින්දුවක් ඉල්ලුවා. මං ඔන්නේ සින්දුව දුන්න වෙලාවක් තිබුණා හන්ද. නාලන්දි ඉඳන් සඳුව කතා කරා. අදත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කෙල්ල. හොඳේ හෙට යන්නෙත් නැහැලු. අනිද්දා ඉස්කෝලේ යනවලු. අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා. උණන් විටියේ අපේ මාධව ත්‍රිවිල් පාකේක ඉඳන් කතා කරා. සුදු බේබි ටැක්සිය සුදු බේබි අයියා, ඒ කියන්නේ අනුර අයියා, ඊට පස්සේ මේ ගණේවත්ත ටයර් කඩේ ගණේවත්ත අයියවත් එකතු කරගන්න කියලා කිව්වා. මහබාගේ ප්‍රිවිලේජ් එකේ ඉඳන් අපේ සුරාජි අදත් කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා සනත්, සාරංග, සුමනා, ලක්ෂි, ඊට පස්සේ මාධවි, රමේෂ් සර්, ඊට පස්සේ තිස්ස සර්, ඊට පස්සේ චින්තක, මේ කට්ටියම එකතු කරගන්න ඕනි. කලවාණි ඉඳන් පුෂ්පකා කතා කරා. ගොඩක් ආදරෙන් ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්න. WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම ටග් ගාලා කට්ටිය එකතු කරගන්න. මාකොළ ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයි අපි වහගෙන ඉන්නවා. හයි ජනියා කොහමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොනරාගල ඉඳන් මේනක සඳරුවන් අපිට මැසේජ් එකක් දාලා තිනෝ. මේනක කොහමද මං ඔයාව එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට? අලව්වේ කරුවක්කා මෙන්න අද අපිට WhatsApp මැසේජ් එකක් දාලා ලස්සන සින්දුවකට යාවයි දුව අමපාණිවයි අපේ ලක් කවුද අපේ පුතාව එකතු කරගන්න කියලා තිනෝ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් රුක්මන් පුතාව. ඊළඟට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ජනියයි. අම්බලන්වත්ත ගරාජ් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ බුද්ධිමල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.

කල්කටා යන්නේ නෑ, මං යනවා රාජමාලිගාව පැත්තට. මමත් ඉතින් රාජමාලිගාවේ පරවියා වගේ තමයි. මේ සින්දු අහන්න යන්න මං එකතු කරගන්නවා අපිට WhatsApp messages දාලා තියෙන කට්ටිය. යටියන්තොට මහාවිද්‍යාලයේ ගාව ෆැමිලි කුකින් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නිපුණි නංගිව එකතු කරගන්න ඕනි. තාත්තා ඩික්සන්, ඒ වගේම තමයි පවුලේ හැමෝම මේ සින්දුවට මං එකතු කරගන්න. ඊළඟට හයි, සුබ උදෑසනක් වේවා ජනියයි. කහපොළ හේලිත ෆැෂන් එකේ යාළුවෝ සෙට් එකත් එකතු කරගන්න. මම තරහයි ඔයා මගේ දැන් සින්දුව දුන්නේ නැති හන්ද. චතු තමයි එහෙම කියලා තියෙන්නේ. චතුකේ කාන්තා බලකාය සෙට් එක එකතු කරගන්න ඕනි. සමන්ති, අජන්තා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, නිශාන්ති, නිලූ, අක්කි, ඒ වගේම තමයි සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි අයියේ, එන්ඩී අපරල් එකේ සෙට් එකත් වාදු ඉඳන් ඔයා වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නිශාන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දංගෝවිට ලයන් ස්ටාර්ස් එකේ වැඩ කරන සෙට් එකත් අහගෙන ඉන්නවා කියලා අපේ ලලිත් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ විදිහට මේ වෙලාවේ ගොඩ දෙනෙක් WhatsApp message දාලා තාම නම කියුනේ නැහැ කියලා මට බනින ගමන් තමයි හින්නේ. එහෙමයි කියලා මම සැලෙනවද? නෑ, මම ඊළඟ පැයේ දවල් එකට කලින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැමෝගෙම නම් ටික කියනවා. ඒක හන්දා message දාලා නම් කියුනේ නැත්තම්, call කරලා නම් කියුනේ නැත්තම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න හරිද? මං ඔයාට සින්දු දෙනවට අමතරව ඔයාට ඉවසීම පුරුදු කරවනවා. 01 1 2 55 33 63 මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. මේ අපරේ අර ඊයේ message එකක් දාලා රන්මන් බිම්මල් එකේ අපේ අයියා message එකක් දාලා ඉල්ලුව සින්දුව තමයි මේ දෙන්නේ.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesavama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: කිරි, තේ, සීනි එක පැක්කේ කෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
9: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
10: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
11: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
12: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
14: ඔයාට ඕනේ මගෙන් යන්න, ඉතින් යන්න, එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
16: වෙලාව දවල් 12:00.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
4: අයිබෝන් අද 2026 ජුලි 21 වනදා අඟහරු වාතා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල පුරාවස්තු සොයා කැණීම් කළ බවට හිටපු බුද්ධ ශාසන ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට. මහා භාණ්ඩාගාරයේ මුදල් වලින් අලුත් වැඩක් ජනපති පොරොන්දු වෙයි. හෝමු සීදී තවත් නැව් දෙකක් ගිනිගනී. බහරේනිය සහ කුවේටයටත් ප්‍රහාර. සාපෙල අයදුම්කරුවන්ට විශේෂ දෙනුම් දීමක්. ලිතුවේනියාවේ රැකියා ජාවාරමක් ගැන Net News වෙත තොරතුරු.
0: Net News, the truth people trust.
4: පුරාවස්තු සොයා අනවසරයෙන් කැණීම් කරමින් සිටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලින් 5 දෙනෙකු ගැන හබරණ ත්‍රිකුණාමලිය මාර්ගයේ අලුත්තොය යකාවංගු ප්‍රදේශයෙන් වාර්තා වුණා. එම සැකකරුවන් අතර හිටපු බුද්ධ ශාසන සහ ඉඩම් අමාත්‍යවරයෙකු වූ MKDS ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන බවයි පොලිසිය පැවසුවේ. ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. පුරවස්තු සොයා අනවසරෙන් කැණීම් කරමින් සිටිය පුද්ගලින් 5 දෙනෙකු ගල්ලොය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු බුද්ධ ශාසන හා ඉඩම් අමාත්‍යවරයෙකු වූ MKADS ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන 50 හැවිරිදී නලින් මිල්ට්‍රෝවිද ගුණවර්ධන නැමැත්තාද වන බවයි පොලිසිය පැවසුවේ. අනෙක් සැකකරුවන් කන්තලේ අලුත්තොය සහ ඉපුලෝගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා. හබරණ ත්‍රිකුණාමලයේ මාර්ගයේ අලුත්තොය යකාවංගුව ආසන්නයේ පිහිටි ගෙවත්තක සැකකරුවන් මෙලෙස අනවසරයෙන් කැණීම් සිදු කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් සැකකරුවන් අඩි 8ක් පමණ ගැඹුරට කැණීම් කරමින් සිට තිබෙනවා. සැකකරුවන් සමග කැණීම් සඳහා යොදාගත් උදළු, යකඩ ඉනි සහ පූජා භාණ්ඩ ඇතුළු නඩු භාණ්ඩ රසක්ද සේ බහරිට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. බහරින් සහ කුවේට් පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත අදත් ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ පවසනවා. ජෝදානිය පිහිටි තවත් ඇමරිකානු හමුදා කඳවුරකටද ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් කියා සිටියේ. මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු මිසයිල ආරක්ෂක රේඩාර් පද්ධතියක් සහ F-15 වර්ගයේ යුද ගුවන් යානයක් විනාශ වූ බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ වැඩිදුරටත් පැවසුවේ. කලාපයේ රේඩාර් ආවරණය අක්‍රිය කර ඉදිරියේදී විශාල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට මඟ පාදා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වේත වෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙවුනැල් දෙකක විශාල ගිනි ගැනීම් සිදු වෙති බවයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය තවදුරටත් තම පාලනයේ පවතින බවද ඔවුන් අවධාරණය කළා. මේ අතර මැද පෙරදිග උත්සන්න වී තිබෙන මෙම යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට කුවේට් වෙත සිදු කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයාබැලුවා Net News කටුනායක නියෝජිත TKG කපිල.
5: කටුනායක ගුවන් තොටුපළ සිට කුවේට් බලා යන ගුවන් ගමන් තාවකාලිකව මේ වන විට අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජසීරා ගුවන් සේවය සහ කුවේට් ගුවන් සේවය මේ ආකාරයට ශ්‍රී ලංකාව හා ගුවන් ගමන් සම්බන්ධතා පවත්වනවා. කුවේට් සිට ඒ සියලුම ගුවන් සේවාවල් මේ වන විට මැද පෙරදිග විශේෂයෙන්ම කුවේත් රාජ්‍ය වෙත ඇති වී තිබෙන ප්‍රහාර හේතුවෙන් සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. විශේෂයෙන්ම කුවේත් රාජ්‍යයේ කුවේත් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පසුගියදා මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වුණා. ඉදින සිටම මේ වනතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජසීරා සහ කුවේත් ගුවන් සේවා ගුවන් ගමන් සම්බන්ධතා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මම TKG කපිල කටුනායක සිට නෙට් නිවුස් නියෝජිත.
4: මේ අතර පිටපිටම දසවන දිනටත් ඉරානයේට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා. ඉරානයේ සිරික්, බන්දර් අබ්බාස්, කේෂම් දූපත, චබහාර් සහ කුනාර් යන ප්‍රදේශවලින් විශාල පිපිරුම් හඬ ශ්‍රවණය වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ තිබේදී යෙමනී හූති සන්නද්ධ කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව නාවික බාධා කිරීම ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙමගින් ලෝක බලශක්ති සැපයීමට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. උතුරු පළාත් ඇතුළු දෙවිනි ප්‍රදේශ කිහිපයක බහුලව ක්‍රියාත්මක වන පුනර්ජනනීය ප්‍රභව හරහා උත්පාදනය කෙරෙන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව විදුලි බල අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් පොරොන්දු වී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
6: උතුරු ප්‍රදේශයේ මන්නාරම් ප්‍රදේශවල තියෙන ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන මේ රිනියබල් එනර්ජි වලින් තියෙන එක ජාතික විදුලි පද්ධතියට එකතු කර ගැනීම සඳහා තියෙන ප්‍රධාන බාධාව තමයි මේ ට්‍රාන්ස්මිෂන් ලයින්. විශේෂයෙන් උතුරු බැක්බෝන් ලයින් එක 400 kV යන එකක් අපි ජනාධිපතිතුමත් එක්ක පහුගිය සතියේ තිබිච්ච සාකච්ඡාවේදී එතුමා පොරොන්දු වුණා ලංකාවේ භාණ්ඩාගාරයේ සල්ලි යොදවලා මේක අපි කරමු. මොකද මේක අපේ විදුලි බල පද්ධතියට විශේෂයෙන් රිනියබල් එනර්ජි ඇබ්සෝබ් කර ගැනීම සඳහා අතිශයම වැදගත්. ඒ නිසා අර සාමාන්‍යයෙන් අපි දන්නවා වෙන ප්‍රභවයකින් සෝස් එකකින් ෆන්ඩ් හොයා ගන්න ගියාම කාලයක් යනවා. ඒ කාලය නතර කරලා ඉතාමත් ඉක්මනින් මේ රිනියබල් එනර්ජි සෝස් වල විදුලිය පද්ධතියට එකතු කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් යොදවලා ඒ පද්ධතිය හදන්න. ඒ වගේම තවත් ට්‍රාන්ස්මිෂන් ලයින් ප්‍රධාන ට්‍රාන්ස්මිෂන් ලයින් හතරක් හදන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
4: ජාතික ජනබල වේග ආණ්ඩුව බලයට පත්වී වසරක් ඇතුළත වහල මත ස්ථාපිත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
6: මම උදාහරණයක් ඇරෙට ගන්නම්. 2024 දී රූප්ටොප් සෝලා තිබුණේ මෙගාවොට් 867යි. 2025 වෙනකොට මේක 1674ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තිවිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයක්. එක අවුරුද්දක් ඇතුළත ජාතික ජනබල වේගය ආණ්ඩුව ඇවිල්ලා එක අවුරුද්දක් ඇතුළත තිවිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි කරලා තියෙනවා. මේකේ චාලක ශක්තියෙන් ජනනය වෙන කොම්පොනන්ට් එක සම්පූර්ණයෙන් වැඩි කර එක ප්‍රමාණයකට අපිට පවත්වාගෙන යන්න වෙනවා. එහෙම ප්‍රමාණයක පවත්වාගෙන යන්නේ නැතුව අපි රිනියබල් එනර්ජි විශේෂයෙන් සෝලා වලට විතරක් ගිහිල්ලා පද්ධති ස්ථායිතාව පවත්වාගෙන යන්න බෑ. අනිත් පැත්තෙන් මේ සඳහා අපි එක පැත්තකින් අර මේ වෙන විකල්ප ක්‍රමයකින් මේ චාලක ශක්තිය ලබා දීම සඳහා විශේෂයෙන් හයිඩ්‍රෝ පවර් තියෙන තැන්වල විකල්ප ක්‍රමයකින් චාලක ශක්තිය ලබා දීම සඳහා ඒ හරහා මේ පද්ධති ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා.
4: පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික සංශෝධන පනත් කිටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කර තිබෙනවා. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික සංශෝධන පනත් මගින් පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන පනත හඳුන්වා දෙනු ලැබුවා. මෙම පනත මගින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩි දියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යාන්ත්‍රණය නවීකරණය කිරීම සිදුවනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික සංශෝධන පනත ලෙස බලාත්මක වනවා. මෙම වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලීනගේ මහත්මිය පැවසුවේ එම විභාගයට අයදුම් කරන ජාතික හැඳුනුම්පත මෙවන විට නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට සියභාරකරුවන්ගේ හැඳුනුම්පත් අංකය භාවිත කර ලියාපදිංචි වී ඔන්ලයින් ක්‍රමය හරහා විභාගයට අයදුම් කළ හැකි බවයි.
7: පාසල් ආයතන කරුවෙක් නම් ඔවුන් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් විදුහල්පතිවරුන්ට යවා තිබෙනවා. ඒ වගේම යම් පෞද්ගලික ආයතන කරුවෙක් සිටිනවා නම් මේ වන විටත් ජාතික හැඳුනුම්පත හදා ගැනීමට නොහැකි වූ ඔවුන්ට ඔවුන්ගේ බාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙලා මෙම මාර්ගගත ආකාරයට අදින පොත්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ආයතන කිරීමට හැකියාව තිබෙනවා. නැවතත් මතක් කරනවා දරුවන්ට මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබා ගැනීම නොමැති වීම අදින පොත්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ආයතන කිරීම සඳහා බාධාවක් නොවන බව. ඒ වගේම මෙම ආදරණීය දරුවන්ට මතක් කරන්නට කැමති විභාගයේ දෙසැම්බර් 8 වෙනිදා සිට 17 වෙනිදා දක්වා තමයි පැවැත්වෙන්නේ විභාගයට ඉදිරිපත් වීමේදී. ඒ සඳහා ජාතික හැඳුනුම්පත හෝ වළංගු රියදුරු බලපත්‍රය හෝ වළංගු ගමන් බලපත්‍රයක් අනන්තා පත්‍රය විදියට විභාගයට ලියන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. නමුත් ආයතන කිරීමට ජාතික හැඳුනුම්පත නොමැති වීම බාධාවක් නොවේ කියලා නැවත වාරයක් මතක් කරනවා. ඒ නිසා සියලුම අපේක්ෂකයන් අධ්‍යන පොත්සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ජූලි මාසේ 23 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර තමන්ගේ ආයතන පත්‍ර මාර්ගගත ආකාරයට ඉදිරිපත් කරන්න. මෙම ආයතන පත් කැඳවීම අවසන් දිනේ කිසිසේත්ම දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවත් කාරණිකව මතක් කර සිටිනවා.
4: පාසල් ආයතන කරුවන්ටද බාධාවකින් තොරව අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදම් කිරීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලීනකේ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.
7: අපි විදුහල්පතිවරුන්ටත් දැනුම් දීලා තිබෙනවා මේ ජාතික හැඳුනුම්පත් දරුවන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු සකස් කරගන්න පුළුවන්. ඒතර 10 වසරින දරුවෙකුට වුණත් ඔවුන්ගේ වයස සම්පූර්ණ වුනහම ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීම හැකියාව තිබෙනවා. නමුත් යම් යම් හේතු මත සමහර දරුවන්ට මේ වෙනකොටත් ජාතික හැඳුනුම්පත් ලබා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ දරුවන්ට විභාගයට ආයතන කිරීමට බාධාවක් නොවන ආකාරයෙන් කොහොමද පාසල් ආයතන කරුවෙක් විභාගය සඳහා ඇතුළත් කරන්න කියලා උපදෙස විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ විභාගයට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දෙන නිවේදනයේ සඳහන් කළ තියෙනවා. ඒ නිසා ජාතික හැඳුනුම්පතක් නොමැතිවත් පාසල් ආයතන කරුවෙකුට ඒ උපදෙස් අනුව විදුහල්පති මගින් විභාගයට ආයතන කරන්නට පුළුවන්.
4: මෙන්න දැන් ලැබුණු පුවතක්. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂයේ ගෙන විශ්වාස භංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත බාර දී තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගාන්ත කරුණාතිලක මහතා නෙත් නිවුසට පැවසුවේ මීට නොබෝ වේලාවකට පෙර එම විශ්වාස භංග යෝජනාව කථානායකවරයා වෙත බාර දුන් බවයි. සංචාරක වීසා මගින් ලිතුවේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් සිදුවන මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ පිහිටි ලිතුවේනියා කොන්සල් ජෙනරාල් කාර්යාලය කියා සිටියේ මෙම ජාවාරම පිළිබඳ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. සංචාරක වීසා බලපත්‍රයකින් ලිතුවේනියාවට ඇතුළු වී එරට රැකියාවක් ලබා ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවද කොන්සල් කාර්යාලය අවධාරණය කරනවා. එම නිසා ලිතුවේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් අය කරන පුද්ගලින්ට හෝ ඒජන්සිවලට නොරවටන ලෙසයි ඔවුන් උපදෙස් දෙන්නේ. විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නීතියානුකූල ආයතන හරහා පමණක් කටයුතු කරන ලෙසත් කිසිදු මුදලක් ගෙවීමට පෙර නිල මාර්ග හරහා සියලු තොරතුරු තහවුරු කරගන්නා ලෙසත් ජනතාවට නැවතත් දැනුම් දෙනවා. මේ පිළිබඳ දහස් දක්වමින් ලිතුවේනියා කොන්සල් කාර්යාලයේ අධ්‍යක්ෂ කාංචන කොඩිතුවක්කු මහතා පැවසුවේ ලිතුවේනියාවේ උසස් අධ්‍යාපනයේ නීතියානුකූල රැකියා හෝ වෙනත් අවස්ථාවන් සොයන ශ්‍රී ලාංකිකයින්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමට තමන් සෑම විටම සූදානම් බවයි. වැඩිදුර තොරතුරු සඳහා www.lithuanianconsulate.lk නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙසත් වංචනිකයින්ට හසු නොවී මුදලත් ආරක්ෂාවත් තහවුරු කරගන්නා ලෙසත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරනවා.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: වසර 21ක් පුරා නෙත් නිවුස් සෑම විටම පෙනී සිටියෙත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා පට අවශ්‍ය වෙන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් දිරිශක්ති
8: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන
4: අපේ සහෝදරත්වයේ ශක්තිය.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් තුලින් සත්‍ය වාර්තාකරණය සඳහා කැප වූ තවත් සුවිශේෂී චරිතයක් දිනේෂ් උපේන්ද්‍ර. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ සිට සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැප වූ සේරසිංහ මුදියන්සේලාගේ දිනේෂ් උපේන්ද්‍ර සේරසිංහ උපත ලබන්නේ 1978 වසරේ නොවැම්බර් මස 26 වනදා කුලියාපිටියේදී. කුලියාපිටිය ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සහ කොළඹ අශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන දිනේෂ් මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ 2007 වසරේදී. ඒ මාධ්‍ය ශාස්ත්‍රයේ සඳහා පැවති දැඩි කැමැත්ත හේතුවෙන්
8: අතනම හරි ආසාවක් තිබුණා ඉඳලා මේ ජනමාධ්‍ය ශාස්ත්‍රයට හරිම ආසයි. ඒ අතරවාරයේ මම ශ්‍රී දල්දා මාලිගාවේ සේවය කරමින් ඉන්නකොට තමයි මට ආසාව තවත් වැඩි වුණේ. මොකද මෙතර දෙවේලේ ලකින්න ලැබෙනවා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරයන් දකින්න ලැබෙන තමයි. ඒ ආසාවරම තමයි උත්සාහ කළ බලන්නේ. ඇත්තරම මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂ දෑරින් පමක් කර තිබුණ නැහැ. සස්කරටත් මම කලාවිෂයන් තමයි කරේ සිංහල ඇතුළුව. ඉතින් පොඩක් කරන ලේඛන හැකියාව තිබුණ මාධ්‍ය ශේත්‍රයේ ඉස්සල්ලාම මම පිළිසෙන්නේ ඇත්තම පුවත්පත් සම්බන්ධව. ඊට පස්සේ තමයි රූපවාහිනී මාධ්‍යක ඉස්සස්සේ අනතුරුව තමයි ගුවන් විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.
3: සිය මාධ්‍ය ගමනේදී ගවේෂණාත්මක පුවත් වාර්තාකරණය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ දිනේෂ් උපේන්ද්‍ර නෙත් බැලුම්ගල වැඩසටහන් රාශියක් සඳහාද සිය දායකත්වය ලබා දුන්නා. එලෙස නොබියව සත්‍ය හෙළිකිරීමට ඔහු කැපවී ක්‍රියා කළේ විවිධ බාධක තර්ජන හා ගර්ජන මැදේ.
8: එකක් කියලා කියන්න බැරි තරම් සිද්ධි ප්‍රමාණයක් දන්නවා. ඔවුන් විශ්ව කාලයක මාධ්‍ය ශේත්‍රයේ නියමනවා කියලා කියන්නේ අමතකොට සිදුවීම තමයි ගැස්ම තියෙන්නේ සම්පූර්ණම. ඒකාලේෂෙන් බැලුම්ගලත් එක්ක වැඩසටහන් ගණනාවක් සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වැඩ කරද්දී කොහොමත්
3: සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැප වූ නෙට් නිවුස් පිටුපස සිටින තවත් යෝධ ශක්තියක් වන කුලියාපිටියේ දිනේෂ් උපේන්ද්‍ර නෙට් නිවුස් ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
8: හරිම සන්තෝෂයෙන් කියනවා නෙට් නිවුස් කියලා කියන්නේ අපක්ෂපාතීත්වයෙන් ඉතාම

0: කළා කියලා කියන්නේ ඉතාම සතුටුන කාරණාවක් වගේම ජනතාවටත් මහා තියාගන්න බැරිවම සේවයක් කරන ආයතනයක් මම අර කියු විදිහට රටට ජාතියට ශාසනයට මහා විශාල සේවයක් සිද්ධ වෙච්ච නාලිකාවක් ඉතින් මේ වගේ නාලිකාවක් එක එක තුර වැඩ කරනවා කියලා කියන්නේම අපි ඒ ඒ කියන කාරණාවට දායක වුණා කියලා මේක සතුටක් තමයි තියෙන්නේ.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව 12යි විනාඩි 24යි. අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට. මේ පැයේදී මට තියෙන ලොකුම රාජකාරිය තමයි අධිවේගයෙන් නම් කියවීම. මොකද WhatsApp messages call කරපු කට්ටියගේ නම් මේ පැත්තේ ගොඩ ගැහිලා තියෙනවා කන්දක් තරමට. ඉතින් ඒ කන්දක් තරමට තියෙන නම් ඩිංග ඩිංග අරගෙන කොහොම 12ට එකට කලින් ඔගොල්ලන්ට කියන එක තමයි මගේ වැඩ කටයුත්ත වෙලා තියෙන්නේ මේ පැයේ. රයිට්, මං මේ පැය පටන් ගන්නකොටම WhatsApp එක පැත්තට තමයි යන්න හදන්නේ. මොකද WhatsApp එකේ ඉඳන් අපේ විනීත අක්කා මට message එකක් දාලා තිනවා. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා. ගොඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ කොහෙටද මේ යන්න හදන්නේ? ජනි, මටත් සින්දුවක් ඕනි කියලා යක්කල ඉඳන් අපිට message එකක් දාලා තිනවා ඉෂාන්. ඉෂාන් මේ message එක මට දාලා තියෙන්නේ 10යි විනාඩි 18ට. ඔච්චර හොඳයිද කියනවනම් මම පැය දෙකක්ම පරක්කු වෙලා තමයි මේ මැසේජ් එක කියවන්නේ. ජනි, මටත් ඕනි ලස්සන සින්දුවක්. එහෙම කියලා කියන්නේ අපේ ඉෂානි කිදම එකතු කරගන්න කියලා මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විදුහලේ 1994 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියපු චූටි නංගිල කට්ටිය. ඊට පස්සේ ජනි මල්ලි, අපි තව දේදුණු මාවතේ ඇවිදගෙන යන්න. ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ කට්ටිය ගම්පහ, ඒ වගේම තමයි යක්ගල DR ගාමන්ට් එකේ ගුවනේ මිතුරියන් සැවමත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නංගි බබාලා ටික එකතු කරගන්න කියලා අයියා බබාලා ටික කියනවා. හරිද? ජනේ මල්ලි, හොරණ සතෙල ගාමන්ට් එකේ අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මුදිත හෝ මුදිතා. හරිද? එකතු කරගන්න කියලා කියනවා අශෝක මිස්ව, ඊට පස්සේ රමණිව, දේවී, හර්ෂ, මැනිකේ, චන්ද්‍රාණි, ඊට පස්සේ නිරෝෂා, කමනි, ශ්‍රියාණි, යසංගනී, සේපාලිකා, චමිලා, දයනා, සුරාංගනි, ඊළඟට ගුණේ, නැන්දා, පසන්, මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දේදුරු මාවත අපි තහනවා මිස්ටර් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. හලාවත පැට්‍රික් කරුණාපාල අයියා තමයි මැසේජ් එක දාන්නේ. ඈන්, සහන්, ෂනේල් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ වැඩ කරන කෞශල්‍යණංගි. ආදරයට කියන්නේ යාට සුදු මැණික කියලාලු. ඒ වගේම වේයන්ගොඩ හන්දියේ තරුෂි සුපර් සෙන්ටර් එකේ වැඩ කරන සෙව්වන්දි නංගිවත් මතක් කරන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මම එකතු කරගන්න. අකුරැස්සේ ඉඳන් අපිත් අහගෙන ඉන්නේ ජනි. හේම කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඒ මැසේජ් එක දාලා තියෙන කෙනාගේ නමත් ජනිත්. බලන්න කොච්චර වාසනාවන්ත ලස්සන සුන්දර නමක්ද ඔයාට තියෙන්නේ කියලා ජනිත්. Good afternoon ජනි, 10 ඉඳන් ගෙවෙන පැය 3ට මම හරිම ආසයි. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා කියලා තියෙන්නේ කවුද මේ? හියාරේ, ගාල්ල හියාරේ ඉඳන් අපි වහගෙන ඉන්න තමරා ආටිගලක්ක. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. සුබ දහවලක් ජනිත් මල්ලි. මම බුත්තල කුඩා ඔය විජේපාර ඉඳන් සනත් පෙරේරා. වයිෆ් කාන්ති, කන්තලේ ලොකු දුවයි බබාලා දෙන්නයි ජනිත් පුතා කියන්නේ. මං හිතන්නේ ඒගොල්ලන්ගේ පුතේකට ජනිත් කියලා නම දාලාද. මොකද ලස්සන නමක්නේ ජනිත් කියන්නේ. අබුඩාවියේ සේවයේ ඉන්න සුපුන් පෙරේරා පුතා, ඊට පස්සේ හොරණ ශ්‍රීපාලි මණ්ඩමේ අධ්‍යාපනය ලබන පොලිදුව කෞචි පෙරේරා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. අපේ රමණි සුමේදක්ක මැසේජ් එකක් දාලා තියෙනවා කළුතර ඉඳන්. දෙව්ලි, ශෂි, නවි, තුසිත, කල්හාරි, පුංචි එවින්, බාති එක්ක කැනඩාව ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියවත් එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සීදුවේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ෂෙසි නංගි මැසේජ් එකක් දාලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් ෂෙසි, මං ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්න. හරි අමුතු නමක් ෂෙසි ඔයාට තියෙන්නේ. ගල්ලත පොඩ්ඩක් ඉන්න, මට හොයාගන්න බෑ. ගල්පාත ගම ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ නයෝමි. ආරයි, නයෝමි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගල්පාත ගම ඉඳන්. හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. හම්මෝ, ඒ මැසේජ් එක කියෙව්වට මට කීයක් හරි දෙන්න ඕනි මන් නම් කියන්නේ. හායි, කොහමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා චාමර ස්ටෝස් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. කළුතර පනාපිටේ චාමර සහ තනූජ තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් කොහොමද සුදු මහත්තයෝ හැමදාම වගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න? අද අපේ පොඩි අක්කගේ උපන්දිනේ. එයා ඉන්නේ වැලිමඩ අඹගස්දොළුයි. එයාගේ නම MG මාලනී. ඔන්න මාලනියක් ඒවාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට විස්තර එව්වේ ගාල්ල චීන කොරටු ඉඳන් අපි වහගෙන ඉන්න අපේ කවුද මේ නම එවල නෑනේ ඉතින් අපේ යමුනාල සන්ති අක්කා. ගොඩක් ආදරෙන් අපේ මාලනිය අක්කට සුබ උපන්දිනයක් වෙන්න කියලා NetFM team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.

අපේ රටේ වටිනාකම ගැන කියනකොට අනි වාර්යෙන් අපේ රටේ තියෙන කුණුබඩු ටික ගැන මතක් කරන්න ඕනිනේ. ඔය ඒ කාලේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසියෙ මත අපේ රටට ඇවිල්ලා තියෙනවා මේ දේවල් හොයාගෙන කියලානේ කියන්නේ. ඕනි රටක හදන කෑමක් ඒ රසට ඊටත් වඩා රසට හදාගන්න පුළුවන් අපේ රටේ තියෙන ඔය කුළුබඩු ටික හරියට දාගත්තන. ඒ කුළුබඩු වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එකතු කරලා තමයි ෆ්‍රීලන් ආයතනය නිෂ්පාදනය කරන හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරලා ඔයා ගාවට අරගෙන ඉන්නේ. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන අලුත්ම දේ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන්වාට පුළුවන් අර අපි ආස කරන ඉන්දියාවේ මසාලා රහට ඔයාගේ ගෙදර කෑම කඩේ හදන කෑම වේල පවා රසවත් කරගන්න. ඒ විතරකුත් නෙමෙයි, දැන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාට තුනකින් එන හන්දා ඔයා හදන එවලු ජාති වෙන්න පුළුවන්, මස් ජාති වෙන්න පුළුවන්, මාළු ජාති වෙන්න පුළුවන්. ඒ දේවල් වලට යුනීක් විදිහට වෙන වෙන රසයන් අරගන්න පුළුවන්. එළවලු වලට ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්. මාළු ජාති වලට පාවිච්චි කරන්න ඕනි රෙඩ් කරි මසාලා පවුඩර්. මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා පවුඩර් පාවිච්චි කරන්න. හැමදාම මං කියන රහස. මෂ්රූම් වලට ඊට පස්සේ පොලොස් කරි එකක් වගේ හදනවා නම් ඒත් එකතු කරලා බලන්නකෝ බ්ලැක් කරි මසාලා. රස හිතාගන්න බැරි වෙනවා. ඉන්දියාවේ රසාවට හදන්නේ අපේම රටේ අමුද්‍රව්‍ය වලින්. මේ කියන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර. ෆ්‍රීලන් නිෂ්පාදන එක එන අමුද්‍රව්‍යත් එක්ක ඔයා ගෙදර හදන කෑම බීම රසවත් කරගත්තොත් එහෙම කැන්සර්ස් වගේ ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. මොකද ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන්නේ. හැබැයි ඔය නම නොදන්න එක එක තැන් වලින් කෑම බීම අරගත්තා කියලා කියන්නේ ලෙඩ හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි පුතෝ. එහෙනම් ඉතින් ඔයා දැනගෙන ඉන්න ඕනි අනිවාර්යයෙන්ම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරක. කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග වෛද්‍යවරේ. ඉතින් එතුමගෙන් ප්‍රතිකාර අරගත්තා කියලා කියන්නේ ඔය අපි බය වෙන ලෙඩ තියෙන්නේ ස්නායු රෝග, ඩයබටික්, වකුගඩු රෝග, කැන්සර්ස්, ගෑස්ට්‍රයිටිස් ඔය ඕනි ලෙඩක් නිතාවටම සුවපත් කරගන්න පුළුවන්. ලංකාවේ හතර වටෙන්ම කට්ටිය එතනට එන්නේ එතුමගේ ප්‍රතිකාර ගැන ඒ තරමටම විශ්වාසය තියෙන හන්ද. 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං යනවා උනන්විටිය පාලම ගාවට ගිහිල්ලා එන්න ආයෙත් පාර. අපේ සුදු බේබි ටැක්සි අනුරයියත් ඔන්න කතා කර මාදවව එකතු කරගන්න කියලා කිව්වා. වයිෆ් කාන්තව එකතු කරගන්න කිව්වා. සංජය පුතාව එකතු කරගන්න කිව්වා. කසුන්තව, ඊට පස්සේ තුරුමිව, ඊට පස්සේ ගණේවත ටයර් කඩේ කට්ටිය, මගෙහින ස්ටෝස් එකේ කට්ටිය මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මහරගමේ ඉඳන් අපේ චාන්දනියක් කතා කරා. සමන් ඉන්නව හස්බන්ඩ්, එතකොට හසිත, ජනීෂ, අනුෂිකා මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. මේ ශිහාර ෆැෂන් එකේ ඉන්නව ඒගොල්ලන්ගේ නෑදෑ වෙන කෝසල මල්ලි. ඔන්න කෝසල මල්ලිගේ හැපි බර්ත්ඩේ කාද. කෝසල මල්ලි සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ඔයාට ප්‍රාර්ථනා කරමු. ගල් අක්මීමන ඉඳන් අපේ ලක්ෂ්මී අක්කා කතා කරා. ඒ කතා කරපු වෙලාවේ නම් පොල් වේලන ගමන් හිටියේ. මොකද කියන්නේ බැරිද දන්නේ නැහැ, පොල් ගෙඩි දෙකක් තුනක් අපිට පැක් කරලා එවන්න මේ පැත්තට නේද? හරි, ඊළඟට WhatsApp එක පැත්තට හැරෙන්නම් ගොඩ දෙනකේ පැත්තෙත් මග බලාගෙන ඉන්න හන්ද නම් ටික කියනකන්. ජනේ අද මගේ බර්ත්ඩේ එක. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ දොම්පේ ගල්වල ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න දිලූෂා. දිලූෂා, වාට සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඇල්පිටියේ ඉන්න එයාගේ පොඩි මල්ලි නවෝද්, එයාගේත් උපන්දිනේලු. දෙන්නටම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බර්ත්ඩේස් දෙකකට විශ් කරා කියලා කියන්නේ කේක් කෑලි දෙකයි. හොඳේ, එක කේක් කෑල්ලෙන් බේරෙන්න බෑ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන ඇල්පිටියේ අම්මව, තාත්තව, ඒ වගේම තමයි ගෙදර සියලුම දෙනාව. ඩොම්පේ ගල් වල ගොඩ කපිල ඉරංගයි ඇතුළු කට්ටියවත් එකතු කරගන්න කියලා කියන. අද දවසේ 7 වෙනි උපන්දිනයේ සමරන සිහස් දම්සරට සුබ පතන්න කියලා අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. රයිගම මල්වත්ත පාරේ කහඹිලියාවත්තේ තමයි ඉන්නේ අපේ සිහස් දම්සර මල්ලි. සුබ පතන්න එකතු වෙනවා අම්මා, තාත්තා, බිහාරි අක්කා. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද නිකන් බර්ත්ඩේස් දම්වැලක් වගේ තියෙනවා. හයි ජනි, අපි තහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා යක්කල මුල්ලි දන් දිලින්.
හස්බන්ඩ් අනුෂ්ක, ලොකුදුව දම්සදී, චූටිදුව බිෂේලි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හයි ජනිත් අයියා, අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තර ඉඳන් අප්සර මේ සින්දුවට එකතු කරගන්න කියලා කියනවා යාගේ බබා ජනනි සිත්තර. ලස්සන නමක්නේ ජනනි සිත්තරාට දාලා තියෙන්නේ. අර ජනනි කෑල්ල ගොඩාක් ලස්සනයි. හරි මේගමයි සෙන් ඇන්තනිස් පාර ඉඳන් අපේ දරංජය බණ්ඩාරයියත් අපි වහගෙන ඉන්නවලු. අද ටිකක් අසරීපෙන් ඉන්නේ. එනම් බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙලා එල කොල්ලෙක් වගේ ඊළඟට දේදුණු මාව තහන්න ඕනේ හිටු.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: Velavuden 12 vinadi 40
2: Meltol, hisrathaya una sempratishyava, angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
3: Mathara Freeland cheese rasa soya ekaka rasa balamuda? Mathara Freeland cheese rasa thi soya meat. Varnakaraka rasakaraka kisimak adangu natha.
4: Novina Sadivekak Supreme Unlimited Venasati Lankave Ekama Stavarama Internet Jalaya SLT Mobitel Fiber within then unlimited package Rasak Masakata Rupiyal 5900 sita Obath mema vasi laba ganimata 071 76 46 600 WhatsApp kara wen karawa ganna Naththam obe nagarayata ena Net FM saha SLT kandayama hamuwe ema vasi adama laba ganna
5: July 21 Gal Highway Bus Stand Asala
6: හරියන්න හරිම තැනට. වැඩිවිස්තර සඳහා 0115 515 555 අමතන්න.
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17017 අමතන්න කොන්දේසි සහිතයි
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
10: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
11: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
12: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
11: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: මේ husband.
15: මොකද wife?
14: මගේ යාළුවෝ කතා කරනවා මට trip එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට trip එකක් යන්න.
15: අහහ.
14: මොකද කරන්නේ ඔයා?
15: ආව්. ඉතින් හොඳයිනේ. අපි දෙන්නම trip එක යමු.
14: අපි දෙන්නම trip එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට shopping කරන්න තියෙනවා.
16: කිලියේ කිලියේ මනි මනි මේ
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 12:44 යන්න වෙලාව එන්න කිට්ටු වෙද්දී මේ පැත්තේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි යන්න හදන්නේ බොහොම වේගෙන් නම් කියන්න සිද්ධ වෙලා තියෙනවා මොකද මට කාලයත් එක්ක ලොකු තරඟයක් කරන්න සිද්ධ වෙලා තියෙන හන්දා බුදුම්මෝ මේ මැසේජ් එකේදී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අනුරාධපුර පුල්ලයාර් හන්දි රංජිත් ප්‍රියංකර අයියා එයා ඉල්ලලා තියෙනවා සින්දුවක් ඒක අද බැරියයි මං හෙට අනිවාර්යෙන් දෙන්නම් අනුරාධපුර සේනාරත්න සුපර් එකේ සේනාරත්න අයියා ඊට පස්සේ සංදීප ලහිරු ඉනෝකා දුලාරි දිනේෂිකා කෞෂිකා හර්ෂිකා ඊෂා ගයත්‍රි නන්දනී මැදවැච්චේ මන්නාරම්පාරේ මනුදි ලක්මාලි පොල්ලයාර් හන්දියේ සැලොන් මායා එකේ මායා ගුණසේකර නිපුන්දි අෂේන් හාඩ්වෙයාර් එකේ සමන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ එනම් ඔක්කොම තිබුණ එක මැසේජ් එකක් ඇතුලේ හොඳේ අපේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ EG අනුරයියවත් මම එකතු කරගන්නවා මේ සින්දුවට ජනියෝ මමත් ඉන්නෝ කියලා අර නම නැති අපිට මැසේජ් එකක් දාලා තිනවා අදත් අයියේ ඔයාගේ දේදුරු මාවත අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ඉතාලියේ මෙසීන වල ඉඳන් අනුරයිය තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඊට පස්සේ මං යනවා කොණ්ඩේ කපන්න යන්නේ හැලියකොටට. හැලියකොට සැලෝන් 100කට. ඒකේ මට කොණ්ඩ එක බන්න බෑ. ඒක ලේඩීස් නේ. නිරෝෂ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ක්‍රිෂාන්තිවයි දනුවයි එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මිනුවන් ගොඩ පත්ත දුවන ගෝල් ඩයන් බේකරි එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක මෙසේජ් එකක් දාලා තියෙනවා. පැකින් සෙක්ෂන් එකේ ඉන්න කාන්ති, ලතා, ජයන්ති, නිලන්ති, ප්‍රේමා, ප්‍රියංකා, ඊට පස්සේ කුමාරී, නිලංක, ඊට පස්සේ නිෂාන්, නවෝ, ජානු, රම්‍යා මේ සෙට් එකව එකතු කරගන්න. ජනී මල්ලි අද මෙසේජ් කරන්න හොඳටම පරක්කු වුණා. ලස්සන සින්දුවක් දෙන්න අපිට. එහෙම කියන්නේ අපේ කඩවත ලක්මාලි. මොකද අද ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ ස්පෙෂල් ග්‍රූම් ටු බී පාටි එකක් තිබිලා තියෙනවා. ගයන් මල්ලි වැඩේ වරද්ද ගන්න යන්නේ. ගයන් කොල්ලා වෙඩින් ලයිෆ් එකට එන්ටර් වෙන්න හදන්නේ. ඉතින් අපි සුබපතනවා එළඹෙන විවාහ දිවිය සාර්ථක වෙන්න කියලා. ඊට පස්සේ දේදුරු මාවත හන ගමන් අපි තියෙන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා රුවන්වැල්ලේ කොමුදු මැසේජ් එකක් දාලා තියෙනවා. තංගල්ලේ අප්සරාත් මැසේජ් එකක් දාලා තියෙනවා. ජනී අයියේ ඔයාවයි නෙත් FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමයි එකතු කරගෙන මටත් සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ ආය යන්න හදාන්නේ යටියන් තොට පැත්තට. යටියන් තොට ඉඳන් අජිත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ සුදු කමලට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනේ ජනියෝ අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පස්ගොඩ ඉඳන් සම්පත් මැසේජ් එකක් දාලා තියෙනවා. මාපලගම PLJ අයියත් ඉන්නවා. ඊට පස්සේ හායි ජනි අයියේ කොහොමද ඉතින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සචිනි අහිංසා යටියන් තොට ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා යන්ෂි බබා, නංගි, පංච යශෝදරා. යන්ෂි බබාට නම දැම් මේ ජපානි හරි චීනි හරි කවුරු හරිද? ජනි අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අම්පාරිදන් තිවංක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ජපානි ගැන මතක් කරනකොට මෙන්න ජපානි නිශාන්ත කුමාර අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුව දෙන්න ගාමිණී සහ ඉශාන්වත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. හෙලෝ ජනි, මාවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියලා උදයන්ගේ නෙතුමි තමයි කියලා දෙන්නේ. දිග මැසේජ් කියවන්න නැහැනේ කියලා කියලා දිනවා. මේ වැඩේ තියෙන අන්තිම මොහොතේ දිග මැසේජස් කියවගන්න වෙලාමදි වෙනවා. එකතු කරගන්නම් ඉතින් අපි යසාරා, ඒ වගේම තමයි හල්දුම් මුල්ලේ ග්‍රීන් ෆෘට් ප්ලාන්ට්ස් එකේ ඉන්න දිල්විදෝනිව, මාතර කිංකිනිව, චතුමිව, ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට සුබ දවසක් වේවා ජනිත්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරුළපන සෝමා දේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ ගෙදර net අහගෙන ඉන්න මේ වෙලාවේ සද්දෙටම අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කිරිවත් තොඩුවේ ඉඳන් වසන්ත. වයිෆ් ඉන්නවා, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට.

වෙලාව 12යි විනාඩි 52යි වෙලාව. මේ කියන්නේ ඉතින් යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යනියා යනවා කියලා කියන්නේ උම්ම ගොඩාක් අරගෙන අපේ ගින්දර හැන්දෑවි ගින්දර කෙල්ල ජානු මැදිරියට ඇවිල්ලා. ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් අපි හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. මේ පැත්තට කෝල් කරපු WhatsApp මැසේජ් එවපු හැමෝටම ස්තුතියි. මේ සින්දුව බලන්න ගින්දර හැන්දෑවට ගැළපෙන එකක් නේද? ගිහින් එන්න. මම ජනි.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunu Lake Namah Bhavana Ratapuram Rasa Genayana Aule Savama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත් සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.

0: ഇതാ സ്പെസി പാലസറി എസ് എൽ ഐ സി ലൈഫ് ജീവിത രക്ഷൻ ഒപ്പുയിമിയാൻ ടൈമിയുന്ന 11th ബോണസ് പ്രതിലാഭ അഗയ റുപ്യാൽ കൂട്ടി 1460 ഇക്മവായി ശ്രീലങ്ക ഇൻഷുറൻസ് ലൈഫ് ബിയകുമിൻ മവകുമിൻ
1: ഇന്ത്യൻ ടേസ്റ്റ് ടിക്കറ്റ് ശ്രീലങ്കൻ രസമവന് മാത്തര ഫ്രീലൻ ഹിര മസാല ഗ്രീൻ റെഡ് ബ്ലാക്ക് ഒബത് കെമതി രസേക്കൻ രസ ബലാന്ന് മാത്തര ഫ്രീലൻ ഹിര മസാല
2: കിരി തേ സീനി ഇക്ക പെക്കേനസ് കെടുവ ദമ്മ കലവം കര വിനാഡിയൻ ഹരി പദമട ടീ ഏക റെഡി
3: ratti 3 in 1 pack ekak dunam bag ekige thiya ganna ekak wadinawa
2: ei gedara topics ekata gram 400 pack ekak thiyena ne sir
4: ratti 3 in 1 tawasa athara thore bona kirithi
5: ei sugar kiyala moon ennagena sevanakala madumeha harini capsule aragena satutin inna api vetakama ape urumaya 40 wasaraka abimanaya sevanakala ayurveda pindoy 47 31 33 540
6: vekum teda balati උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
5: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දෙවිනමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
5: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
5: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සොරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
5: බැතිපරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
8: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
9: වසර 90ක විශ්වාසය
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
11: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
12: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුබදහම ලාග්දවල් එකයි විනාඩි එකයි
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්වා net news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මද්‍රව්‍ය භාවිත කර පුද්ගලික බස් රථයක් ධාවනය කළ රියදුරෙකු මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අතනංගුවටගෙන තිබෙනවා. අතනංගුවට ගත් එම රියදුර හලාවත රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කළ බවයි පොලිසිය පැවසුවේ. එෙහිදී අනාවරණ වී ඇත්තේ ඔහු අයිස්, හෙරොයින්, ගංජා සහ මත්පැති භාවිත කර ඇති බවටයි. එලෙස අතනංගුවටගෙන ඇත්තේ කොළඹ සිට පුත්තලම් බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයක රියදුරෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිලක net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust fm 95 fm 94.8 net fm
8: ඉන්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0.71 856 0956

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್.
1: දැන් ලබ සවස් 1යි විනාඩි 4යි මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හෝමාගම කර්මාන්තපුරේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 5 දෙනාගේ මලසිරුළු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆී වුට්ල මහතා මීට අනුභව වේලාවකට පෙර ඒ බව තහවුරු කළා. කර්මාන්තපුරයේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තේ හෙල්බට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි. ගින්න නිවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ගිනි නිවීමේ රථ යොදවා තිබුණා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. හෝමාගම කර්මාන්තපුරයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 5 දෙනාගේ මලසිරුළු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆී වුට්ල මහතා මීට අනුභව වේලාවකට පෙර ඒ බව තහවුරු කළා. හෝමාගම කර්මාන්තපුරයේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි. ගින්න නිවීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවල ගිනි නිවීමේ රථ යොදවා

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ආ ජී FM 95 94.8 ආ

0: händeva. Kindere händeva.
1: Kindere händeva. Det var lekai vinari dahayai velava. Adat ithin. Hava sahadiru venakan me patirena oyata kochchara dewal thiyenawada. Sindu thiyenawa, umma thiyenawa. Tava තව ඉතින් මොනවද ඔය ටත් වැඩිය නේද එහෙනම් ඉතින් මට කියන්නකො කොහොමද ඔයාගේ අද දවස අද ජූලි මාසේ 21 වෙනිදා අපි අලුත් සතියේ දෙවනි දවසට සුපුරුදු විදිහට ඇවිල්ලා තියෙන්නේ ඒත් ඉතින් වැඩම තමයි නේද කොහෙද ඉතින් මේ බොස් ලගින් ගැලවීමක් නැහැනේ අපිට හරි හරි ඒ අතරේ තමයි ඉතින් ඔයාට මාවත් අහගෙන ඉන්න වෙලාව තියෙන්නේ එහෙනම් අදත් වෙනද වගේ මහව සහතර වෙනකන් ලස්සන සින්දු ටිකක් ආවෙනුවෙන් තියනවා ඒ වගේම තමයි අපිට chat කරන්න ගොඩාක් දේවල් තියෙනවා WhatsApp පැත්තෙන් ඔයාට එන්නත් පුළුවන් call කරන්නත් පුළුවන් එහෙනම් ඉතින් 0765 95 95 95 මගේ WhatsApp number එක chat එකේ මං ඉන්නවා හව සහතර වෙනකන් ඔයාට හිතේ තියෙන ඔක්කොම දේවල් ටික මට කියන්න පුළුවන් අද බර්ත්ඩේ විශේෂ එහෙම තියෙනවා නං ඇනිවර්සරි විශේෂ එහෙම තියෙනවා නං ඒ ඔක්කොම හංගගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ ඒ ඔක්කොම අරගෙන හොඳ කේක් එකකුත් අරගෙන මේ පැත්තට එන්න අපි කතා කරලා හිමිහිට කේක් එක කපලා පොඩි විශ් එකක් එහෙම දීගෙන ලස්සන සිදු ටිකක් ගහගෙන යමු ඒ අතරේ යන බේනත් FM Facebook fan page එකට තාමත් ඔය Facebook fan page එක ලයික් කරලා follow කරන්න නෑ දෙන්න තියන්නේ දෙකක් නැත්නම් FM අපේ Facebook fan page එක ලයික් කරන්න follow කරන්න අපේ wall post එකට ඔය අනාතර හිමීට comment කරගෙන යන්න මං අද වගේන් අහලා තියන්නේ ඇත්තටම මට කියන්නේ ගෑනු ළමයිද පිරිමි ළමයිද වැඩියෙන්ම නපුරු මන්නම් කියන්නේ පිරිමි ළමයි ගෑනු ළමයි චුට්ටක්වත් නපුරු නෑ අනේ ආ බොරුද මං කියන්නේ ඔයා බලන්න මට මොනව හරි කියලා මට කේන්ති යනවද කියලා චුට්ටක්වත් කේන්ති යන්නේ නෑ චුට්ටම චුට්ටයි එහෙනම් ඉතින් අපි බලමු කට්ටිය මොනවද කියන්නේ කියලා ගෑනු ළමයින්ට ජෙලසලා ඉන්න පිරිමි ළමයි ටික නම් කියයි ඉතින් ගෑනු ළමයි තමයි වැඩියෙන්ම නපුරු කියලා හැබැයි මගේ හිත දන්නවනේ මම නපුරු නෑ කියන්නේ මාව අහගෙන ඉන්න ගෑනු ළමයි ටික චුට්ටක්වත් නපුරු නෑ චුට්ටම චුට්ටයි එහෙනම් ඉතින් ඉන්න හවස හතර වෙනකන් මෙයාගේ ගින්දර හැන්දෑව එතකොට මම ඔයාගේ ජානු

0: දවල් එකයි විනාඩි 21යි.
1: වාව්! ඇන්කටින් එකක්?
2: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕන්න ඇඩුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
5: ලයිෆ් එකේ මූඩ් එකට, චිල් එක හැපනින් වෙන, යං වයිබ් එකට සෙට් වෙන නියම කිරි. රිච් ලයිෆ් රස වර්ග පහකින්. රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්.
6: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්.
7: නොවෙන සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156400ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
8: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: පෘථුවි ඉඳලා අඟහරුට රේල් පාර, ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
11: Heels පිටින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉදිරියක්. Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. Melbourne Mare Biscuit Gram 350ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Heels පිටින් පමණයි. කොන්දෙස් සහිතයි.
12: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධානය කරන
13: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහා

0: සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
1: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
0: රසකාමී ඔබ සැමට ආරාධනා.
1: වැඩි විස්තර සඳහා 077 3066 629 අංකය අමතන්න.

දවලකයි විනාඩි 24යි වෙලාව. වෝල් පෝස්ට් එක පැත්තට ගියාම මේ වැටිලා තියෙන කමෙන්ට්ස් දැක්කම මට හිතාගන්න බැයි මේ ගැරු ළමයි නෝ. මෙච්චරම මේ පිරිමි ළමයි අහිංසකයි කියලා හිතාගෙන ඉන්න කියලා. ඕකනම් ලොකුම ලොකු වැරදීමක්. හොඳද? වෝල් පෝස්ට් එකට දාලා තියෙන කමෙන්ට් මම කියන්නම් තව ටිකකින්. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ඔනවාට මෙන්න මේ පණිවිඩය ගැන. ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට හැම වෙලේම කාටත් මුලින්ම මතක් වෙන එකම තැන ඒ තමයි සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් ඔයාගේ හදවත එළියවිච්ච ආයතනයක් බවට මේ ආයතනේ පත් වෙලා තියෙන හේතුව තමයි 100%ක්ම මෙතනින් ලැබෙන ඖෂධ වලින් ඔයාට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙච්චර හදවත එළියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඔයා වෙනුවෙන් දැන් මෙන්න මේ විදිහට ඖෂධ හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව කියන රෝගය නිසා කාලයක් තිස්සේ දුකින් පොයාට හරිම විසඳුම දැන් සවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා. ඒ තමයි සවනගල මධුමේහ ආරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ගැනු ළමයි පිරිමි ළමයි ඕන කෙනෙක්ට අද කාලේ ගත්තාම කනබොන කෑම බීමත් එක්ක කිසිම වයස් ભેදයක් නැතුව ඔය දියවැඩියාව කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මම මේ ඔයාට තමයි කියන්නේ සවනගල මධුමේහ ආරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඔයාට 100%ක් හරීම විසඳුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විතරක් මේ ප්‍රතික්ෂේපව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඔෆිස් එකේම කී දෙනෙක් මේ දවස්වල උණ කියලා කියයි, කැස්ස කියලා කියයි, ඇඟපත රිදෙනවා කියලා කියයි. ඔය ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවද? හැමදාම බොස්කින් නිවාඩු ගන්න සිද්ධ වෙනවනේ ඔය හින්දා නේද? එහෙනම් ඔයාට මම මේ කියන්නේ ඒ වෙනුවෙන් දැන් දිව්‍යම ඖෂධයක් තියෙනවා. තමයි සවනගල මදුකා කැස්සට පණිය කියලා කියන්නේ. කෑම කන්න දැන් ටිකක් බයයි. මොකද හේතුව? පැටිලිව වලට දැන් බයවිෂකාරී වෙලා ළමයෝ. ඔයාට දැන් සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් හඳුන්වා දීලා තියෙනවා සවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඔයාට ප්‍රතිඵල කොහොමද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඕවෙනුවෙන් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 ක අභිමානයක සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ ඖෂධ ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න අදම දැමම කාලෙකක් දෙන්න. මෙන්න මේ නම්බර කියලා ගන්න. 047 31 33 540. 047 31 33 540 ට අදම මේ දැමම කාලෙකක් දෙන්න. එතනින් පස්සේ මම යනවා ටැග්ගල WhatsApp messages පැත්තට. සුබ දහවලක් ඡාන බෝලේ. සුබම සුබ දහවලක් ඔයාට. කොහොමද? මන හොඳින් ඉන්නවා. ඔයත් හොඳින් නේද? මොනවද ලස්සන ලස්සන සින්දුවක් දෙන්න මැණිකේ. ඔයාවයි නැතික හැමෝමයි ගොඩාක් ආදරෙන් කිතු කරගන්නවා. ආදරේ මැණික තංගලින් අප්සරා මාත ආදරේ යන්නේ. තෑන්ක් යූ මම වහගෙන ඉන්නවට මේ හැන සින්දුවට එකතු කරගන්නන්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? සුදු නෝනා. අපිට තුම්මකක් දෙනවද? ගම්පහ ඩියර් ගාමන්ටිකේ අපිත් වහගෙන ඉන්නවා. මට තුම්ම දීලා තියෙනවා. ප්‍රියානි ආට දෙන්න ඇති උම්ම මල්ලඟ තියෙනවද දෙයියෝ? අද පාලවෙනි උම්ම කොයාට? අද අපේ සච් නිවාඩු. ඔයලා තියෙන සින්දුව බලමු යන කලින් දැන් ට්‍රයි කරන්න. හැබැයි ඉතින් මේ මැසේජ් එක එවුව කෙනාගේ නම නම් නැහැ. ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් කිතු කරගන්නවා. ලස්සන ලිලි මලි ආදරේ ගොඩාක්. උම්මා උම්මා ලස්සන සින්දුවක් අහමු. ගෙදර හැමෝමයි ඔයාවයි එකතු කරගන්නවා කියලා පයාගලින් දෙනවන් මල්ලි මැසේජ් කළා තියෙනවා. මල්ලි උනත් මොකෝනේ උම්ම එකක් දුන්නාම ඒවයි පා කියනවද? අක්කලා වැඩියෙන් කැමති මල්ලි ලගේ උම්ම ගන්න. මන්නම් එහෙම නෑ. අද ආවේ උම්ම බෝලේ ආදරී හසුදම්. ඇඹලි පිටි තිලක මැසේජ් කළා තියන්නේ. ආවා ආවා ඔයාටත් ඉතින් මේ පැත්තේ ඉන්නම වෙනවා හවස 4 වෙනකන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලිකයි විනාඩි 38යි.
5: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
7: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නේද?
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
13: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යන් වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින්. රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්.
14: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්.
15: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-31-33-540.
16: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
17: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
18: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
19: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
20: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
21: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
20: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
19: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
18: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
20: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
22: Brought to you by
23: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin.
24: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
25: Prime Residences වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
26: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
27: Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
28: FM. Algo Town.
29: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
30: Hello.
31: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

मांगे मैंने कप सराबी आप इन्हें नया नहीं थिंक खाओ रुत तो हम खियान नहीं है दा खाओ रुत हम खाता कर लेना है दो आठ अहिंसक कॉल लिखा बुना ना नहीं आए चिरा आदरे खाता कराई है बे इतने प्रश्न दिए निकल लो हरी ना पुरुई ने खाओ दे हम खियान नहीं मामा खियान नहीं आप बोल रुत दा अम्मो ये गुलांगी दा हार्ड नहीं थी ओए क्यों आटा ना दमांग हाने Hari hari, itu kaling mata kerana aku ada mana me panik video gana ganula mai pirimula mai kaurud me gana dana gani inoni meka ganula mai inte pada gadai aku nato me gana pirimula mai no tani warim dana gani inna moni mukut mangi he makiala kianne oage part nge amaru me dawasal tu allangi me inoni ekianne eyaat period sadur hama hitanne mana tu video ata eyaat eyaag deval atapasu enwa danne mana tu eyaat eyaau miss enwa I think eh mau na hama ඔයා යාගේ ළඟින් එයාට ගැළපෙනම දේවල් තෝරලා ගෙනල්ලා තියනවා කියලා කියන්නේ එයාට කිසිම වෙලාවක එයාගේ අමාරු දවස්වලදී එයාට යාව මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හරිම දේ හරි විදිහට තෝරගන්න ඕනි. මම මේ කියන්නේ ඔයා පීඩියට්ස් දවසට අඳින පෑඩ් එක ගැන. ඉතින් ඔයා පාවිච්චි කරන පෑඩ් එක ගැන දෙපාරක් හිතන්න ඕනි. මොකද ඇඳගෙන ඉන්න මේක පහසු වෙන්නත් ඕනි. ලීක් වෙන්න ඉති ප්‍රශ්න තියෙන්නත් ඕනි. වගේම තමයි ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. ඉතින් ඇත්තටම මාකට් එකේ මෙහෙම පෑඩ් එකක් ගන්න තියෙනවද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත්, "ඔහෝ මං ඔයාට කියනවා එහෙම ගන්න තියෙන එකම පෑඩ් එක" තමයි ෆිම්ස් අය කියලා කියන්නේ ගෙවන මිලට උසස්සත්වයේ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් ඇඳගෙන ඉන්නත් පහසුයි ලීක් වෙන ප්‍රශ්න නෑ සාමාන්‍යයෙන් හොඳම දේවල් පීඩියට්ස් දවස්වලට සෙට් වුනහම සමහර වෙලාවට අපිට හිතෙනවා ඒ ඔක්කොම අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න මං කියන්නේ එහෙම ඇයි හොඳම දේවල් මිස් කරගන්න හදන්නේ එහෙම මිස් කරගන්නේ නැතුව ඔයාගේ ළඟ ෆිම්ස් අය තියෙනවා නම් කිසිම වෙලාවක ඒ අපහසු දවස් අපහසුවෙන් ගෙවෙන්නේ නැහැ. හරිම පහසෙන් වාට ගෙවන්න පුළුවන්. ඉතින් එහෙනම් SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතට එන ෆෙම්ස් අය දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් සහ ෆාමසි වලින් දැන් වාට අරගන්න පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ 24 25 26 වැඩි දවසක් නෑ දැන් අද 21 වෙනිදා 24 25 26 වෙන වැඩ එහෙම දාගන්න ලෑස්ති වෙන්න එපා මොකද මං ඔයාලට මේ දවස් ටිකේම මතක් කළා 24 25 26 කියලා කියන්නේ ඔය ඇක්ටිව් ප්ලස් එන්ට 2 හොරණ තියෙන ශාඛාවට යන්න ඕනිමයි හේතුව මෙච්චර කාලයක් බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොරයම් හරි ස්නායු රෝගයක් නිසා පීඩා විඳපු කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන් වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන් එහෙම නැත්නම් කාලයක් තිස්සේ එක්තැන් වෙලා ඔයා රෝද පුටුවකට වෙලා ඉන්න කෙනෙක් හැමදාම ඔහොම ඉන්නද කල්පනා කරන්නේ නැහැනේ නේද ජීවිතේ කවදා හරි නැකිටින්න ඕනි එහෙනම් ඉතින් හරිම තැනට යන්නත් ඕනි මාංශපේශී වේදනා නහර ගැටගැසීම් ක්‍රීඩානතුරු නිසා අබාධයට ලක්වෙච්ච කෙනෙක් නම් වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා නිසා පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් නම් ඔය ඕනම කෙනෙක්ට මං කියනවා 24 25 26 කියන දවස් තුන තමයි හරියටම හරියන දවස් තුන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට ඔයත් අනිවාර්යයෙන්ම යන්න නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් මේ දවස් තුනේදී පැවැත්වෙනවා මෙතනදී මෙයාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉනවා. ඊට අමතරව මේ දවස් තුන පුරාවට ඔයාට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔබනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් දන්න නැති අයටත් මේ පණිවිඩය කියලා ඔයත් අනිවාර්යයෙන්ම යාළුවත් එක්ක යන්න 24 25 26 කියන දවස් තුනේ Active Plus Center 2 හොරණ තියෙන ශාඛාවට යන්න කලින් ඔයාගේ දවස වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් දෙක tag ගාලා ලියාගන්න ෆෝන් එකත් තියෙනවා නේද ඩයල් කරගන්න 0-34-22-27-22-27-22-27-877 එහෙමත් නැත්නම් 0-77-511-39-18 0-77-511-39 39-18 කියන නම්බර් එකට කාල එකක් දෙන්න ඔයාට දිනය වෙලාව වෙන් කරගන්න පුළුවන් අපි චාන්දනියා කව කතා කළා මහරගමි අද කෝසලගේ බර්ත්ඩේ එක කියලා කිව්වා කෝසලගේ බර්ත්ඩේ එක කිව්වහම මං ඉතින් කිව්වා මෙන්න මෙහෙම Happy birthday to you Happy birthday to you Happy birthday happy birthday Happy birthday to you කෝසල අගේ අම්මා දම්මිකා
ගොඩාක් ආදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ඊට පස්සේ වාගේ තාත්තාට විශ් කරනවා, වාගේ මාලිලා දෙන්න සිදු ජනීතේ දෙන්නට විශ් කරනවා. ඒ වගේම හසිත ජනීෂ, අනුෂිකා, සමන් අයියා මේ කටි ඔක්කොම ගොඩාක් ආදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. චාන්දනී අක්ක තමයි පණිවිඩය කියුවේ. නෙට් ටීම් එක හැපිත් ගොඩාක් ආදරෙන් ඔයාට විශ් කරනවා හැපි බර්ත්ඩේ. ටයිටනික් සලෝනිකේ තුෂාර කෝලං කරන්න ඉතින් තුෂාර තරම් කෙනෙක් නැහැ. සින්දුවකට එකතු කරගන්නකෝ. අද කමලුයි තුෂාරයි විතරයි සලෝනිකේ ඉන්නේ. ඊට පස්සේ අපේ ත්‍රිවිල් පාකික ලසයි යමයි, කනතට ඉහළගම් බේකරි රසිකයි යමයි, හිරාණියක් කවයි එකතු කරගන්නකෝ. ආගර කාදරින් එකතු කරගන්න. අර මට දුන්නු උම්මයකට ආට කිතල් කටේ ප්‍රේම සිරියා කතා කරා මගුණවති. ඊට පස්සේ විනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිදෝ, බිම්සර, අසක කටියම එකතු කරගන්න. නෙත් මීනෝ නිචමුවෙන් අම්මා තාතා අයියා ගඩක් හදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අසේලාය කතා කරා කිරියල්ලෙන් අම්මවත් එකතු කරගන්න කසින්දකට පරිස්සමට ඉන්න ඕන. හරිද? ඊට පස්සේ මල්සිරිපුර සෞභාග්‍යා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවටම.

0: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ಸಂಬಂಧ ಹಾಸ್ಪಿಸಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯಂತ ಹಿಮಿಯುವನ ಎವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಹಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಇಂಡಿಯನ್ ಟೇಸ್ಟ್ ಟಿಕೆಟ್ ಶ್ರೀಲಂಕನ್ ರಸಮವನ ಮಾತರ ಫ್ರೀಲನ್ ಹಿಲ ಮಸಾಲ ಗ್ರೀನ್ ರೆಡ್ ಬ್ಲಾಕ್ ಒಬತ್ ಕೆಮತಿ ರಸೇಕಿನ್ ರಸ ಬಲನ್ನ ಮಾತರ ಫ್ರೀಲನ್ ಹಿಲ ಮಸಾಲ
2: ಹೃದಯರೋಗ ಸ್ನಾಯು ರೋಗ ಆರ್ಥರೈಟಿಸ್ ಅತುಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓನೇಮ ರೋಗಿಯಾಕ ನಿಟ್ಟಾವಟಮ ಸುವಕರಗಾನ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಲು ವಿದುಮಾತ ಹಮುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ರೋಹಲ ಭೂಗ ಹಹಂದಿಯ ಕಿರೆ ಬಂಗಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ಸೆ ಹತ್ತೆ ಹತಾಯ ತುಳಸಿ ಐ ನವಸಿಯ ಹತಲಿಹ
3: Wake up.
4: Sattu to Hormont. Alpha Studio.
2: Davasita Moona Karana Vitamins. Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe Eka Tekka Davasama Suma Karaganna.
2: Rattema Taruwan Ke Dakshata Eka Sattu Tim Davasa Patan Ganna.
5: Good morning.
4: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp. Bindoi Hatsi Ekolai Anupai Anupai Anupa. Net FM Facebook Live.
6: ඉන්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
11: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0.71 856 0.956
6: දවල්ලේකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා

පොඩ්ඩක්යම බලන්න වත්සම් මැසේජස් පැතර කවුද මේ මැසේජ් වල තියන්නේ කියලා. මේ පැයවඩහන්න මන් දෙන අන්තිම සින්දුවරික් මට වෙන මේ කටියකට කරගන්නම්. මේ කෙල්ලන්ගේ දහර නීති. කෙල්ලන්ගේ 64 මායම් වැඩි. අනේ අනේ මේ කොල්ලන්ගේ 64 මායම් නෙමෙයි මායම් 128ක්ම තියෙනවා කොල්ලන්ට. ආ බොරුද? මං හිමීට කියන්නම් මොනවද ඔය කොල්ලන්ගේ තියෙන මායන් කියලා. එතකොට බලන්න ඔයාටත් ඔය මායන් ටික තියෙනවද කියලා. හයි මගේ වස්සුවේ, good afternoon, good afternoon. අද තමයි ඔයාගේ ගින්දර හැඳ වහන්න දෙන්න අපිට ලස්සන සින්දුවා කාදරි. අපිටත් ඕනේ උම්ම දෙකක්. කලතර දෙවලි ශශී බාති එක්ක රමණි සමය දක්කා කැනඩාවේ චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් පුංචි සොෆියා උමා දෙකක් දෙන්නම්. හැබැයි එකක් සොෆියාට විතරයි. හරිද? ඊළඟ එක සොෆියාට විතරමයි. ඊට පස්සේ ජානු මගේ මැණික, ඔයා ආවද? ආවා ආවා දෙයියෝ ආවා. උම්මා කැටේ ආදරේ ගොඩක් සත්තරන් උම්මා. අපිව කියන්න සුදුනෝන බෝකුන්දර නිවන්තිරිය දෙවිඳ ෆැෂන් එකේ අපි සෙට් එක දීප්ති හිනෝෂ් සර්, ඊට පස්සේ අනුෂා ලලිතක්කා මනෙලකා මන්දිරංගී නදීශ්‍රමිස් දමික මල්ලි ක්‍රිෂන්ත අයා චන්ද්‍රිකා අක්කා යාළුවෝ ඔක්කොම 10 මංගලි ෆැෂන් එකේ සාලිය අයා මහේෂ් ඇතුළු පිරිස, ඊට පස්සේ සුදු ඔයිලා තියෙන සිංදු බලමු. යන කලින් දැන් ට්‍රයි කරන්න. දැනට හන දෙන්න ලෑස්ති කරගත් සිංදුව ගොඩාක් ලස්සනයි, මාත් ගොඩාක් කැමතියි. එහින්දා මේ සිංදුව දෙන්නම් පැටියෝ. එතකොට මේ උම්ම එක ඔයාට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. හෝමාගම කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුට්ල මහතා පැවසුවේ එම ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 5 දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබබයි. එමෙන්ම ගින්නෙන් හටගත් තුමාරය ආග්‍රහණය වීමෙන් සොසන අපහසුතාවට ලක් වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට තුලත් කර තිබෙනවා. එම හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන ඇති බවට පෙරවරු 9:53ට පමණ පළමුව තොරතුරු ලැබී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවටයි. ඒ අනුව එහි ගින්න නිවීමේ රථ හතරක් ගින්න මැඩ පැවැත්වීම සඳහා යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගින්න නිවීමේ රථ දෙකක්, කොළඹ මහනගර සභාවේ ගින්න නිවීමේ රථ දෙකක්, හොරණ නගර සභාවේ ගින්න නිවීමේ රථයක් සහ ගුවන් හමුදාවේ ගින්න නිවීමේ රථයක් එම ස්ථානයට කැඳවූ බවයි පොලිසිය පැවසුවේ. මේ වන විට එම හෙල්මට් කර්මාන්ත ශාලාවේ සුන්බොන් ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මිලග net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
7: සුබ දවසක් දවල් දෙකයි විනාඩි 7යි
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready. අවතන්න 0.71856.956.
14: FM 95 94.8.

0: ZFM Kinderhändeva Vigiano.
1: දවල් දෙකයි විනාඩියටයි වගේ මගේ තවත් අලුත් පැයක් මේ විදිහට පටන් ගන්න. මේ පැයදී තිතින් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් කියලා ගන්න මේ පැද්දට එන්න මට මැසේජ් කරන්න පුළුවන්. 0115 95 95 95 මගේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. කාල එකක් දෙනවා නම් 0112 255 2563 මගේ හොට්ලයින් නම්බර් එක. මේ පැයදී තවට කෝල් කරන්න පුළුවන්. ඒ අතර යන්න අපේ NTFM Facebook fan page එකට දාමත් fan page එක like කරලා follow කරලා නැත්නම් මූලින්ම කරන්න ඕනේ දේ මොකද්ද? Like කරලා follow කරලා ඊට පස්සේ මගේ wall post එකට comment කරන්න ඕනි. අපි wall post එකට comment කරපු කට්ටිය කවුද කියලා tag ගාලා බලාගෙන යමුද? මොනවාද මේ කෙල්ල කොල්ලෝ කියන්නේ කියලා? ඇත්තටම කෙල්ලෝද නපුරු? ඇත්තටම කොල්ලෝද නපුරු? මගේ මතේ නම් දෙගොල්ලම නපුරුයි කියලා චින්කමලින් රංෂා කියලා තියෙනවා. අනේ මේ රංෂා නිකන් ඉන්න පුෂ්ප කුමාර කියනවා 100% කොල්ල තමයි. එල බ්‍රෝ ජය වේවා. දැක්කනේ එයා නපුරුයිද කොහෙද? සනචන්ද්‍ර දේසාය අපි මේ බිත්ති කනුවට වෙලා කල්පනා කළේ ඒකම තමයි කියලා තියෙනවා. කියන්නේ සමහර වෙලාවට සරත් චන්ද්‍ර අයියට නම් හම්බෙලා තියනවාද කියලා අහිංසක ගැරු ළමයි. මේ මං වගේ රවින් මදුෂාන් ඊට පස්සේ දිලිනි ගමගේ හැමදාම ඕන්නෑ නිතින් එයාලා. ඊට පස්සේ කවුද? ජිමි ශාන්ත හොයාවතකද කරගන්න. ඊට පස්සේ ශානිකා නිර්මාලි, ශානිකා නමේ ශශිකා නිර්මාණි. අපි ඔක්කොම නපුරුයි. නෑ පුතා, මං කැමති හා ගැන ළමෙක් විදිහට අරගොල්ල නපුරුයි කියලා කියනවනම්. ඊට පස්සේ තොකවදීන්න බලපු සුභාෂිණී කෙල්ලො නේද? කවුද කියන්නේ කෙල්ලො නපුරුයි කියලා? වැරදි වැරදි වැරදි. චුට්ටක් කල්පනා කරලා බලන්න, අපි එච්චර ගොඩාක් නපුරු නැහැනේ. අපි නපුරු නම් ඒ චුට්ටම චුට්ටයි. හැබැයි වැඩි කොල්ලො නපුරුයි. හොඳේ. ඊට පස්සේ ජීවනී ප්‍රිය දර්ශිකා කෙල්ලෝ ඉක්මනට කේන්ති යනවලෝ. කෙල්ලන්ට ඉක්මනට කේන්ති යනවද? මට නම් නැහැ. මට ඕන දෙයක් කියලා බලන්න, කේන්ති යනවද කියලා බලන්න. චුට්ටම චුට්ටයි කේන්ති යන්නේ. හරි, මේ මතක කරන්න හදන්නේ ගැන ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ හරිම අපහසු කාලයක්නේ. එහෙම හිතාගෙන හිටියා මෙච්චර කාලයක්. හැබැයි මම කියනවා ඔයා හරිම පැඩික තෝරගෙන තියෙනවා නම් කිසිම විදිහකින් පීරියඩ්ස් කාලේ වට අපහසු කාලයක් වෙන්නේ නැහැ ළමයෝ. ඒ කියන්නේ හරිම පැඩික තෝරගත්තා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඇඳගෙන ඉන්නත් එතකොට පහසුයි, ලීක් වෙන ප්‍රශ්නත් නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ පැඩිකක් විදිහට, හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පැඩිකක් විදිහට වාට එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් එහෙම මාකට් එකේ දැන් වාට ගන්න තියෙන්නේ සලේ සහ ISO සාතික සහිතව සාධාරණ මිලකට වාගේ අතට එන ෆෙම් සෑම තමයි. මේවා පිරිමි ළමයි හරියටම දැනගෙන ඉන්න ඕනි. ගැහණු ළමයින් ඉන්න පිරිමි ළමයින්ට මම මේ කියන්නේ, ඔයා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් ඔයා මේ ගැන දැනගත්ත කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට හදිස්සියමත් ගෙදර ඉන්නවාගේ අම්මට රංගිට සයිඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා කිව්වහම බෑ කියලා යනවා නම් මම නම් දෙනවා අත්‍යත හුවෙන එකකින්. මොකද ඔයා දැනගෙන ඉන්න ඕනි ඒගොල්ලන්ගේ අමාරු දවස් පහසු කරන්න නම් තියෙන්න ඕනි පැඩික මොකද්ද කියලා. එහෙනම් SLSIS සාධික සහිත වාගේ අතරපත් වෙන, සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන, ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන ප්‍රශ්න නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ පැඩිකක් විදිහට මාකට් එකේ දැන් තියෙන ෆෙම්ස් ඇමාර ගන්න ඕනි. හරිද? ගැන ළමෙක් වුණාම පැඩ් එකක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ඔය බෑග් එකේ. මොකද මම එහෙම කියන්නේ ඔය අනිත් දේවල් තියාගෙන ඉන්නවා වගේම තමයි ඒකත් වාගේ ළඟ තියෙන්න ඕනි දෙයක්. එහෙනම් ෆෙම්ස් ඇය මතක් කරලා වාගේ බෑග් එකේ තියාගන්න. ඕන කෙනෙක්ට ලොකුම ලොකු හීනයක් විදිහට තියෙන්නේ ගෙයක් හදාගන්න ඕනි කෙනක නේද? තමන්ගෙම කියලා පුංචි නිවහනක් හදාගන්න එක හීනයක් වෙලානේ තිබුණේ. හැබැයි ඒක හීනයක් විදිහටම නැති වෙලා යන්න දෙන්නේ නැතුව ඒ හීනේ සැබෑ කරගන්න නම් මහරගම තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. ඔඩිඩමක් තියෙනවා නම් ඒක ලංකාවේ කොතන තිබුණාත් එයාලා ඇවිල්ලා හරිම කෙටි කාලයක් ඇතුළතදී ඔයාට නිදන කාමර දෙකක් තියෙන හරි ලස්සන පුංචි නිවහනක් රුපියල් ලක්ෂ 50ක වගේ මුදලකට හදලා දෙනවා. විශ්වාස කරන්න පුළුවන්ද? ඔව් විශ්වාස කරන්න ඕනි. අනේකට තමයි දැන් කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ. ඔට තැන්තැන්වල යන්න දෙයක් නැහැ. කැදල් ඉන්ටර්ප්‍රයිසස් එකට කාල් එකක් දීලා පේමන්ට් එකක් දාගෙන ඒගොල්ලන්ගේ ලොකේෂන් එකට යන්න පුළුවන්. එකම තැනක විතරයි මෙයාලා ඉන්නේ. ඒ මහරගම ඇල් හේන පාඩේ තියෙන කැදල් ඉන්ටර්ප්‍රයිසස් ආයතනය. මං නම් එකක් දෙන්නම්. හැබැයි ඊට කලින් කියන්න ඕනේ සමහර වෙලාවට එහෙම ගෙවල් හදලා දෙනවා කියන කට්ටිය ටික ටික ගෙවන්න දීලාත් කාලයක් යනකොට කියනවානේ අච්චර පොලියක් තියෙනවා මෙච්චර පොලියක් තියෙනවා කියලා. හැබැයි ඉතින් කිසිම පොලියක් නැහැ. වාඩි මුදල එකපාර ගෙවන්න ඕනෙත් නැහැ. මේක වාඩික ක්‍රමයට පොලියක් නැතුවම ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනය වාට සුහදශීලී සේවාවක් ලබා දෙනවා. වාට පේමන්ට් එකක් දාලාම යන්න කියලා කියන්නේ මෙතෙන්ට එච්චරට සෙනගක් එනවා. ඉතින් බලාගෙන ඉන්න දෙයක් නැහැ. කලින් කෝල් එකක් දෙන්න. කලින් කෝල් එකක් දීලා යන්න පේමන්ට් එකක් දාලා මහරගම ඇල්හෙන පාඩේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට නම් එක ලියා ගන්න. ටක් ගාලා. බිඳ හැත හතරයි තුන්සිය අනුවයි තිස් දෙකයි පනහා එහෙමත් නැත්නම් බිඳ හැත හතරයි තුන්සිය අනුවයි තිස් දෙකයි පනස් එක දැම්මම කාල එකක් දෙලාගේ පයිමන්ට් එක දාගන්න. ඊට පස්සේ යන්න. සුබ දවසක් අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන චාන්දනි ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ සින්දුවක් නම් ගොඩාක් හදයි කියලා තියෙනවා. චන්දන අයියා චන්දනි අක්කා දැන් අහන්න දෙන සින්දුවත් ලස්සනයි. ඒක අහලා තව ටිකකින් අහමු. හරිද? ජය වේවා. ඊට පස්සේ ජානෝ ගිනි බෝලේ උම්මා කැටේ අපිට නම් ගින්දර වගේ අවුව. ඉතින් මේ පැත්තෙත් ගින්දර වගේ තියෙනවා සින්දු ටිකක්. ගිනි ගින්දර හැන්දෑවෙන් දෙන්න උම්මා කැටයක් සහ සින්දුවක්. සෝකිනි බෝලේ නිපුණි අනුරාධපුරෙන් නිපුණි. Hi Chandmanika, ගින්දර හැන්දෑවහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. හස්බන්ඩ් දනුෂ්ක, ලොකු දුව දම්සදි, චුටි දුව බිලේෂි. මම යකල මුල දිලිනි. ආදරේ පැලෙන්න උම්මා කියලා තියෙනවා. මාත් ඉතින් ආදරේ පැලෙන්න. අහන දෙන රෙඩි කරගත්ත මේ සින්දුව. ඒකට මෙන්න මේ කටියත් එකතු කරගන්න ඕනේ. අපේ රිකිල්ල ගස්කඩ මයිල් පිටිය සලෝන් දිනේ ශ්‍රීකේ සන්දීපනි අක්කා, නුවන්තික අක්කා, ශ්‍යාමා විජේ සිංහ අක්කා, ජය වේවා සිටකටම මං එයාගේ ජය.

මෙන්න මේක අතියත් එකතු කර ගමුද? මේ එහෙනම් නම් ස්ටොප් එකටම නැත්නම් ඉතින් විපදක් තමා වෙන්නේ. අපේ කාන්ති අම්මා මාබිමින් කතා කරා. ඊයනක පුතා, ඊට පස්සේ සංගීත් පුතා, හිරාණි දුවා, ලියන රක්ෂා අයියා එකතු කර ගන්න කියලා කිව්වා. සින්දුවක් අහන්න ආද්‍රයනේ. ඉර්මසේ දියතලාවෙ සයිරි ඉන්නවා. සයිරි විතරයි ඉන්න මාව අහගෙන මාවත් එකතු කරගන්න වල් පිටමල්ලේ උපාලි අයියා, වයිෆ් දාමිය අක්කා, ඉර්මසේ පුදල දෙන තුෂාන් මිහිරංග උම්ම දෙකක් ඕනි කිව්වා. එයාගෙත් දැන් හරි හරි කෝලං තියෙන්නේ.

0: FM Anupaha, FM Anuhatrai, tak cuma ada Net FM. Wasra 45 ke viswasaya samaga dakune advitiya rasa dilani kaludodol warga resak rasa resakin ekama wahalak yatin dilani kaludodol pudgalika samagama hammantota
1: SLT mobitel fiber ekak gedarama fit karanna okkoma devices connect karanna gaming walata low latency fast and stable unlimited thoraganna package rasak SLT mobitel fiber
2: black curry ekak rasa balanna den oyat kemathi athi neida menna maathara freeland black curry rasa soya meat black curry rasata මස් නොකා මස් කන්න
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

දෙකයි විනාඩි 37යි වෙලාව බලන්නකොනේ දෙවනි පැයත් මෙච්චර ඉක්මනට ඉවර වෙලානේ. ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න තියෙනවද කියලා පොඩ්ඩක් මට කියන්න. මොකද මේ කියන්න හදන්නේ ඔයා දැනගන්න ඕනේ දේ ගැන. ඔයාටත් කාලයක් තිස්සේ බෙල්ලේ කොන්දේ වේදනාවක් හරි මොනම් හෝ ස්නායු රෝගයක් නිසා පීඩා විඳින කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා අධිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දා අධිවෙච්ච දුර්වලතා, අංශභාගය වෙන්න පුළුවන්, පාකින්සන් වෙන්න පුළුවන්, සුෂුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග කාලයක් තිස්සේ ඔයා ඇඳක් උඩට වෙලා ඉන්න කෙනෙක් නම්, රෝදපුටුවක් උඩට වෙලා ඉන්න කෙනෙක් නම්, ඇයි හැමදාම ඔහොම ඉන්නද හිතාගෙන ඉන්නේ? ඕනි නැද්ද හරියටම ප්‍රතිකාර ගන්න පුළුවන් තැනකට යන්න? එහෙනම් මෙන්න මේ දවස් තුන වෙන් කරලා තියාගන්න. 24 25 26 මේ මාසේ 24 25 26 කියලා කියන්නේ ඔය යන්න මොණි වෙන වැඩ දාගන්න නැතුව මේ වැඩේට යන්න මොණි දවස් තුන. යන්න තියන්නේ Active Plus Center 2 හොරණ තියන ශාඛාවට. මේ ශාඛාවට යන ඔයාට 24 25 26 දවස් තුනේදී නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් යන්න කිසිම විදිහකින් මේක ඔයාට අපරාධී කියලා කියන්න වෙන්නේ නැහැ. මොකද Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය කියලා කියන්නෙම ඔයාට හරිම ප්‍රතිකාර ගන්න පුළුවන් හොඳම ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයේ. ඉතින් Active Plus Center 2 හොරණ තියන ශාඛාවට 24 25 26 යන ඔයාට රෝගී තත්ත්වයන් සම්බන්ධ ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. වට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25%ක වට්ටමක්, ඒ වගේම තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලා තිනවා. ඉතින් මේ ප්‍රතිලාභ ලබා ගන්න ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් පරීක්ෂා කරලා, නොමිලේ පරීක්ෂා කරලා, ඒ ලබා දෙන ප්‍රතිකාර වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න 24 25 26 කියන දවස් තුනේ අනිවාර්යයෙන්ම හොරණ තියන Active Plus Center 2 ශාඛාවට ඔයා යන්නම ඕනි. යන්න කලින් ඇමතුමක් දෙන්න, දිනය වෙලාව වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. 0134 22 17 870, 0134 22 17 870, එහෙමත් නැත්නම් 0775 11 39 18, 0775 11 39 18 කියන නම්බරයකට කාල් එකක් දෙන්න. ගැනළමෙක් වුණාම ළඟ තියාගෙන ඉන්න ඔය ලිප්ස්ටික් වෙන්න පුළුවන්, එක එක ක්‍රීම් වර්ග වෙන්න පුළුවන්, ඔය මොන දේත් එක්ක ඔයා අනිවාර්යයෙන්ම හරිම පෑඩ් එකත් ඔයාගේ ළඟ තියාගන්න ඕනි. ගොඩාක් වෙලාවට හරිම පෑඩ් එක තෝරගන්න බැරුව කොච්චරනම් අපහසුතාවයන්ට පත් වෙලා ඇතිද ඔයා? ඒ කියන්නේ ඇඳගෙන ඉන්නත් බෑ, ලීක් වෙනවා. සමහර වෙලාවට හොඳම තැන්වලට ගිහලා හිතන්න අදවාට තියෙන ජොබ් ඉන්ටර්විව් එකක්, එහෙම නැත්නම් එක්සෑම් එකක්, අදවා යුනිවර්සිටි යනවා, ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්න. ඔය කොයි තැනට ගියත් කොච්චර බයකින් දින්න ඕනි, ඉඳගන්න පොඩ්ඩක් බයයිනේ. ලීක් වෙයි කියන ප්‍රශ්නෙත් එක්ක නේද කිසිම විදිහකින් හිතේ සැනසීමෙන් ඔය තැන්වලට ගිහිල්ලා ඉන්නත් නෑ ඔයාගේ පීරියඩ්ස් දවස්වලට. ඒකට මූලිකම හේතුව තමයි අපාවිච්චි කරනවා අඳින පෑඩ් එක. හැබැයි හරිම පෑඩ් එක තෝරගත්තා නම් ඔය ප්‍රශ්න මොකුත් නෑ, හැම දවසක්ම එක වගේ ඔයාට ගෙවන්න පුළුවන්. එහෙනම් ඉතින් SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන ෆේම්ස් අය අදම දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින්, ෆාමසි වලින් ඔයාට මිල දී ගන්න පුළුවන්කම තියෙන, ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට තමයි ෆේම්ස් අය ඔයාගේ අතට දැන් පත් වෙන්නේ. යමු යමු WhatsApp messages පැත්තට. අනේ අම්මේ, තාම මම මේකේ පැයේ message ටික කියන්නේ. සුබ දවසක් නේද FM අපි කටහන ගොංගසාදී ආරෝෂ් ටෙලි ෂොප් එකේ. අපිවත් සින්දු කර එකතු කර ගන්න ජය වේවා සෙට් එකටම. ඊට පස්සේ අද උපන්දිනයක් තියෙනවා චූරි පැටියෙක්ගේ. අද 7 වෙනි උපන්දිනය තියෙනවා සෙහස් දම්සර. ලස්සනයි අනේ, ලස්සන ෆොටෝ එකක් ගෙවලා තියෙනවා. තත දිස්ස අම්මශානිකා ක විහාරි මල්ලත්තපාර කබිලියාවත රයිගම. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Sehas petiyo, aja happy birthday. Hondati igana ganno ni thama urudu hadai. Thawa loku gamanak yanna thiyena oyata. ගඩාක් ආදරෙන් මං ඔයාලට විශ් කරනවා. ජානු හුම්ම හතක් ඕනි. බුදු අම්මේ, මේ මම ගණන් කර කර දැන් මට දෙන්න වෙලා තියෙන්නේ. ආදරෙයි නෙතෙ ෆෙම්, ආදරෙයි ජානු බබෝ.
මමත් ලස්සන සිදුකර එකතු කරගන්න. මරටුව සුජානි අක්කා, සුජානි අක්කා, ඒ හත්තටම හරියන්න මං වාඩි එකක් දෙන්නද? අහිංෂක ජානෝ බව්වෙක් කෑවානේ. අර අපේ බෙහෙත් විද්දා සහ ලෝල උන ඉක්මනට සනීප වෙන්න ඕනි කොල්ලට. ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. උම දෙකක් දෙන්න, ලක්ෂණ සිදු දෙකකුත් දෙන්න. සීතල බණ්ඩාර වලින් රංජන් රත්නායක අයියා, ඔයාට ඉක්මනටම සනීප වෙන්න ඕනි. උම දෙකක් නෙමෙයි මං සනීප වෙනවන, උම කෝඩියක් හරි දෙන්න. මේක පරිස්සමට ඉන්න ජනමණික, අපිවත් ගින්දර හැන්දෑවෙන් සිංදුවකට එකතු කරගන්න. ඇහැලිගොඩ ශමිත මෝටර්ස්ගේ බොස් චමින්ද, සනාත් රසිදු, කුරුවිට කමරාව බින්ති නග, මාලින්ද තනුෂාකි, විහාර කොටිපිටිය නිලු, සමන්ත මන්දාර, හොලඟ සලුවේ චාරිකා, රුවනයාගේ දොතර්ෂී, මගේ නැන්දාලපු ගෙදර ප්‍රියංගිකා, සමානයාලගේ දරුවෝ බලංගොඩින් ඉන්ද්‍රණියක්කයි, දිස්නාකයි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපු අපේ සෙටකා එකතු කරගන්න කියලා කටිටම ජය වේවා. හා හා, සුබ දහවලක් ඩෙලියෝ මලි, සුබ දහවලක්. සුපුරුදු විදිහට නාදත් සුන්දරීගේ කච කච අහගෙන ඉන්නේ. එහෙනම් ඉතින් ආදරේ හොඳද සුන්දරී? හදෙනවද මට මෙන්න මේ සින්දුව? අද බැරි වුණොත් හෙට මං අන්නේ වරෙන් අරගෙන එනවා. හරිද? අනේ ඉතින් අදත් ඉන්නවා. කවුද මේ? අම්මයි, රෝස මලීවයි, හවායි, නෙතගේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවකට ඔබා ගන්න. අකරස යශෝ, ආදරේ යශෝ, ගින්දරේ අපි තවහගෙන ඉන්නේ. හස්බන්ඩ් සදු, පුතා සදෙව්, ඊට පස්සේ මහරගල්ලේ වාසනාවත් එකතු කරගන්න. ආදරේ, අපිටත් වගේ උම්ම එකක් ඕනිමයි කියලා තියෙනවා. ඔයාට දෙන්න තියුම්ම මල්ලඟ නෑනේ. දකුණ කලචර රොබටි මෙලංකල් කාල් කරා ලීලාවති වයි පාටිවත් එකතු කරගන්න කියලා කිව්වා. රමණියක පොළනරුවේ, ඊට පස්සේ මෛත්‍රී පලය මක්ගනි, මංගලිකා, මදුකා, මදුරංග, මදුසක.

0: Real Love ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:48 අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
6: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහගුණ වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls. දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
13: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. පෙරවරු 9:30 සිට රාත්‍රි 8 දක්වා Nobile රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම්. අමතන්න 0751-856-956-034-22-76-46.
14: ඔයාට ඕනේ මගෙන් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
17: Hello.
18: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder හැන්දෑව විජානු.

දෙකයි විනාඩි 51ක් වෙනකොට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැනත් පොඩ්ඩක් කියන්නද? හැමෝගෙම හදවත එළිය විශ්වාසතරයක් වෙලා තියෙන්නේ. ඇයි? ඒ ඉතින් ප්‍රතිඵල 100%යි. ඔයද්දී වැඩියාව හිඳ කාලයක් තිස්සේ පීඩා විඳින කෙනෙක් නම් මම ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න වෙනස කොහොමද කියලා, ප්‍රතිඵල කොහොමද කියලා ආටම තේරෙයි. ඒ වගේම ප්‍රතික්ෂේප කැස්ස උනාග පද වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැණි අරගෙන බීලා බලන්න. හැමදාම ඔය කියන කැස්ස උන ඇඟපත වේදනාව ප්‍රතික්ෂේපට, ඒක තමයි දෙව්‍යම ඖෂධය. පැටිලිව වලට බය වෙලා හිටියානම් දැන් පැටිලිව වලට තිත තියන කාලයයි තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා මම මෙච්චර මේ වාර කියන්නේ. ඒත් එක්කම තමයි හගඩක් කාලවට කොච්චර රස කෑම හැදුවා, රස කෑම ගෙනල්ලා දුන්නත් මේ ළමයි නම් කටේ තියන්නේ. ඒ වගේම කොයිලේ බඩ කැක්කම බඩ ජීනේ හෙලං 100%ක් ස්වභාවික සෙවනගලස මොදකම අරගෙන පාවිච්චි කරන්න. ගැණු ළමයි පිරිමි ළමයි වෙනසක් නැතුව කැමතිනේ කොණ්ඩෙලස්සන්ට තියනවා නම්. ඒ හින්ද තමයි ඔයාලට කියන්නේ සෙවනගල නිෂ්පාදන අතර තියෙන සෙවනගල ශ්‍රයා දේවි හායිල කරගෙන පාවිච්චි කරන්න කියලා. මීට අමතරව සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල ආම්ල පිත සොය, සෙවනගල හන්දි රාජ්‍ය තෛලය, මේ කියන සියලුම නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසර කාභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් මේ සියලුම නිෂ්පාදන ඔයාටත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න අදම මේ දැම්මම කාල එකක් දෙන්නම්. 0547 3530 40 එතනින් පස්සේ මම යනවා මෙන්න මේ කට්ටිය එකතු කරගන්න. සරාජි මහබාගේ ප්‍රිවිලේජ් එකේ ඉඳලා මට කතා කළා. ජය වේවා සෙට් එකටම. සනාලි, ලක්ෂී, සාරංග, රමේෂ් සර්, සුමනා, thank you අනේ මට දුන්නු කමෙන්ට් එකද. ආදරේ හරිද? දමියක්කා ඉන්නවා දෙමෝදරින් ෆැමිලි එකේ හැමෝම, අද හස්බන්ඩ්ත් ගෙදර ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න මෙස් සින්දුවට. ඊට පස්සේ හයි ජනුවක් කේ ලස්සන දවසක් වෙන්න ඕනි ඔයාටයි මට විතරක්. ඔයාට අද දවස කොහොමත් ලස්සනයි ඔයාගේ බර්ත්ඩේ කනේ. හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ. අක්කගේ බර්ත්ඩේ එකට නංගි ඔන්න හොම විෂ් කරා කියලා කියන්න හරිද? ශෂිකාගඩවලින් ගොඩක වලින් මැසේජ් කළා තියෙන්නේ ඔයාගේ අක්කට ගොඩාක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විෂ් කරන ගමන් මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ආදරෙයි

0: ඇසල් මොබිටල් ෆයිබක ගෙදරම ෆිට කරන්න ඔක්කම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඇසල් මොබිටල් ෆයිබ
1: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3 in 1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා
1: ඇයි ගෙදර ටොපිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
3: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
5: Indian taste එකට Sri Lankan රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
7: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
11: කින්දර හැන්දෑවා
12: brought to you by
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
14: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
15: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
16: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobili සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready අවතන්න 0761856956
17: සුබ සැන්දෑව ගවස 3යි විනාඩිය 1යි

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකේ ලෝන් එක ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. නොවුඩ් ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජාතික ජන බලවේගය නියෝජනය කරන ජොහන්නස් ඇලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පැමත් සමග එම සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණීම නිසා සභාවේ විනාඩි 10කට කල් දැමීමට සභාපතිවරයා පියවරගත් බවයි එම අවස්ථාව අවවරණය කළ net news නියෝජිතයා පැවසුවේ. කෙසේ වෙතත් මාසික සභා රැස්වීම ආවරණය කිරීමට ගිය ඇතැම් මාධ්‍යවේදීන්ට එම මාසික සභා රැස්වීම ආවරණය කිරීමට සභාපතිවරයා අවසර ලබා නොදීම සම්බන්ධයෙන්ද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වා තිබෙනවා. මිලගනිත් නිවුස් පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
6: Kindara Handava
7: Brought to you by
8: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
9: FEMS Ayaka Oyata Oyava Magarin Na
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0711 856 0956.
12: FM 95 94.8.

0: ZFM Kinder Hände war Viciano.
1: අන්තිම පැයට ඇවිල්ලා තියෙන තව පැයක් ඉන්න හිතාගෙන ඉන්න හින්ද හම්බෙයි මට මෙතෙන්ට අරයෝ දෙආපුහාම මේ අපි දෙන්නගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, ඊට පස්සේ අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න, ඔක්කොම දේවල් ටික ආඩ් කරන්න පුළුවන්. මට ලස්සන පෝස්ට් එකක් හදලා එවලා තියෙනවා මේ කොල්ලා. Hi akka, good afternoon. Then good evening vela thiyenne. Januwakke maathina wenada wage magindra handa wahagena Pradeep message kala thiyenne. Adare Pradeep, thank you aye comment ekata, thank you aye post ekata. අපිටත් ලස්සන සින්දු ගොඩාක් දෙන සුදු මැණික මන්දිල් කී අම්ම තාත්තා පුදා චමල් පිස්සපු ගස්කන්දෙන් දෙන්නම් රතරන් ඔයාට නොදෙන සින්දු තියනවද? ගින්දර හැන්දෑවට අපිවත් එකතු කරගන්න යක්කල මුදන් නායක වෙළඳ සංකේණේ අපි සැටකටම ජය වේවා. මේ හැන සින්දු එකතු කරගන්න ගින්දර කෙල්ලේ අපි ආදරේ ගොඩාක් ලස්සන සින්දු ඔකට මගේ පුතුබැටියා ජනිරු බදුල්ලේ මගේ අම්මි තාත්තී අක්කි නංගි අම්පාරේ මගේ හොඳම යාළුවා දිනු බදුල්ලේ මගේ හොඳම යාළුවා ප්‍රබෝධිවත් එකතු කරගමු. අදත් අපි ඔක්කොටම ලස්සන උම්මක කෝනි උම්මකට මේ ලස්සනයි කිව්වමද කොහෙද කැගල්ලේ විමෝදිකා චමෝදී හෙට වෙනකන් පරිස්සමට තියාගන්නව නේද? සඳු නියෝජන මාව නැලගින්නවා ලස්සන සින්දුවක් අහගෙන ඉන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ සුබදාම ගින්දර මැණික ඔයාට. කොහොමද අපිත් සද්දටම වහගෙන ඉන්නවා ගහපල හෙලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රදර්ශනී රූපා ජයශානී අජන්තා නිශාන්ති සුනීතානි ලෝකා දෙවමී ජනවකි ඔයා සිින්දු දෙන්නම් හරිද? අකි ඔයාගේ හිනාවට උම්ම දෙකක් ඕනි. ආදරෙයි කොම හරි දෙන්න හරිද? ආදරෙයි සුදු මැණික මාත ආදරෙයි සුදු මැණික චතු ඔයාටයි ආගය කෙල්ල සෙට් එකටයි අර ඉන්න එකම කොල්ලටයි ඒ ඔක්කොටම. ඉදිරින් පස්සේ බර්දල් පොලෙසල් ප්‍රනාන්දු මැසේජ් කියලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ සුබ දහවලක් නෙතෙෆෙම් අපිත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න. චින්කු පහේ කනුවේ බොජි බණ්ඩායියා ගුණසීලිය රන්දිකා මදුෂා සෙසන්යා සුපන්දී ලංක කට්ටියම එකතු කරගන්නම්. හයි ජානු කෙල්ල කෑගල්ල දමනුපල සම්පත් බේකරිය වැඩ කරන කොල්ල සෙටිකම ලස්සන සින්දුවක් දෙන්න. උම්මයි කක ඇඬෙන්නම දෙන්නලු ඇඬෙයිද දන්නේ නැහැ. උම්ම දුන්නාම ඇඬෙන ලෝකයක් මං ඇහුවමයි. හයි ජානු බබා කොහොමද ඔයාට? මං හොඳින්. කොහොමද ඔයාට? ලස්සන සින්දුවකට මාත්‍ර කිංකිණි චතුමී අසාරා චූරි නෝන චන්දිමා යාගේ හස්බන්ඩ් චන්දන එකතු කරගන්න උදයන්ගි නැත්මි. අනේ තැන්කියූ අනේ මං ආදරෙයි හරිද? හයි කොහොමද? අපිට ලස්සන සින්දුවක් දෙන්න. මං දේවිකා හුංගම බටානෙන් ජීවිතේ නහල නැති ගම්බල නමුත් පටහන්න තියෙනවා. මටත් ලස්සන සින්දුවක් දෙන හොඳ වයින් සින්දුවක් ඕ නීමාපලගම පියල්ෂය අයියා එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. හයි ජානු මම යටියන්තර අප්සරා වෙනද වගේම අපි අදත් වහගෙන ඉන ලස්සන සින්දුවක් ඕ නී සින්දුවට එකතු කරගන්න අම්මා කෙනෙක් වෙන්න. අම්මා කෙනෙක් වගේ මගේ ළඟින්ම ඉන්න මගේ අක්කා මදුෂානි ඇර ධෝනි කියලා තමයි හැමෝම කියන්නේ. ධෝනියෝ ධෝනි අඩුම්ම එකක් දෙන්න කියලා තියෙනවා. ධෝනි එහෙනම් මේ උම්මක හෙඩ මං එනකන් වා තියා ගන්න ඕන හරිය.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිම කඩංගු නැත.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. Fit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි

0: ගන්න. දැන්ම කතා කරන්න. කසාකල ප්ලාන්ටේෂන් 011 777 87 කසාකල සමුහ ව්‍යාපාරය වෙතින්. ඇයි ෂුගර් කියන මූණෙල්ලකන? සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 047 31 33 540.
1: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු විචානු

අඩිසියේ පාරගාව. අහන දෙන්න හදන්නේ තරයි විනාඩි 20ක් වෙනකොට. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි ෆෙම්ස් අය ගැන ඔයාට. යනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අපහසු දවස්ද. හැබැයි එහෙම අපහසුයි කියලා ඔයාගේ හොඳම දේවල් මිස් කරගන්න හදන්න නම් එපා. එහෙම මිස් වෙන්න හේතුව ඔයා හරි පෑඩ් එකක් පාවිච්චි කරන්නේ නැති එක. එහෙනම් මං ඔයාට කියනවා ෆෙම්ස් අය පාවිච්චි කරලා බලන්න. ඔයාට තේරෙයි ඔයාට කිසිම විදිහකින් ඔයාගේ පීරියඩ්ස් දවසලත් ඔයාට ආව මිස් වෙන්න නැහැ කියලා. මොකද මං එහෙම කියන්නේ මෙච්චර දවසක් ඔයා පාවිච්චි කරපු පෑඩ් එකේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඇඳගෙන ඉන්න කිසිම පහසුවක් නැහැ. ලීක් වෙන්න බලනවා. ඒ වගේම ගෙවන මිලට උසස්සත්වයේ ඒ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි. හැබැයි ඉතින් දැන් ඔයාට ඔය හැම දෙම එකම විදිහට හරිම විදිහට තියන ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත මාකට් එකේ ගන්න තියෙන හොඳම පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ සෙලස ISO සහතික සහිතව. දැන් ඔයාට වගේ අපහසුම දවස් පහසු කරන සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් අය ඔයාගේ ළඟම තියාගන්න. දිවින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඔයාගේ අපහසු දවස්, ඒ කියන්නේ ඔයාගේ පීරියඩ්ස් දවස්, අනිත් දවස් වගේම පහසුවෙන් ඔයාට ගෙවන්න පුළුවන් ෆෙම්ස් අය ඔයාගේ ළඟ තියාගන්න. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුත්කලික සමාගම. ඉතින් වෙන කවුරු මතක් වෙන්නද? මොකද මේකට හේතුව 100%ක්ම හරිම ප්‍රතිඵල වඩ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුත්කලික සමාගමේ නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ වලින් ලැබෙන නිසා. ෂුගර්නි ප්‍රශ්නේ, දියවැඩියාව ප්‍රශ්නයක්, ඔවේ ප්‍රශ්නෙට තිත තියන්න තමයි දැන් සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා මං ඔයාට බය නැතුව කියන්නේ. ඒ වගේම මේ දවස්වල හැමෝම කියන ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපද වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැණි අරගෙන පාවිච්චි කරන්න 100%ක් හරිම ප්‍රතිඵල වඩ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලිවර් එකේ තෙල් පැටි ලිවර්, බය වෙන්න දෙයක් නෑ ළමයෝ. පැටි ලිවර් වලට තිත තියන නම් ඔයාට පාවිච්චි කරන්නම වෙනවා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. ඒ වගේම කැමොප්‍රිය නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් හැම වෙලාවකම බඩ ජීර්ණය හැම වෙලාවකම හැදෙනවා නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් ඔයාට දැන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ හැමදේම නිෂ්පාදනය වෙන්නේ කමල්බන්දුල වීරප්‍රම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම, අපේ උරුමය, 40% අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. 0-47-31-40 අදම කතා කරන්නට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අයුබෝන් සුබ සැන්දෑවක් ලිය තමරා මලේ ජානු ඔයාට. අදත් වෙනද වගේම ලස්සන සිදු ටිකකට එකතු කරගන්න අනුරාධපුර පොළයාරහඳි රංජිත් ප්‍රියංකර අයියා, අනුරාධපුර සෙනරත් සුපර් එකේ සෙනරත්න සන්දීප, ලහිරෝ ඉනෝකා දුලාරි, දිනශිකා, හර්ෂිකා, කෞෂිකා, ඊෂා, ගයත්‍රී නාදිනී, මදවශ්‍රී මන්නාරම් පාරේ මනුදි ලක්මාලි සෙට් එකම එකතු කරගන්න. ජය වේවා. ඊට පස්සේ අපේ ලසායියත් ඉන්නවා යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එකටයි. අපිට ලස්සන සින්දුවක් දෙන්න ජානෝ. තව අපේ ටයිටනික් සලෝනෙකෙත් තුෂාරවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආදරේ වයිට අපි පැලෙන්න මාතිතින් ආදරෙයි. කෙල්ලොන අපුරු චුට්ට තමයි. ඒ වුණාට කොල්ලංගෙන් අර ගොඩට වඩා ඒ චුට්ට නපුරු. ඔව්වෝ කොල්ලො ගොඩාක් නපුරුයි, කෙල චුට්ටක් නපුරුයි. හැබැයි ඉතින් ඒ ගොඩට වඩා ඒ චුට්ට හරි ලොකුයි. හරිද රුවන් කුමාර අයියා?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්ස්, කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 විනාඩි 33යි.
5: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3 in 1 පැක් එක දුනා. බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නිස.
7: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිතේ.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
12: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
11: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
12: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
11: නොවිනස් වන රසවත්ම රසය.
12: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
11: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374. ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොට පස්සේ කමල් බන්දර මහත්මයා ගාවට බෙහෙත් ගන්න. තවත් ඉස්සෙල්ලා දුන්නේ. තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින්. තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. වාව සනීප
14: කතා කරන්න 0777 300 940.
16: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
17: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන එක සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
18: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
19: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
20: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දී උගන්ට මොනවද හිතුනේ?
19: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
18: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
19: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
21: Brought to you by
14: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin.
22: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
23: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
24: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයිනපුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
25: Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
26: FM. Algo Town.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: හවස 3 විනාඩි 37යි.
27: Hello.
28: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්

0: solid. Such a such a blue eyes.
1: හවස තුන විනාඩි 37යි වෙලාව. යන්නත් වෙලාව ටික ටිකලං වෙන හින්දා ඉක්මනට කටී නායකතු කරගන්නේ අතරින් මෙන්න මේ ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. මෙයාට කියන්න හදන්නේ මේ මාසේ 24 25 26 දවස් තුන පුරාවට Active Plus Center 2 හොරණ තියෙන ශාඛාවේ ආ වෙනුවෙන් හරි විශේෂ වැඩක් සිද්ධ වෙනවා. මුලින්ම මට කියන්න කොයාත් බෙල්ල වේදනාව කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳින කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන් වෙනත් සාදි රෝග වෙන්න පුළුවන් මාංශ පේශි වේදනා නහරු ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ වයස්ගත වීම නිසා ඇතිවෙච්ච දුර්වලතා අංශ භාගයේ පාකින්සන් සුසුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග නිසා දුක් විඳින කෙනෙක් නම් ඒ වගේම තමයි සමහර වෙලාවට උපතින් එහෙමත් නැත්නම් උපතින් පසුව පුංචි දරුවන්ට විවිධ ආබාධ ඇති වෙනවා. කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාලට මේක හොඳම අවස්ථාව කරගන්න. 24 25 26 දවස් තුනේ Active Plus Center 2 හොරණ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න ඕනි ඔයා. සමහර වෙලාවට මේ පණිවිඩය දන්නේ නැති ඔයා දන්න මේ වගේ ලෙඩ රෝග වලින් දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් එයාටත් කියන්න අනිවාර්යයෙන්ම මේ පණිවිඩය. මොකද ඔයාට යන්න කියලා කියන්නේ මේ දවස් තුනේදී Active Plus Center 2 හොරණ ශාඛාවේ ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් ඒ වගේම විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට ඒ දවස් තුනේදී ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කඩමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද ප්‍රතිකාර සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔවෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 24 25 26 දවස් තුනේ Active Plus Center 2 හොරණ ශාඛාවට ඔයාත් අනිවාර්යයෙන්ම යන්න කලින් කාල එකක් දීලා ඔගේ දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර එකට කාල එකක් දෙන්න. 0-34-27-17-18 ඔයා කාල එකක් දීලා ඔයාගේ වෙලාව වෙන් කරගන්න. කොල්ලෝ උස්සන කටකාර ජානු, කොල්ලාගේ කෙල්ල ඔරෝනව ජානු, ගුටි කන්න ළඟයි අපේ ලස්සන ජානු, උම්මා දීලා කොල්ලෝ රවට්ටනව ජානු, මිලාන් මාලක ඉබ්බාගමුවෙන් අම්මෝ. දැන් කවුද රැව්වේ ඔයාට? මට කියන්නක කොයිදෝනිද රැව්වේ? මේ හරියන්නේ මාත් එක්ක හරිද? අයියෝ ජානු, දැනුයි කරන්ට් එක ආවේ කියන්න රත්තරනේ. හෝ කන්දර රුක්මණි අක්කා උම්මා කියලා දෙනවා. හෝ කන්දර රුක්මණි අක්කා ගොඩාක් හදරි මං ආව එකතු කරගන්නවා මේ හැන සිඳුවට. හරිම වෙලාවේ ඔයා මැසේජ් එක දාලා තියෙන්නේ. ගින්දර සීනි බෝලේ කොහොමද ඉතින් මං ජම්පති අයියා බලත් කොහොපිටිය ලෑවලින් හොඳ සිඳුවක් දෙන්න කියලා දෙනවා. දෙන්නම් දෙයියෝ. කොහොමද චානු අපිත් ගින්දරි අහන ගමන් ලස්සන සිඳුවක් දෙන්න කෝ පුතාල දෙන්න ටුෂාන් විසල් කුමුදුවක් කරුවන්න ලින් මැසේජ් කළා තියෙන්නේ. අක්කා ඔයා එකතු කරගන්නවා ගොඩාක් හදරි මේ හැන සිඳුවට. ස්කයිලයින් ඔටෝ ඉංජිනියර් ඉනිටබුව ඔයාලා වහගෙන ඉන්නේ. ඔයා එනකන් හිටියානේ ලස්සන සිඳු ටිකක් නම් යනවා. Thank you. අපේ බොස් මදුෂාන් අයියා. ඊට පස්සේ මහේෂ්, ජනිත්, ඉන්දිකා, ප්‍රශාන්. මේ කටි ඔක්කොටම හොඳ ලස්සන සිංදු ටිකක් දෙන්න කියලා තියෙනවා. යන්න කලින් දෙන්නම් මේ සිංදු ටික ඔක්කොම ඔයාට. හරිද? ඊට පස්සේ කවුද කියලා බලමු. ජානු, මෙරි ජානු. සුබ දහවලක් වේවා. දැන් නම් දහවලන්න මේ සුබ සැන්දෑවක්. මරි ලස්සන හින්දි සිඳුවක් ඕනිමයි. යන කලින් දෙන්නම් වෙනද වගේම ගින්දර හැන්දෑව අහනවා. හරිද? ගෙදර අහගෙන ඉන්නවා අම්මා තාත්තා පොඩි අයගේ බබාල තුන්දෙනා, නංගිනී ලක්ෂ්මී ප්‍රියදර්ශිනී බබාල තුන්දෙනා ඉන්නවා කැලණියේ. මගේ හොඳම යාළුවෝ දෙන්න ප්‍රදීප් කුමාර මාතරින් සඳමාලි අමරසිංහ මාවනැල්ලෙන් වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ ලොකයන් සඳරුවන් මුතුමා, පොඩි අය නුවන් සංජීව, මම නලිනා නාය කරපාණි දුරේ නලිනයා. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. හයි ජන පැටියෝ, අපි වදලසන සිද්ධෝකට එකතු කරගන්න කෑගල්ලේ පුෂ්පංගනී අක්කා, හස්බන් නිමාල්, ලොරික්මා, සිවර ෂොප් එක ළඟ ත්‍රිවිල් පාකිගේ කොල්ල සෙට් එකයි, පාණි දුරේ පොඩි අක්කා සුභද්‍රා, දුව කුමාරී ආවත එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහමු කියලා තියෙන අහන්නේ. දැන් රෙඩි කරගත්ත මේ සාංගික ඒකට එකතු කරගන්නම්.

හවසතුන විරාඩි 50යි මාත් එහෙනම් යන්නද යන්න ඕනිනේ දැන් තව ටිකකින් මෙතෙන්ට අර යෝධය එනවා අපි අසා අසා එනකොට ඉතින් මම යන්න ඕනි අපි ආයෙත් හම්බ වෙනවා හිට හරියටම දාල් එක වෙනකොට ගින්දර හැන්දෑවෙන් ආගේ මගේ එතකන් ඉතින් පරිස්සමට මන් දුන්න උම්ම ටිකක් තියාගෙන ආදරින් ඉන්න ඕන හරිද ගින්ගෙන්නම් මං ආදරේ ඔයාට චුට්ටක් නෙමෙයි ගොඩම ගොඩාරියක් පරිස්සමට ඉන්න හෙට හම්බ වෙමු හවස හතර වෙනකන් ඉන්න දවල් එකට මං ඔයාගේ ජානු

0: Meldol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanya, Meldol, Parasitamol Vishishaki.
1: Varnakarga Rasakarga Kisiva Kadangu Karaneti, Ihalagunat Mukabhave Nutu, Obe Camavella Rasin Rasakanmana, Martha Freeland, Devon Chicken Rasasoya Meat.
2: Novina Sadivekak, Superman Limited Venasati Lankavi, Ekama Stavaram Internet Jale, SLT Mobitel Fiber within then unlimited package, Rasak Masakata Rupial Pandas never see a sitter. Obat Mimavasi Lavaganimeter, Vinduai Hattekai Panasai Hatali High Seater, WhatsApp Vinkaravagan, Netnam Obi Nagaratin and Etifim Saha SLT Kandai Mahamuvi, Imavasi Adamalabagan.
3: Julie Visibeka, Valigam Supermarket Asala. Omil baby saban jatantar pramithin ta anuwa laduru samay recovery samagin subhavika shaka sare nipadawana samay tetamane rakena glycerin adangu omil baby saban
4: rasa nahara pina yanu my cola vetin my guava my tamarind my blueberry atulu rasa pela heels cargills apiko satosa supiri velanda salvalin my cola ape rate apema deyak
5: Indian taste ekata Sri Lankan rasamavana Martha Freeland Hela Masala Green, Red, Black Obat kemathi rasayekin rasa balanna Martha Freeland Hela Masala
6: Meda para LPL cricket unusuma Julie 17 wana da sita sajeeviva Pure Mobile app ekin free balanna SLT Mobitel Pure TV Nila Vikashana sahakaru
7: Vekum teda balati upulwan devindu namata pidena devinuwara උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
8: 769 වන වරටත් හෙළපිඹ සුරකින්න දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්කින් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
8: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
7: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
8: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
7: මාත්‍ය සත්කාරය netfm netfm
8: බැතිබර දායකත්වය
9: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
10: දුනුකලේ ඔසුවකි ආදී රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
11: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
12: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
13: අම්මලාගේ ආදරයට නියම පදමි Matra Freeland. Idivana Openi Vasata is Taram Tile Varga, Nana Kamara Katala, Wagaki Maksaita Pahasumilata, Manam Piri Batwea, Nivasa Lassanakarna Obematana, Emilipitia Mithinia Matra Gala.
14: This was a Kapalapuru the Samaga, Bauda Dati Manimavuno, Vinyanukula, Atapirikara, Puja Bahanda, Wagaki Maksaita Pahasumilata, Edrising Puja Bahanda, Baduata Handia Aliagoda, Shaka, Pathaka de Palmadula.
15: Kinder Handava.
16: Brought to you by
17: Sumudu Matupitanisa and Anginat Pahasui. Leak when it net.
18: Fems Ayaka. Oyata. Oyava Magarin.
19: Oyata Sugar Nam. Sevenagala Madume Harni. Capsular Gun. Hatalis Wasaraka Abimane. Sevenagala Ayurveda. Binduai Hatarai Hatai. Tissekai Tistunai Pansi Hatalia.
20: As the Vedanavangin Pida with the over to Active Plus within Nobili So Kivadimulu actually Visihatra Visibahasa Visihai Horana Active Plus Center 2 Punish Rati Avatanda Binduai Hatayakai Adase Panasaya Binduai Navasi Panasaya
21: Subasa Nevak, how was Hatarai then?

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කො. ඉහළ ක්‍රිප්ස්කො වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip Sri Lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා ඇඩ්නියුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට සිරඳනුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් අද කොළඹ මහාධිකරණයේ හමුවේ විභාගයට ගත්තා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාහිල් මහතා ඉදිරියේ. එහිදී සිරඳනුවම් නියම වී සිටින විත්තිකාර හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අලස් කොමිසමේ නීතිඥවරුන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මාස 16 වෙනිදා දක්වා කල්තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. 2012 වසරේ සැප්තැම්බර් මාස 27 වෙනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා කාල සීමාව තුළ උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් වැටුප් සමග ඉන්ධන දීමනාවක් ලබාගෙන තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකොට දූෂණය නැමැති වරද සිදු කළ යැයි චෝදනා කරමින් හිට ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාට එරෙහිව අලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෙලගනෙත් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM
6: Hadaravate
7: brought to you by
8: Nava Anlene calcium vitamin C D zinc magnesium ethulu posha padarthay 11 kin Anlene sima bidalanna
9: mahasinuma laksha deka hamarak dena ariste wage supiri alugma ticket ekak ada sampatha jathikothare mandale
10: oyat pahalata washi wenna finishing mahalak nan kalarap thamai
11: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
12: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
13: මරු බං

සුබසඳ හවස 4:10 වෙලාව වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩපටන් ගන්න හදන්නේ. අතිශය කාර්යබහුල දවසක් නේ. අවසහැන්න වැඩ කරන ගමන් ඉන්නවා ඇත්තේ. ගෙදර හිටියත් ඔෆිස් එකේ හිටියත් කොහේ හිටියත් වැඩ කියන කඩුවක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා වැඩ කරන ගමන් ඉන්න ඔයාලට දවල් වරුවේ මහන්සියක් පාළුවක් අනිකමක් දැනුණා නම් ඒ සියල්ල නැති වෙලා යන්න හවසරුවේ ආසම සින්දුරිකක් අහන්න මේ කාලේ හැම කාලෙම වෙන්ඩේකේ තියෙන හිට්ම සින්දුරිකක් අහන්න තියෙන හවසරුව තමයි පටන් අරගෙන තියෙන්නේ. හවස 4:00 වෙනකන් ඔයාලට මැසේජ් කරලා කෝල් කරලා ඊට පස්සේ වෝල් පෝස්ට් එකේ කමෙන්ට් එකක් තියලා වාත් එක සෙට් වෙන්න chance එක තියෙනවා. 0711 95 95 95 WhatsApp එකේ මැසේජ් කරනවා නම් නම්බර් එකව දන්නවනේ නේද? එතකොට අසාපි මේ වෙලාව වහගෙන ඉන්න ඊට පස්සේ මෙන්න මේ කට්ටිය ඉන්නවා. මෙන්න මේ සින්දුව මට දෙන්න කියලා ඔයාලට අග්ගාලා මට මැසේජ් එකක් දැම්මොත් මම අනිවාර්යෙන් ඔයාව මතක් කරන්නම්. හරි ඊට පස්සේ කෝල් කරනවා නම් හොට්ලයින් නම්බර් එක තියෙනවා. අපිට කතා කරන්නත් පුළුවන්. netfm official facebook page එක පැත්තෙන් ඔයා මැසේජ් එකක් දැම්මොත් ඒත් මම ඔයාව මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? ඒ නිසා මේ සේරමත් එක්ක අපිට හවස 6 වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. ඔය ගමන් මම මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් කියන්නම්. ඔයාලට එතකොට හේ ටිකත් අහගෙන සින්දුවක් අහගෙන මේ පැත්තට වෙලා ඉන්න පුළුවන් නේ. රයිට්. මුලින්ම මම ඔයාලට කියන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාලට අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තයින් බිහි කරගෙන යන ගමනේ ඔයාලට අතට සල්ලි වගේම තෑගිත් වැඩි වැඩියෙන් දිරන්න පුළුවන් සුබ දවසක් ලොතරැයි ගැන කියලාම වැඩි පටන් ගන්න හොඳයි කියලා මට හිතුණා. මොකද සුබ දවසක් ලොතරැයි අරගෙන තරපස්සේ ඔය සුබ ලග්නියත් එක්ක අංක 3ම નિවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක වටිනා මුදල් තෑගි දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අංක 3ක් විතරක් ගලපුණත් ඔයාට රුපියල් 50,000ක් දෙනවා. ප්‍රවර්ධන තෑග අංක ගලපුණොත් එහෙම රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් වැඩට යන ගමන් උදේට ටවුන් එකට එහෙම යන ගමන් ලොතරැයි කූඩුවක් දැක්කොත් ටිකට් කවුන්ටර් එකක් දැක්කොත් එහෙම ඔයා ගිහින් සුබ දවසක් ලොතරැයි අරගන්න අමතක කරන්න එපා. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ලොතරැයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙතින් තමයි මේ මතක් කිරීම. හරි ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දැන් හවස්වරුවේ වැලටික වෙරළා යනකොට බස් එකේ යනවා නම් ඊට පස්සේ ටුක් එකක් දාගෙන සල්ලි වියදම් කරගෙන යනවා නම් ඊට පස්සේ ඔයා ට්‍රේන් වල සෙනගස්සේ හිර වෙලා යනවා නම් ඔයාට පොඩ්ඩක් හිතෙනවනේ නේද මේ ට්‍රැෆික් එකයි ඊට පස්සේ සෙනගස්සේ දවස පුරාම මහන්සි වෙලා මෙහෙම අනේක හරි අමාරු වැඩක්. බයික් එකක්වත් ගන්න තිබ්බනම් හොඳයි කියලා ඔයාට අනන්ත අප්‍රමාණ හිතෙන්නේ නැති නේද? ඉතින් ඒ නිසාම තමයි මම මේ මතක් කරන්න හදන්නේ බයික් එකක් එහෙම ගන්න අයිඩියා එකක් තියෙනවා නම්. දැන් හිතන්නකෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක එහෙමත් නැත්නම් වයිෆ්ට එහෙම වාහනයක් කරන් දෙන්න ඕන කියන අයිඩියා එකේ ඔයා ඉන්නවා නම් මේ දවස්වල ලංකාවම කතා වෙන්නේ කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැනනේ. ඒ නිසා ගන්නවා නම් ඔයාට මේක තමයි බයික් එක. මොකද කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ පෙට්‍රල් සුවඳටත් මේක දුවනවා. සරලවම අපිට තේරෙන විදිහට කියනවා නම් පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඒකෝර පෙට්‍රල් කෝස්ට් එකක් යන්නෙම නැති තරම්. අනිත් එක තමයි මේක ඉස්සරහ රෝදේ පිටිපස්ස රෝදේ දෙකේම ඩිස් බ්‍රේක් තියෙනවා. වාහනේ හරි සැහැල්ලුයි. ඊට පස්සේ ඔයාට සැහැල්ලුයි කියලා කියන්නේ ඔයාට හරිම ලේසි මේක කන්ට්‍රෝල් කරන්න. ඊට පස්සේ කාන්තාද පිරිමිද කියලා නැහැ. ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වාහනයක්. ඒ නිසා බය වෙන්න කිසිමම දෙයක් නැහැ. දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් මේකේ වෙළඳපොලේ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවා. හරිද? හැබැයි ඒ වුණාට මේ දවස්වල KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගන්න ඔයා දන්නවා රුපියල් ලක්ෂයක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් ඔයාට මේ බයික් එකට හම්බ වෙනවා. ඒ කියන්නේ 796,500ට තියෙන බයික් එක රුපියල් 696,500කට ගන්න පුළුවන්. රුපියල් ලක්ෂයක්ම අඩු වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් සමහර වෙලාවට ඔයා මේක ලීස් එකක් දාලා ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට මම බය නැතුව කියනවා බබා ඔයාට ලීස් එකක් දාලා ගන්නකොට ලීසින් බරත් සැහැල්ලු වෙන විදිහේ අති දැවැන්ත සුවිශේෂී සහන රසක් ඔන්න KD Rice බයික් එකක් ගන්න ඔයාට හම්බ වෙනවා. හරි. ඔයා හිතන්නකෝ ඔයා පොඩ්ඩක් ඉලෙක්ට්‍රික් බයික් එකකට යන්න අයිඩියා එකක් තියෙනවා කියලා. එතකොට KD Rice Motor Company Private Limited වෙතින් හඳුන්වා දෙන KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක අරන් බලන්න බබා වගේ තමයි ඉතින්. අනිත් එක තමයි මේ බයික් එකේ මාර ඩීසල් ලුක් එකක් තියෙනවා. හරිද? ස්මාර්ට් ලුක් එකක් තියෙනවා. අපි ආසයිනේ එහෙම බයික් එකේ කර නේද? ඊට පස්සේ දැන් හිතන්නකෝ පවුලේ කට්ටිය ඔක්කොටම ගමනක් බිමනක් යන්න. දැන් ඉස්සර වගේ කා එකක් ගන්නවෑ කියන එක ලේසි වැඩක් නෙමෙයිනේ. හැබැයි ඔයාට දැන් ඔන්න KD Rice Motor Company Private Limited වෙතින් හඳුන්වා දෙනවා KD Rice Electric 3 Wheel එක. මේක ඇවිල්ලා කාර් එකක් වගේම තමයි. හරිම සැප පහසුයි. සරලව කියනවනම් ඇතුලේ AC එක පවා තියෙනවා. ඒ නිසා පුංචි පවුල රත්තරන් කියලා ගමනක් එහෙම යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට මේක තමයි තියෙන හොඳම වාහනේ. ඒ නිසා ලෝකෙ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් තියෙනවනේ නේද? ඒතකොට අපිටත් දැන් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ.
වාට බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ලංකාව පුරාම සේවාව තියෙනවා අලවිජාලේ. ඊට පස්සේ සේවා නියෝජිත නිසා අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් වාට මිලදී ගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕවා KD Rice Motor Company Private Limited එකට කෝල් එකක් දෙන්න. 077-406-43-97 එකනත් මතක් කරලා අපි වැඩ පටන් ගන්න හදනේ. වාගේ මගේ බෝරින් නැති වෙනින් ඩ්‍රයිව් එක හතර වටෙන් ආසම සින්දු ටිකක් අහන්න මේ පැත්තට එන්න. දන්නවනේ මම DJ Azar.

0: වාව්! ඇංකටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
4: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
8: නවිනස අධිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156400ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
9: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
11: පෘථිවිය ඉඳලා අඟහරුට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
12: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.
13: ඔයාට ඕනේ මගෙන් යන්න.

0: ඉතිං යන්න එන්නම නැද්ද ඉතිං යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

හවස හතරයි විනාඩි 30යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ඔයාට පොඩ්ඩයි කාලේ වැඩිපුරම ජනප්‍රිය සින්දු සෙට් එකක් අහන්න දීලා මම ඊළඟට මතක් කරන්න හදන්නේ මාව අහගෙන ඉන්නේ අලු සෙට් එක මට මැසේජ් කරපු කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඕන ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. රිකි ලගස්කඩ සලෝන් දිනේශ්‍රීගේ සෙට් එක. ඒ වගේ මයිලපිටිය සලෝන් දිනේශ්‍රීකෙත් මේ වෙලාවේ හතර වටේ තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. සලෝන් දිනේශ්‍රීකේ ඉන්න සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවර ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. Thank you. ඊට පස්සේ අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙන වාසඳුරු මම ආවත් එකතු කරගන්නම්. දොඩංගොඩේ ඉඳලා අපිත් මේ වෙලාවේ සද්දරම ආව තමයි අයියා අහගෙන ඉන්නේ කියලා මැසේජ් කරලා තිනවා. Thank you සඳුරු ආවත් එකතු කරගන්නම්. තව මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා ඒ කට්ටිය මතක් කරන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. මොකද මේක ගැන මතක් කරන්න හේතුව තමයි ඔය අලුතෙන් ගයක් එහෙම හදන කෙනෙක් නම් හරිද ඔයාලට මේක සෑහෙන්න වැදගත්. මොකද ඔයා වියදම් කරලා හදන ගේ પરම්පරාවට මේකයි ජීවිත කාලයට මේකයි. ඉතින් එතකොට අද කාලයට වගේම ඉස්සරහටත් ගැලපෙන විදිහට ඊට පස්සේ කාලෙන් කාලයට රිපයර් කරන්න ඕන වෙන්නේ නැති විදිහට දිගු කාලීන පැවැත්මක් තියෙන දේවල් එක්කනේ ඔයගේ හදන්න ඕන නේද? අනිත් එක තමයි සරලවම අපි හරි කැමතිනේ ගේ ලස්සනට තියෙනව නන්නේ. ඉතින් අන්නේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ගෙදර ඇතුළත පෙනුම ගැන හිතන ඔයා පොඩ්ඩක් ගෙදර වහලේ ගැන චුට්ටක් කල්පනා කරලා බලන්න ඕන. දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් දානවනේ වහලේට. මම කියන්නේ කලර් රූෆින් ෂීට් දැම්මම ගෙදරට අමුතු ලස්සනක් එනවා තමයි. හැබැයි උනාට කට්ටිය ඔය කලර් රූෆින් ෂීට් දානකොට පොඩි වැරදි වැඩක් කරනවා. මොකද්ද දන්නවද? සාමාන්‍ය රූෆින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා වහලට දාලා ඊට පස්සේ මොකක් හරිම පේන්ට් එකක් ගෙනල්ලා ගාලා තමයි ගොඩක් කට්ටිය දැන් ওই කලර් රූෆින් ෂීට් දාන වැඩේ කරන්නේ. හැබැයි ඒ වුණාට ඕකේ ප්‍රශ්නේ ඉන්නේ බබා ටිකක් කල් ගියාට පස්සේ. මාසයක් දෙකක් ගියාම ලංකාව කියලා කියන්නේ කාලයකට වහිනවා කාලයකට පායනවා ඔය වගේ කාලගුණයක් තියෙන රටක් නේද? එතකොට ඔය නිකම්ම නිකම් පේන්ට් එකක් ගෑවට පස්සේ වෙන්නේ වැස්සට හේදිලා යනෝ කලයක. ඊට පස්සේ කලයක ෆේඩ් වෙනවා. ඊට පස්සේ අවුවට පාට පිච්චෙනවා නේද? ටික කාලයක් ගියාට පස්සේ පොතු ගැලවිලා යනවා ඉස්සරහා ගාලා තියෙන පේන්ට් එකේ. ඊට පස්සේ ඔයාලට මාස දෙකෙන් තුනෙන් ආයි පේන්ට් කරන්න වෙනවනේ. එතකොට බලන්න ජීවිත කාලෙ මොක පේන්ට් කරන්න කොච්චර ලොකු වියදමක් යනවද කියලා නේද? හැබැයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මාට පස්සේ මම ඔයාලට බය නැතුව කියනවා ජීවිත කාලෙටම එකයි. මොකද වසර 5ක වගකීමක් හම්බ වෙනවා මේකේ මතුපිට තින්තාලේපණයට. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම දැන් සාමාන්‍ය ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. අවුවට වසර පාට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ඔයාලට අවුරුදු ගාණක් යනකම් ෂීට් එකට ආයි අතවත් තියන්න ඕනේ නැහැ. මුලින් ගත්ත පෙනුම මේ විදිහටම තියෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක වහලට දාන්න කියලා. අනිත් එක තමයි මේක ඇවිල්ලා ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් වලින් ඔයාට මිලදී ගන්නත් අවස්ථාව තියෙනවනේ. ඒ නිසා ඔයා කරන්න තියෙන්නේ මම ඒගොල්ලොන්ගේ නම්බර් එක දෙන්නම් වැඩි විස්තර දැනගන්න ඕන නම් එතකොට ඔයාලට කතා කරලා විස්තර ටික දැනගන්න පුළුවන්. ඔයා කැමතිම කලයකින් ෂීට් ටික අරගෙන ඇවිල්ලා වහලට දාන එක. අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ පොඩ්ඩක් හරි කලයක ඩැමේජ් වුණොත් ඔයාලට පුළුවන් මේගොල්ලොන්ටම කියලා වගකීමක් සහිතව රීපේන්ට් එකකට යන්න. තියෙනසාවා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. 011 5 748 738 0118 148 738 738 ට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රයිට් ඊට පස්සේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ අලු සෙට් එකක් ගැන මතක් කරන්න තමයි හදන්නේ. කොහොමද සා අපිත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා රුවන් වැල්ලෙන් කුමුදු මැසේජ් කරලා තිනවා. පෞලි කට්ටිය වත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා. ඒ වගේම තංගල්ලෙන් අප්සරා මාවත් සින්දුවකට එකතු කරගන්න අයියේ. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තිනවා. Thank you darling. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි අසා ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. හස්බන්ඩ් දනුෂ්කවයි ඊට පස්සේ ලොකු දුව දම්සදීවයි ඒ වගේම චූටි දුව බිෂේලිවයි එකතු කරගන්න කියලා යක්ල මුල්ලෙන් දිලිනි මැසේජ් කරලා තිනවා. Thank you දිලිනි. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම බරුදල් පොළ SL ප්‍රනාන්දු ඔයාවත් එකතු කරගන්න. Thank you message කරාට. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම සින්දුවක් දෙන්න හදන්නේ. හවස 4:34 දැන්.

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නවා.
6: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
7: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර පහක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.

0: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
6: නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් ඇන්ලීන් සීමා බිඳලන්න
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැකි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
10: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
12: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිස් ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390 3250. එහෙම නැත්නම් ගන්න 0774390 3251.
13: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
14: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
13: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
14: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
13: සතිය දවස් වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
16: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
17: Brought to you by
6: Now Anlene Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Anlene සීමා බිඳලන්න.
18: මහසිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලය.
19: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
20: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.
21: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.

රයිට් වෙලාව හවස 4 විනාඩි 52යි. ඔයාලට මතක් කරන්න ඕන දේවල් දෙක තුනක්ම තියෙනවා. එතකොට දැන් මුලින්ම ඔයාලට මම කියන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක ඔන්න දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක එකතුලා ඉන්න රක්ෂණ ඔප්පු හිමියන් මේක සෑහෙන වටින දෙයක්. ඉතින් ඒ නිසා මතක් කරන්න ඕන දශක 6කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකීය පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත්තේ මූල්‍ය සමාගමක්. ඉතින් එතකොට වෙනස් වෙමින් පැවති වෙළඳපොළ හා ආර්ථික ගතිගත්වයේ මැදේ වුණ 2025 වසර තුළ සමාගම හිතාගන්න බැරි තරම් ලොකු වර්ධනයක් හැම අංශයකින්ම පෙන්වුවා. ඉතින් ඒ නිසා මේ සියල්ලත් එක්ක තමයි ඔන්න මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ප්‍රකාශයට පත් කරයි රුපියල් කෝටි 1460කට අධික මුදලක්. ඉතින් ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ ඔයාලට මට මතක් කරන්න තියෙනවා දැන් මේ ඇවිල්ලා පෙරහැර කාලේනේ නේද? එතකොට පෙරහැර කාලේ ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් පෙරහැර කියලා කියන්නේ අපේ සංස්කෘතිකාංගයන් ඊට පස්සේ අපේ අනාගත પરම්පරාව වෙනුවෙන් බොහෝ දේවල් අරගෙන යන සංස්කෘතික මංගල්‍යයක් නේද? එතකොට ඒ පිළිබඳව කතා කරද්දී දෙවිනුවර පෙරහැර මංගල්‍යය ගැන කතා නොකරම බෑ. මොකද දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ හැම අවුරුද්දකම අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න පෙරහැර මංගල්‍යයක්. ඉතින් එතකොට ලංකාවේ පෙරහැර කාලේ ආරම්භ වෙනකොටම ඔන්න ඔබට මතක් කරන්න ඕන ජූලි මාසේ 23 වෙනිදා ආරම්භ වෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යය ජූලි 29 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. ඒ කියන්නේ අවසන් රන්දෝලිය දක්වාම පැවැත්වෙනවා. ඒ නිසා ඔයාලට මතක් කරන්නේ මේ සියලු දිනයන්හි පැවැත්වෙන සුවිශේෂී කලාංග රසක් අසිරිය අත්විඳින්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යය බලන්න ඔයත් එන්න අමතක කරන්න එපා. මේ වෙනුවෙන් බැතිබර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරයේ. හැමදාමත් වගේ මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ Net FM. ඒ ගැනත් මතක් කරලා අපි අලුත් පැයකට යන්න හදන්නේ හවස 4 විනාඩි 54යි දැන්. සින්දුවක් අහලා අලුත් පැය දිහම් වෙමු.

0: ගැනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
4: බින්දෙන්

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ಟೈಮ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಾ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮಾವಕುಮಿನ್
1: SLT Mobitel fiber ni sadeng hama gedaram novena sadivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasan obe gedara adama fiber fit karaganna
2: Indian taste ekata Sri Lankan rasamavana Mathara Freelan hela masala green red black obath kemathi rasayekin rasa balanna Mathara Freelan hela masala
3: kiri te sini ek pack ekena sir kaduwa damma kalawan kara vinadiyen hari padamata tea ek ready
4: ratti 3 in 1 pack ekak dunoth bag ekige thiyaganna kawadinawa
3: ei gedara office ekata gram 400 pack ekak thiyenawane sir
5: ratti 3 in 1 tawasa ataraturi bona kirite ताम्रो फोम मेट्ट सदहा सियेट पहलव कवाट्टाम इहल प्रमित्य के न्यु दिगु कल्पावतीन फोम मेट्ट दिवैन पुरा ताम्रो प्रदर्शनाकार वलीन
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධානය කරන
8: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
7: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
8: රසකාමී ඔබ සැමට ආරාධනා
7: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න
9: සුබසන්නවක් හවස 5යි දැන්

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම at news.
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දිවෙනපුර ප්‍රධාන බස් නැවතුම් පොළ සහ දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙන්සල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමකට ලක් කර තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ දිනේදී. එෙහිදී වෙළෙන්සල් 112 කම අධිකාරිය නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂා කර තිබෙනවා. මහජනතාව සහ මගේ නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකින් ආරක්ෂා කර ගැනීම මෙම වැටලීමේ ප්‍රධාන අරමුණ බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust fm 95 fm 94.8 net fm
4: Maru bang!

හවස පහයි විනාඩි 10යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ. මතක් කරන්න ඕනේ මේ සිකුරාදා රෑ 9 ගැන. මේ සිකුරාදා රෑ 9ත් බ්ලාස්ට් එකක් වෙන රෑ 9ක්. මොකද දන්නවද? ලංකාවේ පළවෙනි වතාවට ඔන්න අපි මේ සිකුරාදාවේ නෙත් FM DJ Night Face to Face Attack Show එකට නුවර එළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමිල් DJ ආටිස් කෙනෙක් අපේ DJ ජූඩ් වාරගෙන එනවා. ඊට පස්සේ ජූඩ් එක බැටල් එකට එන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ අපිට එක වැඩ පෙන්වන්න DJ තිෂු වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නගේ සුපිරිම වැඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය වැඩිපුරම කැමති නුවරඑළිය දිස්ත්‍රික්කයට නම් ඔයාගේ මනාපයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න පුළුවන්. ඊට පස්සේ ඔය වැඩිපුරම කැමති ගාල්ල දිස්ත්‍රික්කයට නම් ඒත් ඔයාගේ මනාපයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මේ දවස් ටිකේම අපි කියන දෙයක් තමයි අපි පළවෙනි තරඟ වටය සැප්තැම්බර් මාසයේ අවසන් කළා. සැප්තැම්බර් මාසේ මුල් සතිය ඉඳලා අපි net fm dj night face to face attack show දෙවන වටය සඳහා වැඩ මේවිදි සකස් කරගෙන යනවා. එතකොට මේ ගෙවෙන මාසය තුල ඔයාලට හැකියාව තියෙනවා net fm dj night face to face attack show එකට තාමත් අයදුම් කරන්න. මොකද අපිට සෑහෙන අයදුම් පත්‍ර ප්‍රමාණයක් මේ වෙද්දිත් ලැබෙනවා. ඒ වගේම තමයි අපිට වීඩියෝස් එවනවා ගොඩක් කට්ටිය. ඉතින් ඒ නිසා අපි ඔයාලට අවස්ථාව දීලා තිනවා තාමත් net fm official facebook page එකට හරි එමන් නැත්තම් 0711 95 95 95 හරි ඔයාගේ ටැලන්ට් එක පෙන්නන, ඒ කියන්නේ ඔයා ප්ලේ කරන ඔඩියෝ එකක් එක්ක වීඩියෝ එකක් අපිට එවන්න කියලා. ඉතින් එතකොට අපි ඔයාලට අවස්ථාව ලබා දෙන්නත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි ලංකාව පුරාම හරිද දැන් මේ වෙලාවේ මා වහගෙන ඉන්න කට්ටියට මේ මතක් කරන්නේ දැන් ඔයා DJ ඉවෙන්ට් එකක් මොන හරි ඕගනයිස් කරනවා කියලා හිතන්නකෝ. දැන් net fm අපි සූදානම් වෙලා ඉන්නවා ඕගනයිස් කරන ඉවෙන්ට් එකට අපේ මාධ්‍ය ආවරණය ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඔයා ඕගනයිස් කරන ඉවෙන්ට් එක අපිත් එක්ක කියලා අපි හරහා රටටම කියන්නත් දැන් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. අපි ඒ පිළිබඳව විස්තර මතක් කරන්න. හයි කොහොමද සාපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. ලක්ෂ්මන් තමරා නිශානි එක්ක පවුල කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර තැන්කියු මං ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුර. ඒ වගේම සුලෝචනා තැන්කියු ඩාලින් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපි බෝගහ ගොඩ ලකී ප්ලාසා වෙල්ඩින් එකේ කට්ටිය අපිට සින්දුවක් දෙන්න. නිව් ලංකා ඉලෙක්ට්‍රොනික එකයි, ඊට පස්සේ ආසිරි මල්ටි ෂොප් එකයි, ඒ වගේම AGS මෝටර්ස් එකයි, ඒ වගේම සුමිත් බේක් හවුස් එකේ කට්ටියවයි සෙට් එකම එකතු කරගන්න කියලා තියෙන උදාරයි. අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම්. තැන්කියු, ජය වේවා. රයිට්, හවස පහයි විනාඩි 13යි වෙලාව. සින්දුවක් අහලා මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියන්න.

0: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්
3: මාතර ෆ්‍රීලන් හාල් සුරස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
4: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යංග් වයිබ් එකට සෙට් වෙන නියම කිරි රිච් ලයිෆ් රස වර්ග පහකින්. රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්.
5: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
8: මම අනුදි ගුණසේකර. මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්. Big Twin Lady. ඔබත් සැමින් දිදුලන්න.
9: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
10: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
11: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
0: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
13: නවිනස අධිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156460 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
4: ජූලි 22 වැලිගම සුපර් මාකට් අසල
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල

0: ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්දාරම්රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
3: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
4: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්.

රයිට් හවස පහයි විනාඩි 27යි මම මතක් කරන්න හදන්නේ ඔයාලට සුබ දවසක් ලොතරැයි ගැන ඔයාලා ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන ටිකට් පතක් තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් දවස ගානේ අපේ ජීවිතේ වාසනාව උදා කරගන්න නම් ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන සුබ දවසක් ලොතරැයි මොකද මේක අරගත්තාම ඔයාලට මුදල් තෑගි විතරක් නෙමෙයි ඔයාලට වටින කියන තෑගි රාශියක් දිනා ගන්න පුළුවන් සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට මුදලින් රුපියල් ලක්ෂ 5ක් එහෙමත් නැත්නම් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක් දිනා ගන්න පුළුවන්. හිතන්නකෝ අංක 3යි ගැලපුණේ කියලා. ඔයාට ඒත් රුපියල් 50,000 මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ප්‍රවර්ධන තියාගංක පිළිවෙලින් ගලපා ගත්තා කියලා. රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් හිමි කර ගන්න පුළුවන් එකම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරැයිය අරගන්න ඕනේ. හරිද? අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගෙදර වහලයට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. මොකද මේක තමයි දැන් ඇවිල්ලා අද කාලේට ගැලපෙන හොඳම ඩිසයින්ස් එක්ක දිගු කාලීන පැවැත්මක් තියෙන රූෆින් ෂීට් එක. මේකේ මතුපිට තින්ත ආලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහටනේ. අවුවට වැස්සට කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ඔයාලට දිගු කාලීන පැවැත්ම තහවුරු කරලම දෙන රූෆින් ෂීට් එකක් තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගෙදර වහලට දාන රූෆින් ෂීට් එක මොනවද කියලා කල්පනා කරනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ අලුතෙන් බයික් එකක් ගන්න හැම හිතාගෙන ඉන්නවා නම් හරිද? දැන් බස් වල ඊට පස්සේ ත්‍රී වීල් වල ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට සල්ලි වියදම් කරපු කාලේ ඇති. අවදුරටත් මෙහෙම පාරවල් ගානේ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ කියන අයිඩියා එකේ වා ඉන්නවා නම් ආර්තින හොඳම තීරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. මුළු ලංකාවම මේ වෙද්දි කතා වෙන බයික් එක නේ මේක. මොකද මේක ඇවිල්ලා වෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවා. හැබැයි මේ දවස්වල බයික් එක ගන්න ඔයාට KD Rice Motor Company Private Limited වෙතින් රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 696,500කට ඔයාට බයික් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. ලීස් එකක් දාලා එහෙම ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ආ බය නැතුව වැඩේට අත තියන්න බබා. ඔයාට හිතා ගන්න බැරි තරම් වට්ටම් ඊට පස්සේ සහන රාශියක් වාගේ ලීසින් එකකටත් හම්බ වෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාට කියන්නේ පෙට්‍රල් සුවඳටත් දුවන බයික් එකක් තියෙනවා නම් ඉතින් ආයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක තමයි. ඒ නිසා දෙපාරක් හිතන්න නැතුව බයික් එකක් ගන්නවා නම් KD Rice බයික් එකක් ගන්න අමතක කරන්න එපා.

0: ඇසල්ටී මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
4: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: Prime Colombo.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
5: ප්‍රයිම් කොළඹෝ
7: අඩු යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774604397
8: Tamro foam mitt සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt දිවයින පුරා Tamro ප්‍රදර්ශනාකාරවලින්
9: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පිදුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.

දහස් 25 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුවීමෙන් තීමරණ දවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින් BYD Seelion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් ලයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.

0: ඉතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස්

ரைட், விலாவ ஹவுஸ் பஹாய் வினாடி 43 அப்படி ஹத்தர வாட்டை ஆகினின் கமன் ලස්සන සින්දුවකට යන්න කලින් කට්ටියක් මතක් කරන්න ඕන. හයි කොහමද සයි, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවද? සින්දු ටික නම් මාර ගති කියලා මට ලක්ෂාණි මැසේජ් කරලා තිනවා. ඒ වගේම චාමර ස්ටෝස් එකේ තනූජා චාමර අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහමද සා, අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. කලවාණෙන් පුෂ්පා මැසේජ් කරලා තියෙනවා, තැන්ක් යූ පුෂ්පා, මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ මේ වාට කියන්න ඕනේ. දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන අපි නිතරම කතා කරනවා නිතිය. එතකොට මතක තියෙන කාලේ ඉඳලා වෙනස් වෙමින් පැවතුණු ආර්ථිකය හා වෙළඳපොළ පරිසරය හැම වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දැන් 2025 අවුරුද්ද තුලත් සමාගමේ සිය මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගෙන හිටියා. එතකොට වසර අවසානයේ වෙන විට සමාගමේ සමස්ත වත්කම රුපියල් බිලියන 275 දක්වා, ඒ වගේම ජීවිත අරමුදල රුපියල් බිලියන 247 දක්වාත් වර්ධනය කරගෙන ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත අරමුදල හිමි සමාගම විදියට ප්‍රමුඛත්වයේ රඳවා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. එතකොට 2025 අවුරුද්දේ හැම මාසිකම දළ වශයෙන් බිලියන 1.35කට අධික ප්‍රතිලාභයක් හිමිකම් ගෙවලා තිනවා. ඒ වගේම සිය වාර්ෂික රුපියල් බිලියන 16.2කට ආසන්න මුදලක්, ඒ වගේම සියලුම ගෙවීම් වාර්ෂික බෝනස් මුදලට එකතු කරලා ඔන්න මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකතු වෙලා ඉන්න සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කරපු ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ප්‍රකාශයට පත් කරන්න හැකියාව ලබාගෙන තියෙනවා. රුපියල් කෝටි 1460 ඉක්මවල අති දැවැන්ත මුදල. ඒ නිසා මොන්න මේක මම හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට අති දැවැන්ත අවස්ථාවක්. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් අපි සින්දුවකට යන්නත් ඕන. හවස 5යි විනාඩි 45යි. අසයි කොහොමද, අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද? සුජානි චන්දිමා, ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්න කියලා යටි අන්තර වීල් පාක්කේ කොල්ල සෙට් එක මැසේජ් කරලා තිනවා. ඒ වගේම සැලෝනිකේ තුෂාරයියවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. තැන්ක් යූ, ජය වේවා. අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: පෑහෙනවා පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද දෙවිලා?
1: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
0: නුවන් මේ කහදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාළු කරි.
2: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
3: මුදලට
4: වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774643497.
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
11: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
14: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
15: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774643497.
16: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වමකමෙන්.

වෙලාවහවස 5යි විනාඩි 53යි. එකපාරට මැද්දෙන් පැන්නේ යන්නේ මොකුත් නිසා නෙමෙයි, මට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනා color of roofing sheet එක ගැන. මේ ගැන මතක් කරන්නේ මොකුත් නිසා නෙමෙයි, සාමාන්‍ය අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඔයාලට මේක සෑහෙන්න වැදගත්. මොකද color of roofing sheet එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද කාලේට ගැලපෙන designs වලින් එන වහලයට දානවන නියම roofing sheet එක තමයි color of roofing sheet එක කියලා කියන්නේ. මොකද මේකේ මතුපිට තින්තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවනේ. අනිත් එක තමයි ඔයාලට ගැලපෙන colors ගණනාවක් තියෙනවා. ගෙදරට ගැලපෙන color එක select කළා ඔයාලට sheet එක දාන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා දැන් අවුවට වැස්සට දෙකට මොරොත්තු දෙන විදිහට, කලයක ෆේඩ් වෙන්නේ නැති විදිහට, ඔයාට දිගු කාලින පැවැත්මක් එක්ක ලස්සනට වහලේ තියාගන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් වහලට දාන්න ඕනේ color of roofing sheet තමයි. වැඩි විස්තර දැනගන්න 0115 748 738ට කතා කරන්න. 0115 748 738ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒකනත් මතක් කරලා හදට මම යන්න හදන්නේ. අපි හම්බ වෙන්නේ හෙට දවසේදී හවස 4ට. ඔයාගේ මගේ බොරින් නැති වෙනින් ඩ්‍රයිව් එක 4 වටින්. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Aza. Good night.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මොකද නිකන් ඩවුන් වෙලා
2: ක්‍රවුන් එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම ක්ලවුන්ස් ලානේ
1: අයියෝ වමනාද අපේ සෙට් එකේ බ්‍රවුන් කලර් කොල්ලෝ දෙන්නේ කන්න බැලලා ටවුන් එකට
2: කෝ යංකෝ බලන්න
3: අප් ටවුන් ඩවුන් ටවුන් හැම ටවුන් එකේම අප්ඩේට් රිද්ම් එකට සෙට් වෙන්න අපේ ටවුන් එකට එන්න
4: ඇල්ගෝ ටවුන්
5: සතියේ දවස් වල උදේ 7 ඉඳන් 10 වෙනකන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
5: Big big dinumai bonanza bonanza
6: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
11: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
12: Cowen Gate 4හි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීම අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
14: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දෙමනසා වැඩි ඉදිරියක්. Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. Melbourne Mare Biscuit Gram 350ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන්දර සඳහා හොඳම දෙමනා Kiehl's වෙතින් පමනයි. කොන්දෙස් සයිතයි.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
15: FM 95, FM 94.8, Net FM.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 ජූලි 21 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය කතානායකට. විනිසුරු විශ්‍රාම යන වයස වැඩි කිරීම ගැන තවමත් අවසන් තීරණයක් නැහැ. ආණ්ඩුවෙන් ප්‍රකාශයක්. බැසිල් අතරංගොඩ ගැනීමේ වරෙන්තුව දීර්ඝ කෙරේ. හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5 දෙනෙකුට දිවි අහිමි වෙයි. බ්‍රිතාන්‍යයේ නව අගමැතිකෙන් ජනතාවට තෑග්ගක්. විදුලි බිලෙන් වැඩ් බද්ද ගලවයි.
0: Net News. The truth people trust.
3: අධිකරණ ඇමතිතෙරෙහි විශ්වාස භංගය විපක්ෂය විසින් අද කතානායකවරයාට බාර දෙද්දී විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීම ගැන අදත් සංවාදයට ලක් වුණා. ඒ අතර හෝමාගම කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් පුද්ගලින් 5 දෙනෙකු මිය ගියා. ඒ සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්න ගින්න ඇති වූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය මෙවැනි විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ සොකෝ නිලධාරීන් ගින්න හටගත් ස්ථානයට ගොස් අද පස්වරුව වන විට විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ. අද පෙරවරුවේ හටගත් එම ගින්නෙන් පිලිස්සී පුද්ගලින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවා. එම ගින්න හටගෙන තිබුණේ හෙල්බන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක තෙමහල් ගොඩනැගිල්ලකයි. ගින්න මැඩපැත්වීම සඳහා හෝමාගම් ප්‍රදේශයවට ගිනිනිවන 1-6 ගින්නිවන බටයෙන් යොදවා තිබුණා. ඊට එක් වූ ගිනිනිවන නිලධාරියෙකු එහි පැවති තත්වය මාධ්‍ය වෙත විස්තර කළේ මෙලෙසයි.
4: අපිට 10:02 මේ ගිනි ගැඳවීම අපේ පාර්ලිමේන්තු මැදිරියට ලැබුණේ. අපි දැන් ඉන්වෙස්ටිගේෂන් කරගෙන ගිය විදිහට 9:45 විතර ගින්න පටන් අරගෙන තියෙනවා. අපි කෝට්ටේ ඉඳලා හැකික්මනින් ආවා මෙතෙන්ට ළඟා වෙනකොට 3 දෙනෙක් හිර වෙලා ඉන්නවා කියලා අපිට දැනුම් දුන්නා. ගින්න විශාල ලෙස පැතිරලා තිබුණේ. මේගොල්ලන්ගේ අර හෙල්මට් නිෂ්පාදනය කරන ඇට බෝල වර්ගයකුයි කිමිකල් තියෙන පැත්තත් එක්ක ලොකෝට අපි පැමිණෙනකොට ගින්න ස්ප්‍රෙඩ් වෙලා තිබුණේ. අපිට දැනුම් දුන්න විදිහට ඒගොල්ලෝ ඉන්නවා කියේ උඩ 3rd ෆ්ලෝ එකේ හිර වෙලා ඉන්නවා කියේ. අපි එතකොට ඒකට තමයි ප්‍රයොරිටි දීලා වෙලා අපේ සර්ච් ටීම් ගලවා ගැනීම නිසා ගින්නින් ටීම් ඒ පැත්තට යොමු කළා. ගිනුනාට ඒගොල්ලෝ සිර වෙලා ඉඳියේ ඊට මෙහා අපිට ගිනිනිවන හමුදාවට ළඟා වෙන්න බැරි වෙලා තිබුණේ. සම්පූර්ණයෙන් එහාට පිච්චිලා ඒ ඩෙක් එක සම්පූර්ණයෙන් බිමට පාත් වෙලා තිබුණා. ඒ ස්ථානයේ ළඟා වුණාම 5 දෙනෙක් ඉඳියා. අපිට 3 දෙනෙක් කියලා කිව්වේ ඒුණාට ජීවිත 5ක් දැනට නැති වෙලා තියෙනවා. බොඩිස් 3ක් තියෙනවා සම්පූර්ණයෙන්ම පිච්චිලා. 2ක් තියෙනවා යම් කිසි දුරකට ඉතුරු වෙච්ච දෙක.
3: නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද ගින්න හටගත් ස්ථානයට පැමිණ සිටියා.
5: ඇත්තරම මේකේ අර්බුදය ටිකක් බරපතලයි. මේ වෙනකොට දෙහිවල හොරණ සහ කෝට්ටේ නගර සභාවල ෆයර් බ්‍රිගේඩ් වලින් තමයි මේක සර්විස් කරලා තියෙන්නේ. එතනම ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙන හෝමාගම් ප්‍රදේශයට ඔය කිට්ටුව ෆයර් බ්‍රිගේඩ් එකක් නැති එක.
3: අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාට එරෙහිව විපක්ෂය ගෙනෙන විශ්වාස භංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත අද බාර දෙනු ලැබුවා. ඒ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් 2026 ජූලි මාස 5 වෙනිදා සහ 6 වෙනිදා දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් අතර රැඳවියන් පිරිසක් මිය ගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලැබීම තුළ විෂයභාර අමාත්‍යවරයා ලෙස අමාත්‍ය හර්ෂණ නානායකකාර මහතා සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2412/8/2024 නොවැම්බර් මාස 25 අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් අධිකරණ විෂයභාර අමාත්‍යවරයාට පවර ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ දළ ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණය බන්ධනාගාරවල යටතල පහසුකම් සංවර්ධනය හා තද්බදය අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහිත විටු කර නොමැති බව අවධාරණය කරමින් ඒ ආශ්‍රිත ගැටලු මෙම විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කර ඇති බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.
6: අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස බංග යෝජනාව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. මේ එම මාධ්‍ය හමුවටකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
7: පහුගිය කාලේ පුරාම අපරාධකරුවන් නීතිය රැහැඬ කොටු කර ගැනීමේදී ඒ වගේම අල්ලස් කොමිසම වේගෙන් ක්‍රියාත්මක වෙද්දී ඒ ආයතනවල සමල් ප්‍රධානීන් එහෙම නැත්නම් ඒ ආයතන බාර අමාත්‍යවරු පොලිසියන පොලිසිය මහජන ආරක්ෂා අමාත්‍යවරයා අධිකරණ බාර අමාත්‍යවරයා ඇතුළු මේ අයට එරෙහිව විපක්ෂයේ විසින් දිගටම යම් බලාකප්පල්කාරී ඒ අයට එරෙහි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා පේනවා. විශේෂයෙන්ම මහජන ආරක්ෂා අමාත්‍යවරයා ඒගොල්ලන්ගේ ඉලක්කයක් බාට පත් වෙලා තිබෙනවා. පොලිස්පතිවරයා අල්ලස් කොමිසමේ මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සමහර අධිකරණ විශේෂකාරවරු විශ්වාස බංග ඉදිරිපත් කරන එක නැත්නම් පාර්ලිමේන්තුවේ මොන හරි අපි කරගෙන යනවට කඩාකප්පල් කරන එක එළියේදී මාධ්‍ය සාකච්ඡාවලදී අධිකරණය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළඳින ආකාරයට කටයුතු කරන එක. ඒක තමයි මේකත් අපි පේන්නේ ඔය දේම තමයි.
6: විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකටද අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබා දුන්නා.
8: අද නීතිඥ සංගමය දෙවැනි වතාවටත් නැවත මේ අධිකරණ විනිසුරවරුන්ගේ දුරකාලීන දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරලා අධිකරණ ඇමතුමාට ලිපියක් යවලා තියෙනවා. නමුත් ඔවුන් චෝදනා කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් වලට කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැහැ කියන කාරණාව. යම් ආකාරයකින් අග්‍රවිනිශ්චයකාරවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරයෙකුගෙන් හෝ වෙන යම් පහළ අධිකරණ විනිසුරවරයෙකුගෙන් යම් ඉල්ලීමක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙනවාද?
7: බැහැව අධිකරණ විනිශ්චයකාරුන්ගේ වයස වැඩි කිරීම සම්බන්ධයෙන් ඔය ගැන සාකච්ඡාවක් තනකම පවතින ප්‍රමණක් නෙවෙයි. මීට කලින් වසර කීපයකට කලින් පාර්ලිමේන්තුවෙත් කමිටුවක්ම දාලා මේ ගැන යෝජනා අරගෙන තිබුණා. ඒකෙදි යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා විනිශ්චයකාරුන්ගේ වයස වැඩි කිරීම සම්බන්ධයෙන්. මේක සමාජයේ පවතින පොදු කතා බහක්. මගේ ශිෂ්ට අදාළව ගත්තොත් මොන්දක හෙද සංගම් දෙකක්ම කියලා තියෙනවා. හෙදෙල ධාරින්ගේ වයස වැඩි කරන්න ඕන කියලා සමහර පරිපාලන ධාරින්ගේ පැත්තේ ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. විවිධ ශිෂ්ටවල මේ ඉල්ලීම සාකච්ඡා වෙමින් පවතිනවා. සංගම් හැටියට, පුජ්‍යල කණ්ඩායම් හැටියට, අධිකරණ ශිෂ්ටෙත් මම හිතන්නේ ඒක තිබෙනවා කියලා අපිට දැනගන්න තියෙන තොරතුරු හැටියට. සහ කොහොමද ජනතාවට අවශ්‍යතාවයක් තියෙනවා සහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් වෙනවා මේ නඩු කටයුතු වේගවත් කරලා ජනතාවට අධිකරණ වලින් වන සේවය ඉහිලිම ලබා දිය යුතුයි කියන එක. ඒකෙන් තමයි නීති සම්බන්ධය සහ අධිකරණ සම්බන්ධය විශ්වාසය ගොඩනගන්නේ. ඒකට අපිට මේ මොහොතේ කළ හැකි එක කාර්යභාරයක් තමයි විනිශ්චයකරුවන් බඳවා ගැනීම කටයුතු කරන එක. අපේ කටයුතු ක්‍රමයේ පවතිනවා දෙක. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ගේ සිට අග්‍රවිනිශ්චයකරුවන්ගේ සිට අග්‍රවිනිශ්චයකරුවාගේ සිට වයස්වත් අධිකරණ විනිශ්චයකරුවන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලම සලකා බලමින් ඉන්නේ මේකේ අවසාන පරමාර්ථය බවට පත් වෙන්නේ උසාවිවල ගොඩ ගැහලා තියෙන නඩු ඉක්මන් කළ ජනතාවට පහසුවක් සහනයක් සැලසීම සහ අධිකරණයේ නීතිය සම්බන්ධින විශ්වාසිතවරු කිරීම.
6: අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාට එරෙහි ඉදිරිපත් කරන විශ්වාස බංග යෝජනාව සහ විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාද දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් පළ කළා.
8: දැන් නීතිඥ සංගමය දිගින් දිගටම කියන යෝජනාව තමයි මේ සම්බන්ධ මේ යෝජනාවට අදාළ පූර්ණ කරුණු අධ්‍යයනය කරලා විෂාණුබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන්න කියන කාරණාව. ඇයි අපිට බැරි එහෙම කමිටුවක් පත් කරන්න? මොකද නීති ශාස්ත්‍රයේ බහුතරයක් දෙනාම තමයි මේ ඉල්ලීම කරන්නේ. මොකද එක පහළ අධිකරණ විනිසුරවරුන්ගෙන් සදුම්ලත් වෘත්තීය සන්ධානයක් විසින් පහුගිය දවසක 65ට බිඳුවක් වගේ ඒකමතිකව සම්මත කරගෙන තිබුණා. ඔවුන් මේකට කැමති නැහැ කියලා විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. ඇයි එහෙම කමිටුවකට යන්න බැරි තවදුරටත්?
7: මේකේ ආණ්ඩුව මොකද ඉදිරිපත් කරන්නේ කියන එක ආවට පස්සේදී ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි තවමත් මේ ගැන කැබිනට් මණ්ඩලේ කතා කරා කියලා මම කිව්වා. අධිකරණ අමාත්‍යංශයෙන් වාර්තාවක් අපි කැඳවනවා. ඒකත් එක්ක මේ අදහස් දැක්වීම කරන්න පුළුවන්.
8: ඉදිරියේදී හරිය නීතිඥ සංගමය ගැන ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයේ ප්‍රබලම වෘත්තීය සංවිධානයක්. ඔවුන් වගේ සංවිධානයක් කරන ඉල්ලීමකට අධිකරණ අමාත්‍යවරයා ඇයි ප්‍රතිචාරයක් නොදක්වා ඉන්නේ?
7: දේවී මම හිතන්නේ සාකච්ඡා පැවැත්වේවි. ආණ්ඩුව නිශ්චිත වශයෙන්ම මොකද්ද කරන්න කියන එක ඉදිරිපත් කරාම සාකච්ඡා කරන එක තමයි හොඳ. එහෙම නැත්නම් සමාජයේ පවතින විවිධ ඉල්ලීම් තිබෙනවා. ඒගොල්ලෝ කියනවා එපා කියලා, තව කෙනෙක් කියනෝ නැහැ කියලා, විශ්වකරුවෝ කියනෝ නැහැ කියලා සමහර කණ්ඩායම්. ඒ මත පදනගෙන සාකච්ඡා කරන්න බෑ. නිශ්චිතව ආණ්ඩුව හැටියට ඉදිරිපත් කරාම මේ යෝජනාව ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.
6: මාතර එලියකන්ද පාර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහ මාර්ක පොලිඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකට දෙවන වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තුව අද යළි දීර්ඝ කළා. එහිදී සැක්කාර හිටපු අමාත්‍යවරයාගේ අපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරමන ලෙසත් එසේ නොවන්නේ නම් අප මුදල් රාජ්‍යාන්තක නොකිරීමට හේතු දක්වන ලෙසත් නියෝග කළා. මෙම නඩුව කැඳපු අවස්ථාවේදී මූල්‍ය අපරාධ කොට්ටාෂි නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජනාධිපති නීතිඥ නාලක කොතලාවල මහතා අධිකරණය හමුවේ කරුණු සඳහන් කළා. ස්වාමීනි, මෙම නඩුවේ තුන්වන සැකකරුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණයේ මගහරිමින් සිටිනවා. දැන දැනම තමයි ඔහු මේ ආකාරයට අධිකරණයේ මගහරිමින් සිටින්නේ. එවැනි අයෙකුට වරෙන්තු දීර්ඝ කිරීමේ හැකියාවක් මෙම අධිකරණයට තිබෙනවා. අදත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් මෙම නඩුවට පෙනී සිටින් මගහරිනවා. ඒ නිසා ඔහුට දුන් වරෙන්තු දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා. මේදී සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා තම සේවාදායකයා වෙනුවෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් මෙසේ කියා සිටියා. ස්වාමීන් මගේ සේවාදායකයා අධිකරණයේ මගහැර සිටීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් නැහැ. විදේශගතව ප්‍රතිකාර ලැබෙන නිසා අද ගරු අධිකරණයට පැමිණීමට නොහැකි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස ඔහු මෙම නඩුවට පෙනී සිටීමට කැමැත්තෙන් ඉන්නේ. ඒ නිසා මගේ සේවාදායකයාට නිකුත් කර ඇති වරෙන්තු ඉවත් කරන්නයි මා ඉල්ලා සිටිනවා. දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලටගත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුව දෙවන වරට දීර්ඝ කළා. ඒ අගෝස්තු මාස 18 වෙනිදා දක්වායි. ඒ දින ලිඛිත දේශන සඳහා සැකකරුගේ වෛද්‍ය වාර්තා සියල්ල ඉදිරිපත් කරන්නයිද විත්තේ නීතිඥවරයාට මෙහිදී නියෝග කෙරුණා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට සිරඳුනුවම් නියම විසිටින උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාට එරෙහිව අලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් අද කොළඹ මහාධිකරණයේ හමුවේ යළි විභාගයට ගැනුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාහිල් මහතා ඉදිරියේ. එහිදී සිරඳුනුවම් නියම විසිටින විත්තිකාර හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළා. අලස් කොමිසමේ නීතිඥවරුන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව එම නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මාස 16 වෙනිදා දක්වා කල්තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. 2012 වසරේ සැප්තැම්බර් මාස 27 වෙනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මාස 31 වෙනිදා අතර කාලය තුළ උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් වැටුප් සමග ඉන්ධන දීමනාවක් ලබා තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකොට දූෂණය නැමැති වරද සිදුකළේ යයි චෝදනා කරමින් හිට ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාට එරෙහිව අලස් කොමිසම් විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූ ඇන්ඩි බර්න්හැම් සිය ප්‍රථම ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණය ලෙස එරට ගෘහස්ථ විදුලි බිල්පත් සඳහා අය කරන එකතු කළ අගේ මත බද්ධ හෙවත් වැඩ් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවරගෙන් තිබෙනවා. ලබන ඔක්තෝබර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින 5%ක වැඩ් බද්ද 0% දක්වා පහත හෙලීමටයි නව රජය තීරණය කර ඇති. එමගින් සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයෙකුට වසරකට පවුම් 45ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන අතර ජනතාවට සහනයක් සැලසීම සහ ඔවුන්ගේ අතමිට සරු කිරීමෙහි ප්‍රධාන අරමුණ බවයි නවාග්‍රාමාත්‍යවරයා පවසා ඇතේ. හිටපු අගමැති කියර් ස්ටාමර්ගේ රජය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබූ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය අත්හිටුවීම මගින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගන්නා බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය ඩැරන් ජෝන්ස් පවසන්නේ අදාළ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන්කර නොතිබූ බැවින් ඉදිරි අයවැයේදී මේට අදාළ මුදල් සොයා ගන්නා ආකාරය පැහැදිලි කිරීමට නවරජයට සිදුවන බවයි. මේ අතර අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලය අද පළමුවරට රැස්වීම නියමිතයි. යරාත්‍රියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස වන ඩවුන් ඉන් වීදියේදී දීර්ඝ ලෙස පැවති සාකච්ඡාවලින් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරුණා. යනුව නව මුදල් ඇමති ලෙස ජෝන් හිලිද, විදේශ ලේකම් ලෙස එඩ් මෙල්බර්ඩ්ද, ආරක්ෂක ලේකම් ලෙස චෙස් ස්ටීන්ද පත් කර තිබෙනවා. එමෙන්ම ඇංගලා රේන නිවාස ලේකම් දුරට නැවත පත් කර ඇති අතර ශබානා මහමුද් සොදේශ කටුතු ලේකම් දුරේම තබා ගැනීමටයි අග්‍රාමාත්‍යවරයා පියවරගෙන ඇත්තේ. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news sabasa pradhana pravruti prakashaya apa nima karanne ohu gana satahanak da samakai net news milanga pradhana pravruti prakashaya heta udayasana 6:45 ta mohatin mohata wenaswana aluthma torotoru sandaha net news apage youtube nalikawata net news facebook pituwata ho net news to telke apage web adawiyata pivisenna net
9: news oba weta gena aave
1: dashaka gananawak pura vedanawan nihadakala sama gedarakama sitiyutu wedamahatmaya siddhalepa ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fatty Mr. Sandhal. Dahatunai Anuhaya Amatana.
10: SLT Mobitel Fiber Nisa Deng Hamagetharam Novena Sadhivay Again Superior Fiber Fit. Okkuma Devices Connect Karana. Gaming World Low Latency. Fast and Stable. Unlimited. Thoragana Package Rasa. Obey Gethara Adama Fiber Fit Karagana.
15: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
16: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
15: මාරයිනේ.
17: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LBC app එකෙන්.
18: පහසුව සලසයි සුහදව සලකයි LB run අය.
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
19: FM 95.8 Net FM Divaina Pura
20: Net News Diri Shakti
21: Vasara 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය
6: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් රංජිත් රාජපක්ෂ 21 වසරක් පුරා ජනතාව විශ්වාස කරන සත්‍ය net news සවිමත් කළ නියෝජිත ජාලයේ තවත් සුවිශේෂී මාධ්‍යවේදියෙක් රංජිත් රාජපක්ෂ. සීත කඳුකරයේ හැටන් ප්‍රදේශයේ සිට රටටම පුවත්ගෙන එන රාජපක්ෂ පේඩිගේ රංජිත් රාජපක්ෂ උපත ලබන්නේ 1964 වසරේ ජනවාරි මාස 26 වනදා රත්නපුර ප්‍රදේශයේදී රත්නපුර ශ්‍රේවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ භගවන්තලාභ ධර්මකීර්ති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රංජිත් රාජපක්ෂ පාසල් අවධියේදීම කථික නිවේදන වැනි අංශවලින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා. කුඩා අවධියේ සිය ගුවන් විදුලියට පැවති කැමැත්ත රංජිත් රාජපක්ෂ නම් මාධ්‍යවේදියාගේ මාධ්‍ය ගමන ආරම්භීමට පිටුවහලක් වුණා.
22: මේ කාලෙත් කියන්නේ මම ව්‍යාපාර කටයුතු කරන කාලෙත් මේ ගුවන් විදුලියට ලියලිය තමයි හිටියේ. ඒ කාලේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකුත් එකතු වුණා. ඒ කාලේ සේවයට සම්බන්ධ වුණා. එහෙම ඉන්න අතරතුර ජාතික පුවත් මේ පතක තියෙනවා මේ ප්‍රාදේශීය වාර්තාකරුවන් අවශ්‍යයි කියලා. මම කවුරු ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඉල්ලුම් පත්‍රයක් නියම කරලා පස්සේ මම සම්මුඛ පරීක්ෂණේ කඳවලා දෙන්නා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි විභාගයක් තුනක් ප්‍රොජෙක්ට් ලියන්න කියලා මේ ඒ පුවත්පත් ආයතනයෙන් කිව්වා. ඒකේ පොඩි පොඩි අඩුපාඩු ගන්න තිබුණා. කොහොම හරි එදා මාව නෝට් වාර්තාකරු කියලා මාව බඳව ගත්තා මේ ඒ ජාතික පුවත්පතේ. ඒ පටන් ගත්ත එක තමයි අද වෙනකන් 1990 පටන් ගත්ත එක තාම
6: වසර 36ක් පුරා පැමිණි සිය මාධ්‍ය ගමනේදී ඇතැම් තැන්වලදී රංජිත් රාජපක්ෂ නම් වූ මේ මාධ්‍යවේදියාට මුහුණ දීමට සිදු වූ පාදක සහ අභියෝග සුළුපටු නැහැ.
22: අමතක කරන්න බැරි සිදුවීම් ගණනාවක් තියෙනවා. එකක් තමයි මාධ්‍ය ආවරණ කටයුත්තකට ගිහිල්ලා රාජ්‍ය නිලධාරීන් එක්ක ඇතිවිච්ච ගැටලුවකදී ඒ රාජ්‍ය නිලධාරීන් ආයතන ගණනාවක් එකතු වෙලා රාජකාරීට බාධා කිරීම කියලා චෝදනාවක් ගෙනල්ලා මාව අධිකරණයේ හමුවට පමුණලා මාව රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඒක ඇත්තටම මේ මම හිතපු නැති දෙයක්. ඒ වෙලාවේ ඇත්තටම මතක් කරනවා මේ කාලේ තිබ්බ මාධ්‍ය සංගම් වල අපේ හිතවතුන් එකතු වෙලා මට නීති උපදේශ ලබා දීලා දින කිහිපයකින් මාව රක්ෂිත බන්ධනාගාරයෙන් අපමත නිදහස් කරගෙන ඒ නඩුව දිගින් දිගටම විභාග වුණා. ඊට පස්සේ මාව ඒ නඩුවෙන් නිදොස් කොට නිදහස් වුණා. ඒ නඩුවෙන් මෑතකදී මම රියානතුරුකඩ භාජනයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට ගිහිල්ලා රදැල්ල කෙටි මාර්ගයේදී පාසල් ළමුන් ගමන් ගත්ත බස් රථ අනතුරක් සිද්ධ වෙලා මගේ වම් පාදයට ලොකු හානියක් සිද්ධ වුණා.
6: 2002 වසරේ සිට වසර 3ක් පමණ කාලයක් නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කිරීම රංජිත් රාජපක්ෂගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක්.
22: ඒ කාලේ මට හම්බ අවස්ථාව ලැබුණා. ඉස්සල්ලාම ඒ කාලේ තිබිච්ච යුද්ධයේ වෙලාවේ එල්ටීටී නායකයා ඒ වගේම ප්‍රාදේශීය නායකයන් සමඟ අමාත්‍යවරයා ගියා සම්මුඛ සාකච්ඡා වලට සාම සාකච්ඡා වලට. ඒ මාධ්‍ය ආවරණකට ඉදිරියට යන්න උනේ මට. මොකද මට දෙමළ භාෂාව හොඳට අසුරන්න පුළුවන් නිසා මම තමයි ගියේ. ඒ වෙලාවේ එල්ටීටී නායකයාත් ප්‍රාදේශීය නායකයන් කීප දෙනෙකුගේම දර්ශන මට පරිගත කරන්න අවස්ථාවක් ලැබුණා.
6: 36 වසරක් පුරා අභීතව සිදු කළ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් රංජිත් රාජපක්ෂ අවස්ථාරසකදී සම්මානයටද පාත්‍ර වුණා. මාධ්‍යම් පළාතේ හොඳම වාර්තාකරු ලෙස දෙවතාවක්, ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස 2008 වසරේ සම්මාන ලැබූ රංජිත් 2015 වසරේදී ජනාධිපති සම්මානයෙන්ද බිදුම් ලැබුවා. නෙට් නිවුස් ආරම්භයේ සිට අද දක්වාම සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැපවෙමින් නෙට් නිවුස් සවිමත් කළ යෝධ සෙවනැල්ලක් බඳු මේ සුවිශේෂී මාධ්‍යවේදියා නෙට් නිවුස් සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
22: එදා පටන් ගත්ත ජනප්‍රියතාවය අදටත් නෙට් ප්‍රවෘත්ති වලට තියෙනවා. ඇත්තටම හරි සතුටුයි. රංජිත් මහත්තයා නෙට් එකේ ඔබේ වොයිස් කට් එක ඇහුවා. ඔයා කතා කරලා ඇහුණා. අපි ඒකෙන් තමයි දැනගත්තේ ඒ කියලා කියලා. ඉතින් ඇත්තටම ආත්ම තෘප්තිය කියන එක උපරිමයෙන්ම තියෙනවා මේ මාධ්‍ය කලාවේ. සමාජයේ මේවර වෙනුවෙන් ගොඩක් දේවල්, ඒ කියන්නේ නීතිය රැහැනට හසු වෙච්ච ගොඩක් දේවල් නීතිය රැහැනට හසු කර දීමටත් නීතිය රකින්නවාය කියන නිලධාරීන් ඒවට පරිබාහිරව කරන දේවල් හිරිදරව් කරන්නත් මගේ මාධ්‍ය ජීවිතයේදී ඇත්තටම හැකියාව ලැබුණා. සතුටුයි. ඉතින් මගේ ඇඟේ හයිය තියෙනකන් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් දැනගෙන
19: FM 95.8 Net FM Divaina Pura

જાણે જા માંગેવી તેને એકાતકટ મટ હિતના મંદારમ રા કેલા કેન પ્રેમે પિલીબંધ કરને સમીક્ષણ વળ સઠાન દે કેલા අපි එකිනෙකා එදිනෙදා කතා කරන මාතෘකා අතරේ එක එක විදිහක් දැකින් බෙදා හදා ගන්නකොට අපි දන්නේම නැතුව සමහර සිද්ධි ගැන අපිට අනුමාන කරලා හිතන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපි කතා කරන්න ඕනේ කියලා මං කල්පනා කළේ වෙන්වීමකින් සෑහෙන කාලයකට පස්සේ ඔහු හෝ ඇය යලිත් ආවද නැත්නම් ආවෙම නැද්ද කියන්න බෑ අත්දැකීම්. වෙන්වීමෙන් සැහෙන කාලයකට පස්සේ ආයෙත් ඔයාගේ ආදරේ ඔයා වෙත ආවද?

ආයෙත් ඔයා කුමරෙක් වෙලා ඉර හඳ අරන් ආවත් මට එපා. 1795 95 95 95 වට්ස්ඇප් පණිවිඩයක් එවන්න. කියන්න ආදරේ කැඩිලා ගියාට පස්සේ කාලයක් ගත වුණාට පස්සේ එයා ආයෙමත් ආවද කියලා. කැඩිලා බිඳිලා සීසීකද විසිරිලා තැලිලා පොඩි කරලා දමලා ගහලා ගියාට පස්සේ ඒ හිතයි කවදාවත් කාටවත් බිඳින්න තලන්න පොඩි කරන්න බැරි විදියට හදාගත්තට පස්සේ එන එයා නාඳුනන මිනිසෙක් පමණක්ම වේවි මට. මොකද ආයි කවදාවත් එයන් නාඳුනන නොදන්නා කෙනෙක් බවට ඉබේම පත් වෙලා ඉවර නිසා. එහෙව් කෙනා කවදාවත් කිසිම හේතුවක් නිසාවත් අනේ මගේ ඇසට නොපෙනේවා. ඒක තමයි දමයන්තිගේ ප්‍රාර්ථනාව. ඔබ කියන්න මොකක්ද?

0: ಇದ ಹಾಸ್ಪಿಸಿ ಪಾವಸರ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯನ್ ಟೈಮ್ ಇರುವ ಎವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLG Mobitel fiber ekak gedarama fit karanna okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa SLG Mobitel fiber
2: prime colombo
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
2: ප්‍රයිම් කොළඹෝ
4: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
5: Wake up සතුටු හෝමෝන්ස් Alpha Studio
6: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
5: Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
7: Good morning
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
8: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
6: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
8: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
6: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලින් සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
8: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
6: බැති පරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
10: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
12: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල

සුබමන් දරම් රාත්‍රියක් වේවා ආදරණීය තරංග. අද ඔයා අහන්නේ හිත හදාගත්තට පස්සේ එයා ආපහු ආවද කියලානේ. සිදුහත්ටයි යශෝදරාවටයි වගේ අපිට ආදරය කරන්න සාරාසංක කල්ප ලක්ෂයක් ආත්ම නෑ තරංගා. ඒ දෙන්නට වගේ ආය භවයක් තියෙවිද නැද්ද කියන්න දන්නෙත් නෑ. අපිට රණ්ඩු කර කර අඬන්න අපි මුණ ගැහුණ අහම්බෙන් තමයි. හැබැයි සමුගත්තේ හම්බෙන් නෙවෙයි, එක්කෝ අමතක කළා නැත්තං අතහැරියා. ඒක හම්බයක් නෙවෙයි නේද? ඔහු කළේ ඒක හිතම තමයි. එහිඳ ඔහු ආපහු ආවා, සමාව ඉල්ලුවා. පුරා වසර දෙකක් මම විඳෙව්වා. ඒ හින්දම මගේ තාත්තා මට කිව්වා පුතේ හදවතින් තීරණයක් ගත්තොත් වරදිනව සහතිකයි කියලා. ඒ හින්දම මට ආපහු හැරෙන්නවත් සමාව දෙන්නවත් බැරි වුණා නෙවෙයි, හිතුනේ නෑ තරංගා. රමණි සුමේදා, ඔහු ආවා, සමාව ඉල්ලුවා. ඒත් අවුරුදු දෙකක් මම විඳෙව්වා. ඒ නිසා මම නැවතුණා. බිඳය හත්සේ එකොළහයි අනූපහයි අනූපහයි අනූපහෙන් ආදරණීය තරංග, ලස්සනම මන්දාරම් රාත්‍රියක් වේවා. මම මේ වෙනකන් කිසිවෙකු විශ්වාස කළේ නෑ. මොකද පැරණි මතකයන් මගේ ආත්මය පවා මගෙන් උදුරගෙන ගිහින් තිබුණා. ඒ නිසා නැවත කිසිවෙකු විශ්වාස කරන්න හිත බිය වුණා. ඒත් නුඹ මගේ පැමිණීම, ඔව් නුඹගේ පැමිණීම මගේ බිඳුණු හදවතට නිහඬ සැනසීමක් වුණා. වැටුණු මාව නැවත මගේ දෙපා මතින් හිටගන්න ශක්තිය ගෙනල්ලා දුන්නා නුඹ. ඒ නිසා අද නැවතත් ප්‍රේමය සහ නුඹ විශ්වාස කරන්න මං ඉගෙන ගන්නවා. අලව්වෙන් නාදී.

ලස්සනට පොසොන් සඳ පායලා තිබුණු පොයේ දවසක එයා මව සදහටම දාලා ගියා. මං දන්නා තාමත් මං බලන් ඉන්නේ ඇයි කියලා. එයා ගිහින් ඉවරයි. ඒත් මං විශ්වාස කරන්න එයා කවදා හරියයි කියලා. හිතවතී සබදාම සාධාරණයක් ඉෂ්ට කරයි. එච්චරයි.

ආයේ එනවා යා. ඔන්න බලා ගන්න. ඔන්න බලා ගන්න. මං ආයෙත් වයින් රතු පාට වෙන විදිය. බලාකුළු ආදරවන්ත. කෙනෙක් ළඟ ගැහෙන හදවතින් පස්සේ අපි වයින් රතු පාට වෙන විදිය ඒ.

ඔයව කොච්චර අමතක කරන්න හැදුවත් ඔය අහිංසක ඇස් මගේ ඇස් ඉස්සරහට එනවා. දවසකට කී වතාවක් නම් මට ඔව මතක් වෙනවද? ඒත් හරි පුදුමයි, ඔයාට මව චුට්ටක්වත් මතක් වෙන්න නැත්තේ ඇයි මැනිකා?

0: නෙ අසර වෙනවා
1: ආදරය හසක්ද සයුරක්ද නෑ ආදරේ කොහොමේ ගැත්ද පහල දෙන්නමට මිනුම් දැන්දක් සැන්ටිමීටර් වලින් හරි මිලිමීටර් වලින් හරි මං ටක්කෙටම කියන්නම් නුඹ එනවා දැනනවා නුඹ යනවා දන්නවා ඔරලෝසු වෙලාවල් නෙවෙයි නුඹේ සුවඳ මං විඳිනවා මේ ලෝකෙ කොහේ හරි නුඹ හුස්ම ගන්නවා මේ වලාකුළුයට තාම අපි ඉන්නවා අපි හිටිය තැන්වල ගස් ගස් බෙනත් එදා හිස් අද හැම නෑ කිචිබිචිත් කියනවා මං අහනවා උන් කියනවා පැටව් කෑම ඉල්ලලා අඬනවා නුඹේ පැටව් කොයි වගේද නුඹ වගේද ඈ වගේද නිල් පාට ඇස් ඇත්තේ කොයි ගිරා පැටියටද ආදරේ මං තාම අපි මැව්වේ හීනයට මට නැතත් නුඹ ඉන්න මල් පිරුණු ලෝකයක තරහ නෑ නුඹ යන්න සද්ද තාම හි නැහැය පෙරවාගේ මා එක්ක සචිනා උලින් නුඹේ පැටව කොයි වගේද නුඹ වගේද ඈ වගේද නිල් පාට ඇස් ඇත්තේ කොයි ගිරා පැටියටද

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super. කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Pitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම. ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධානය කරන
2: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
6: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
2: රසකාමී ඔබ සැමට ආරාධනා.
6: වැඩි විස්තර සඳහා 077 37 60 629 අංකය අමතන්න.

Mandaram rehat ay vinaditi spahay. Mi obita mata karanne anne. Active Plus obita genana health camp ekak gana. Oyata tiyana siyalu snayu abada, maashapeshi vedana, nahara geta gasim, ashabhage Parkinson. Me wage onama kal pavathina abada sandaha obita nivaradi visinduma kohomada laba ganne kiyala. කියලා දෙන දවස ජූලි මාස 24 25 26 කියන දවස්වල උදා වෙනවා. ජූලි මාසේ 24 25 26 කියන තෙදින පුරා Active Plus Center 2 හොරණෙහිදී ඔබ වෙනුවෙන්ම නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව පැවැත්වෙනවා. ඉතින් වැඩි විස්තර වෙනුවෙන් 0342217870 වට කෝල් එකක් දෙන්න. 0342217870 චලිමාසෙ 24 25 25

මේ සැරේනම් ගියාම තමයි කියලා මාත් හිතනවා. ඒත් වැඩේ ගැන මේ මනුස්සයා ආයෙත් එනවනේ. ඉතින් කොහොමද යන්න කියන්නේත්? කොච්චර ආසයිද මං හැමදාම මල් ළඟ මෙහෙම ඉන්නවා නම්. නිර්නාමිකයි. ඒත් ආදරේ තමයි.

මතකෙටත් එනකොට පපුුව මෙච්චර පිරෙන්නේ හැකිනම් රිදෝපං ගීලන් ගැබ මැරෙන්න රිදුනොත් හිත ටිකක් හදාගෙන මට ඉන්න ආයතවත් පුළුවන් ඔබනාවත් ඔහේ ඉන්න තරංග හර්ෂණය.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Prime Colombo.
3: කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබටත් Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
2: Prime Colombo
4: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.

0: තිදහස් විසිපහවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: කොත්තුවක් ගණන් දාපු geopolitics.
3: මම කොටද මේ ආචි කියන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
4: යුද්ධ මත හැංගුණ economics.
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වන.
2: හඳ වටේ රවුම් ගහපු stories.
6: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතනීට වෙකම කාන්දා නියෝජනය හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
2: සිලිකන් නිම්නයේ top secrets.
5: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
4: ඔය ඕන එකකින් update වෙන්න.
2: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
7: Brought to you by
8: අලුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
2: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333
10: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයිනපුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
12: FM Algo Town
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
14: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
15: 769 වන වරට හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
14: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
15: අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
14: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
15: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
14: මාත්‍ය සත්කාරය netfm netfm
8: බැති පරදායකත්වය
16: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
17: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
18: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
19: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
20: අම්මලාගේ ආදරයට නියම පදම මාතර ෆ්‍රීලැප් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල්ල
21: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

අතීතයේ මතක අමතක කළත් අදටත් මතකයක් සේඳී නම් කෝ කියන්නකො සමු ගැනීමක් ජීවා.

ආදරණීය තරංග. නෙතු අගින් වැටෙන කඳුළු කැටවලින් හිත අගින් වැටෙන සුසුම් පොද හැමින් පපු මැදින් දැවෙන ගිනි දළු තුලින් අත හරිමිමා ඔබේ මතකයන් මල් මඩුවෙන් රම්‍ය තමයි හැම කියන්නේ. සුබමන්ද ආරම් රැක් තරංගක. ඔව් එයා කිව්වා හරි. ආයේද එයා ආවත් මොකද කරන්නේ? අපිට නිතරම මතක් වෙන අයට අපිව මතක් නොවෙන හේතුව මොකද්ද? ඒකට හේතුව බලාපොරොත්තු පිරුණ මගේ හිතද? පබෝ ඕ ඒක ඇත්ත. ඒකට හේතුව බලාපොරොත්තු පිරුණ අපේ හිත්. අනවශ්‍ය තරමටම සංවේදී ප්‍රේමයම පූජා කරන්න තරම් මග බලාගෙන ඉන්න අපේ හිත්. ගෑනු ආසම යක්කු වගේ පිරිමින්ටක්කේ. ගෑනු ආස බලන බැල්ම පවා නපුරු පිරිමින්ට. පොඩ්ඩ බැඩුණු ගමන් ඇස් රතු කරන් තරහ නිවුණු ගමන් තමසේ මගේන ඔයි මන් තමසට හරි ලෝබයි කියලා පපුවට තුරුල් කරන් නලලට බර හාදු තියෙන පිරිමින්ට. ඉතින් කියන්නකෝ කොහොමද හිත හදාගෙන අතහරින්නේ කියලා. වැලිමඩින් ජනංජලී හැම කියන්නේ.

아들이 쓰임 땐 허리 파리 쓰면 또 비리만이는 다랑갈게 어야드 스부만 다람라고 망이 따기는 히티에 이르트 한겨 너는 하면 애아들에게는 게 마음 호대 깨라버리지 기에라 හැබැයි මං කඳු කරයට ආදරය කරන්න පටන් ගත්ත දවසේ උස මුස කඳුමුදුනකට මුවා වුණ ඔයාලා දැකලා ඒ හිතලුව හිතලුවක්ම වුණා නේද කියලා හිතද්දිත් මගේ මුළු හිතම මැලවුණු තද දම්පාටකින් වැහිලා ගියා. ආදරේ මෙච්චර පාට ගොන්නකින් පාට කරන්න කියලා දීපු ඒ නිල්ල සිමි කොළු පරාණය ඇයිද මන්දා? මගේ පාට පෙට්ටිය නොතිබුණ අමුතු පාළු පාට ගොන්න කුණාටු නිල් පාට පෙට්ටිය කතුරලා ලාගහ පාට කොට්ටිය අටින් තියලා ගියේ. සමහර විට එයාට මුහුදයට හැංගෙන්න තිබ්බ කොරල් පරය ගැන මං දැනගත්තා කියලා හිතෙන්න ඇති. අනේ ඉතින් එක පින්සල් පාරක්වත් වැදුනේ නැති මිනිරන් පාට ඉරි ටිකක් එහෙම හිඳෙව්වා. කැන්වක් එකක් බලන් ඉන්නවා. ආදරේ පාට කෙනෙක් හැප්පිලා අලුතින් පාට වෙන්න මං අලුතින් පින්සලකුත් තරම් බටහිර කඳු පාමුලකට වෙලා ඉන්න පුළුවන් නම් තද තැඹිලි පාට හරි කමක් නෑ අරන් යන්න. මං අදටත් බලන් ඉන්නවා නෝරා.

Suhasak mal pipi malavina vanye. Nubavana malak pipinavanam. Make a took above a nitty within not away. Hit a pinipocracy pagananam. Patu sanhasa hello candulat moavella. Patum the ever susum sulangedurigia. Nubapipinavanam vanye. Ivasapan me the canangie. Rai kaluara godavella taru and the vella. Soon the tabara. Pipuno petti bima turilla. Nubu pipinavanam vanne. Ivasapan me the canangie. Aukanin. Sundra kavikari hemagiane. Mamma tahagin in the taranga. Pengvilla I ham when I am a dam suttering in non. Because the binduno dea kadua take I kavdahari binden pulua. Binduno adret eva gay. ආදර කරන කිසිවෙකුට අහිමි වෙන්න එපා ඒ ආදරේ. ඒක මහ දුකක්. සුබ මන්දාරම් රැක් තරංග මණික. ඔයාගේ සුන්දර වචන ගැලපීමට ගොඩාක් ආදරේ. මන්දාරමේ හමු වෙලා මන්දාරමේම වෙන් වෙලා ගියා. හදවත පැලෙන්න තරම් සෙනෙහසක් දීලා ඔබ වෙන කෙනෙකුගේ වුණා. මම මාඔපහින ගොන්නම හීනෙකටම අයිති වුණා. ඒත් ඔබේනමින් වෙන්නුනු ඉඩ සදාකාලිකයි මගේ දේවතාවියේ ආයතාත්මක හරි මගේම වෙන්න

අදටත් මට යා මතකෙට නැගෙනවා. ඒත් කවදාවත් අපි හමු වෙන්න මරණ කලාතුර එහෙම තියෙයි. කමක් නැහැ, ඊළඟ භවයේ හම්බ වෙනවා. මහරගමින් නිර්මලී.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. தமிழத்தில் குங்குமம் பொத்து சுதுஹந்தும் வெனிவெல் அறுபது சா வதமல் அடங்கும் பாரம்பரிக ஆயுர்வேத வட்டூருவக் அனுசாரேன் சித்தாலேப கெகுலு பேபி சபன் பிலிந்த சமட்ட ஹெல ஒசு ரெக்கவரணைய
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
2: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

ඔය අන්නටම ගියායයි මම තවමත් විශ්වාස නොකරමි. තවමත් මඟ බලන් ඉන්නෙමි. සිහිවටන යන්නට මිය දෙන්නට අවසරයක් නොදෙමි. ඒ මතින් අලුත් පැතුමක් ලෙසින් නැවතී පැදෙමි. යළිදු දිනක ඔහු අසලම මම විසල් සෙවනක් වෙමි. කෙද්දිනක හෝ ඔහු ආපසු ඇවිත් යන බව මම දනිමි. කුමාරි පෙරේරා, සුබ මන්දාරම් රැයක් තරංගක්ක. මිනිස්සු ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ දේවල් නැති වෙලා යද්දි, නොලැබෙද්දි බලාපොරොත්තු අතාරිනවා. සමහර විට ඒ ජීවිතේම උනත් වෙන්න පුළුවන්. කවදාවත් කිසිම මිනිසෙක්ට තමන් තනි වෙලා කියලා දැනෙන්න හොඳ නැහැ. එතන තමයි වැරදින සහෝදරයා. ඇත්තටම තනි වුණා කියලා හිතුවට අපි තනි නැහැ. මේ සබදාම අපි දිහා බලන් ඉන්නේ.

ඉන්ද්‍රජාලික සුවපත්වීම වෙනුවෙන් තමයි මේ පණිවිඩය ඔබට මතක් කරන්නේ. Active Plus Health Camp එක ගැන ජූලි මාස 24 25 26 කියන දවස් තුන පුරාම Active Plus Center 2 පොළොන්නරුවේදී ඔබ වෙනුවෙන්ම නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වනවා. වැඩි විස්තර වෙනුවෙන් කතා කරන්න 0374 22 17 8

හිතහදාගත්තට පස්සේ එයා ආයේ තවද ඔව් එයා ආවා. ඒත් මගේ හිතේ දොර එයාට වැහිලා තිබුණා. නෙවෙයි, ඒ දොර ආයේ තැරෙන්න බැරි තරමට කාලය එය නිහඬව මුද්‍රාගත කරලා තිබුණා. දවසක් තිබුණා එයාගේක පණිවිඩයක් වෙනුවෙන් මුළු රෑම නිදි නැතුව බලාගෙන හිටපු. එයාගේක වචනයක් වෙනුවෙන් හිතේ දහසක් බලාපොරොත්තු හදාගත්තු. ඒත් හැම බලාපොරොත්තුවක්ම එකින් එක බිඳ වැටෙන හැටි මම නිහඬවම බලාගෙන හිටියා. කඳුළු වියලුනා, රිදුණු හිත හැමෙන් හැමෙන් සුව වුණා. තනියම හිනා වෙන්නත් තනියම ජීවත් වෙන්නත් මම ඉගෙන ගත්තා. අන්නේ වෙලාවේ එයා ආයෙත් ආවේ. ඒත් එදා මං හොයපු කෙනා අද ආවත් අද මං එදා හිටපු කෙනා නෙවෙයි. සමහර ආදර නැති වෙන්නේ වෛරයෙන් නෙවෙයි, ප්‍රමාදයෙන්. එනිසා ආපහු ආව එක ගැන තරහක් නැහැ. ඒත් හිත හදාගත්ත මනුස්සෙක් ආයෙත් හිත කඩන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසාම ඔයාට සුබ පතල, මම මගේ පාරම නිහඬ විස්සරහට ඇවිද යනවා. මිලන් මාලක. සමහර ආදර කතා නැති වෙන්නේ වෛරය හින්දා නෙවෙයි, ප්‍රමාදය හින්දා.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
3: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා

ලැබෙන්දිය සුබමන් ධර්ම රැයක් වේවා. හිත හදාගත්තට පස්සේ එයා ආයෙත් ආවද? නෑ, ආවේ නෑ. ආයෙත් එන්න තරම් මගේ නිහඬකම එයාට මතක් වුණේවත් නැතුව ඇති. එයා ගිය දවසේ මගේ හදවතේ වැහුණු දොර ආයෙත් අට්ටු කරන්න එයාට අවශ්‍ය වුණේ නැතුව ඇති. ඒත් මම හැම රැයකම මතකවල දූවිලි පිස දමමින් එයාගේ නම නොකිය එයා වෙනුවෙන්ම නිහඬ ජීවත් වුණා. හිත හදාගන්න කියන එක අමතක කරන එක නෙවෙයි. හිත හදාගන්න කියන්නේ රිදෙන තැනටම හිනාවක් අඳින්න ඉගෙන ගන්න එක. කඳුළු ඇස්වලම හිර කරගෙන මම හොඳින් කියලා ලෝකෙටම බොරුවක් කියන්න ඉගෙන ගන්න එක. අද එයා වෙන කෙනෙකුගේ අතල්ගෙන සතුටින් ඉන්නවා ඇති. ඒ සතුට ඇත්තක් නම් මගේ ආදරේ පරාජයක් නෙවෙයි. මොකද සැබෑ ආදරේ කියන්නේ ළඟ තියාගන්න බැරි වුණත් දුරින් ඉඳලාත් එයාගේ සතුටට නිහඬව සුබ පතන්න පුළුවන් හිතක්. නමුත් සමහර රෑවල් තියෙනවා මුළු ලෝකෙම නිදාගත්තත් තවමත් මගේ හදවත එයා නොයන පාර දිහා බලාගෙන ඉන්න එක. ඒ තමයි අමතක කරන්න බැරි ආදරයක අවසාන ප්‍රාර්ථනාව. මංගල රංගන.

රංග මම එනකල් බලාගෙන ඉන්නවා. ලබන භවය වෙනකල්ම බලාගෙන ඉන්නවා. සිය දහස් වාරයක් මතක් කරනවා. ප්‍රියන්ත අත්තරගමින්.

සුබමත් ධරම්රයක් වේවා තරංග. අදටත්තුම මගෙන් මහලොක දේවල් ඉල්ලනෑ මැනික. මගේ ළඟ දැවටි දැවටි මගේ ඇස් දිහැ බලන් හැමදාම ඇහුවේ මගේ හුස්මටික යනක ඔයාගේ ආදරේ අඩුවක් වෙන්න නෑ නේද කියලා. ඔව් මැනික, මට වචන වලින් ඔබට තියෙන ආදරේ කියන්න බැරි තරම් මං ඔබට ආදරේ. මගේ යශෝදරවම් බයි මැනික, මට ඕනේ උඹත් එක්ක මේකට නිවන් යන්න. මගේ සුදු මැනික මානවී, මං ඔයාගේ සුදු මහත්තයා අරුණා. හීතලම හීතලු රායක පිප්පුණු සේපාලික අමලක සුවඳ වගේ ඔයාගේ මහ මෙරක් තරං ආදරේ එක් කවදාවත් මඩුනේ නෑ. හරියට සේපාලික අමලේ සුවඳ රෑ බෝවෙද්දි වැඩි වෙනකොට වගේ මේක ආත්මෙන් ආත්මෙන් සුවඳ. මම හරිම වාසනාවන්තයි මෙහෙම ආදරයක් ලබන්න. ඔබ ඉන්න මගේ සදාකාලික ප්‍රේමයම වෙලා මං ආදරේ නිර්නාමිකයි. සුබමන්දරම් රැක් වේවා තරංග. අමතක කරන්න අත්හරින්න බොහෝ දෙනා කියයි, ඒත් හිතට කාවැදුණු ආදරණීය හැඟීමක් කොහොම කවුරු නිසා අත්හරේවිද කවුද දන්නේ නෑ තරංග. තනිකම තනියට ළඟින්දීවි, හදවතේ බැඳුම් සුරකේවි. ආදරය කියන්නෙම භාවනාවක්, දුක හිතනත් හිත මෙනෙහි කරන මහා භාවනාවක්.

0: නොපෙනි වසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
2: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0781-856-956-0034-22-646
3: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
3: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
3: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
1: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
3: මාධ්‍ය සත්කාරය net fm
1: බැති පරදායකත්වය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
5: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
6: වසර 90ක විශ්වාසය
7: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
8: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලන්
0: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
9: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

සරුන් ගලයක් හැදුවා. උඩුහුලඟට අහුණත් කැඩෙන්නේ නැතුව තියන්න. ඒත් සරුන් ගලේ උඩ ගියාම මාව පුංචියට පේන්නේ නැත්තේ. එයා උඩට මැරපු බිමේ ඉන්න මාව ගානක් ගත්තේ නැහැ. මට ඒක දැනුණ පළමු මොහොතේම නූල අතෑරියා. ඕන තැනක යන්න. ගෙහින් ටික කාලෙකින් මට පණිවිඩ එවනවා. ආයෙ මාව හොයන් යන්නද කියලා. මට පිස්සු නෑ ආයෙත් ඒ සරුන් ගලේ උඩ අරින්න. ඉන්දික සමරනායක සුබ මන්දාරම් රැක් තරංගක්කා. මම හැමදාම ඔයාගේ වැඩසටහන අහනවා. මන්දාරම් රාත්‍රියට ආදරෙන් පරකඩුවෙන් සුභා. අනේ යාගේ මගේ මුළු ජීවිතේම අඳුර කරමින් ඔය හඳින් සතුටින් ඉන්න. මල්ලග මේ වේදනාව තිබුණු දැන් එත් මං හරි ආසයි මගේ සුදු අයි මේ හුස්ම නවතින්න කලින් එක පාරක් ඔයාගේ මූණ දකින්න. මට ඇති රත්නපුරෙන් ඉරේෂා.

ආදරණීය තරංග. බැඳීම් පොදි ගහගෙන වේදනාව විඳිනාට වඩා බැඳීම් අත්හැරලා සසර ගමන කෙටි කරගන්න උත්සාහ කරන එක ඒක ලොකුම සැපත කියලා හිතලා හිත හදාගන්න උත්සාහ කරනවා. නිර්නාමික වුණත් අද සමුගැනීමේ පණිවිඩය ඔබෙන්. ඒක හරි වටින කතාවක්. නැවත නැවත සිතිය යුතුයි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2:00ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4:00ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන අනතුරුව රාත්‍රී 7:00ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8:00ට මෙවරත් ඇසළ පුරපසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. අද අඟහරුවාදා නෙතෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්ම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ මීගමුව පැල වීදී පදිංචි දැනට ඉතාලියේ සේවයේ නියුතු නිරූපා සර්මා දියණිය සහෝදර සහෝදරයන් ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඒ පින්නතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතවලට මහ පුදුමාකාර ආලෝකයක්. ධර්මයෙන් හාත්පස ආලෝකමත් වුණු ජීවිතයක් කිසිදාක පින්වත්නි ජීවිතයේ අභියෝගයේ විදිහට සලකන්නේ නැහැ. එයාට හැමදාමත් අභියෝගයේ විදියට පේන්නේ තමන්ගේ ඇතුළාන්තයේ තුල හටගන්නා වූ කෙලෙස් ටික. වර්තමාන සමාජයේ ධර්මයේ අහිමි වීමේ ප්‍රතිලාභය ජීවිත අභියෝග වලින් අවසන් වෙන බවක් අපට පේන්න තියෙනවා. ඒ ජීවිත අභියෝග වලින් අවසන් වෙනවා කියන්නේ ජීවිත අභියෝගයට යා මුහුණ දෙන්න හරියට දන්නේ නැති වුණාට පස්සේ සෑම අවකාශයකදීම යා කල්පනා කරන්නේ මේ ජීවිතෙන් පලා යන්න ඕන කියලයි. අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මනුෂ්‍යත්වයේ පරම දුර්ලභ බව. ඒ මනුෂ්‍යත්වයේ පරම දුර්ලභ නිසා මනුෂ්‍යත්වයේ රැකගත යුතු බව. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ කලලයක් විනාශ කිරීමට පවා විරෝධයක් දක්වන්නේ. ඒකින් මහ විශාල අකුසලයක් රැස් වෙන බවත් මනුෂ්‍යත්වයට හිමි අවකාශය සම්පූර්ණයෙන් වසා දැමීමට දරන වෙහෙසක් බවත් එය කල්ප කෝටි ගාණක් සංසාරයේ සැරිසරන සත්‍යයන් අතරින් බොහෝම සීමිත පිරිසකට උරගාන්න ලැබෙන අවස්ථාවක් බවත් එය පූර්ණ වශයෙන් භුක්ති විඳිය යුතු බවත් අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා. පින්වත්නි මේ දේශන අහන අයටත් මේ දේශන අහන අයගේ කල්යාණ මිත්‍රයන්ට දරුවන්ට දෙමව්පියන්ට මේ සියලු දෙනාට අපි මතක් කරන්නේ ඔබේ ඇතුළාන්තයේ තුල ගුණධර්ම මිය ගියොත් ගුණධර්ම මිය යාමත් සමගම ඔබට ඔබගේ ජීවිතේ මිය යන්න පටන් ගන්නවා. ඒ නිසා ජීවිතයට අර්ථයක් එකතු කරගන්න කෙනා ගුණධර්මාවලියට සමවදින්නයි දක්ෂ වෙන්න ඕන. ජීවිතයෙන් ගුණධර්ම වැටුණාට පස්සේ ජීවිතයේ ඇතුළාන්තයේ තුල ගුණධර්ම මිය ගියාට පස්සේ අපට සෑම අවස්ථාවකම දැනෙනවා අපට සෑම අවස්ථාවකම හිතෙනවා අපේ ජීවිතේ බාහිර ලෝකයේ මත ස්වෛරී භව ස්වාධීනත්වය නිදහස තවරලා දවටලා පිළිගන්න ගියාට පස්සේ ලෝකයේ ඇතිවෙන ස්වල්ප වෙනස්කමක් බාහිර ලෝකයේ ඇතිවෙන වචන බාහිර ලෝකයේ ඇතිවෙන සිද්ධි මේ සියල්ල අපිව අමාරුවේ දානවා. ධර්ම කල්යාණ මිත්‍රත්වයක් ඔබේ ජීවිතයට අතිශයින්ම වැදගත් යුගයකයි අපි ඉන්නේ. එනිසා ඔබ කුමන තත්ත්වයක හිටියත් ධර්මයට උපකාර කළ හැකි ධර්මයට අනුග්‍රහයක් ලැබෙන මට්ටමේ කල්යාණ මිත්‍රයෙක් ඔබේ ජීවිතේ පැත්තකින් තියාගන්න. එහෙම ඔබට ඔබේ ජීවිතේ පැත්තකින් තියාගන්න බැරි වුණොත් පින්වත්නි ජීවිතේ පලා යන්න හිතෙනකොට යාගන්නේ දුර්වල තීරණයක්. ඔබට තීරණ ගැනීමේදී උපකාර කරන සුන්දර කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර තිබ්බොත් ඔබට එය සාකච්ඡා කරන්න පුළුවන්. ඒව සාකච්ඡා කරගන්න බැරුව පාපිෂ්ඨ මිත්‍රයන් නම් අපට මුණ ගැහිලා තියෙන්නේ. අපේ ප්‍රශ්නවලදී ඔවුන් එක්ක අපිව පාවිච්චි කරાવી. එහෙමත් නැත්නම් ඔවුන් කියાવી මේකට හොඳම විසඳුම කාලා බීලා ඉන්න එක. මත්වෙමු අපි එකට. එතකොට ප්‍රශ්න අමතක වෙනවා කියලා ඉතාම දුර්වල විසඳුම් වලට යනවා. එබඳු දුර්වල විසඳුම් වලට ගිහින් වෙළඳපොළේ ගොඩාක් මත් වෙන දේවල් තියෙනවා. තහනම් උත්තේජක තියෙනවා.
ඒවායෙන් යා තමන්ගේ ජීවිතේ අවුල් කරගෙන ඉන්නකන් අර ප්‍රශ්නේ ඇත්තටම අමතකයි. හැබැයි ඒ මත් වෙච්ච ගතිය තමන්ගේ ගතෙන් පහ වෙලා යනකොටම එයා තුල අර පරණ සෝසුසුම් දායක තත්වය මේනවා. එතකොට එයා එක්ක තීරණය කරගන්නවා නැවත නැවත මත් වෙන්න, නැවත නැවත තහනම් උත්තේජන ගන්න. එහෙම නැත්නම් එයා තීරණය කරනවා ජීවිතෙන් පලා යන්න. මේ ජීවිතේ පලා යන්න ඕන එකක් නෙමෙයි. මේ ජීවිතේ දුකක් බව ඇත්ත. මේ ජීවිතය ඇතුලේ දුකෙන්ම පිරීලා තියෙන බව ඇත්ත. කොච්චර ධනෙ හම්බ කරත්, කොච්චර භෞතික දේවල් පසුපස හඹා ගියත්, මොනතරම් දේවල් එකතු කළත් පින්වත්නි, අපට අපේ දුක අඩු වෙන්නේ නැති බවත් ඇත්ත. දුක නිමා වෙන්නේ නැති බවත් ඇත්ත. මේ දුකෙන් අපට ගැලවෙන්න බැරි බවත් ඇත්ත. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට මේක දුකක් බව අවබෝධ කරමින්, මේ දුක සකස් වුණු හේතු ටික දකිමින්, ඒ හේතු නැවත නැවත සකස් වීමට අවශ්‍ය පාරවල් ටික වසා දමමින්, ඒකට අදාළ කාරුණික මෛත්‍රී සහගත තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන විදිහේ සුන්දර සම්මාදිට්ඨිය පදනම් කරගත්ත ප්‍රතිපදාවකට එකතු වෙමින්, ඒ ප්‍රතිපදාව මත ශක්තිමත්ව ඉස්සරහට යනකොට, ඒ ප්‍රතිපදාව මත ශක්තිමත්ව ඉස්සරහට යන මිනිස්සෙකුට වරදින්න විදිහක් නැහැ. නොවරදින මඟක් අපගේ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබුණා භාග්‍යවතුන් වහන්සේට පහදින් නැති නිසා. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට පහදින් නැති නිසා, සංඝයාට පහදින් නැති නිසා, මාර්ගයට පහදින් නැති නිසා, ප්‍රතිපත්තියට පහදින් නැති නිසා, සීලයට ප්‍රශංසා කරන්න නැති නිසා, චිත්ත සමාධියට ප්‍රශංසා කරන්න නැති නිසා, විදර්ශනා ඥානවලට වටිනාකමක් දෙන්නේ නැති නිසා, මේ විදියට වටිනාකමක් දෙන්නේ නැති නිසා යාට වෙනවා පින්වත්නි ලොකු අමාරුවක වැටෙන්න. හේතුව එයා අමාරුව වැටෙනකොට එයා ළඟ ධර්මයක් නැහැ. ඒ නිසා එයා අමාරුව වැටෙන හැම වෙලාවකම හිතනවා ජීවිතෙන් පලා යන්න. මේ ජීවිතේ පලා යන්න ඕන එකක් නෙමෙයි මා නැවත නැවත මේ දේශනාවෙන් ඔබට කියන්නේ. මේ ජීවිතේ අවබෝධ කරගෙන රහසෙ නික්මෙන්න ඕන එකක්. මේ ජීවිතේ විශ්වාස කරන්න ඕන එකක් නෙමෙයි. මේ ජීවිතය ඇතුලේ ලෝකයේ මත විශ්වාසයේ තබන්න ඕන එකක් නෙමෙයි. Tamange ඇතුලාන්තයේ විශ්වාස කරගන්න ඕනෙකුත් නෙමෙයි. මේ බඳු තත්වයක් කියලා මේ ධර්මිය තුලින් දැකලා ඇති වෙන නැති වෙන හටගෙන බිඳෙන නිරතුරුව වෙනස් වෙන වෙනස් වීම පදනම් කරගත්ත ලෝකයක අපි වාසය කරන බව දකිමින් සම්පූර්ණයෙන් නික්මින්ද අපි වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. පින්වත්නි අම්මා තාත්තා මතවත් ජීවිතය යැපෙන්න එපා. පින්වත් දෙමව්පියන්ට කියන්නේ දරුවන් මතවත් ජීවිතය යැපෙන්න එපා. ඒ වගේම එහෙම යැපෙන්න යන හැම උත්සාහයකදීම මාරයා ඔබ දුරාචාරයේ නැමැති ගිනිසිලුවෙන් පුළුස්සා දාන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න එපා. හැම වෙලාවකම ධර්මයේ භුක්ති විඳින්න, ධර්මයෙන් බලන්න, ධර්මයෙන් විමසන්න වරදින්නේ නැහැ. එතකොට ධර්මයෙන් විමසනකොට එයාට පේනවා හැම වෙලාවකම සමුදයවන නිරුද්ධවන ස්වභාවයක්. ධර්මයෙන් විමසනකොට තේරෙනවා මේ මනුෂ්‍යත්වයේ කියන එක ලැබිලා තියෙන්නේ අවබෝධ කරන්ටම වද්දෝ කියලා දැනෙන්න ගන්නවා. කාල බීල බොම සැහැල්ලුවෙන් ගෙවන්න ලැබුණු ජීවිතයක්ම නෙමෙයි මේ ලෝකේ නානාවිධ ජීවි කොටස් ඉන්නවා. ඇතැම් ජීවීන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වුණාට ඇතැම් ජීවීන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ. එබඳු ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැති ජීවීන් ඕනෑ තරම් මේ ලෝකේ ඉන්නවා. තවත් ලෝකවල ඉන්නවා. ඒ අතරින් පින්වත්නි මිනිසයා හරිම විශේෂ කෙනෙක්. සැප දුක දෙකම දැනෙනකොට, සැප දුක දෙකම තමන් කරා ගලාගෙන එනකොට, ඒවා අස්වාභාවික දේවල් විදියට දකින්න පුරුදු වෙන්නේ ධර්මයක් නැති නිසා. ධර්මයක් තිබ්බොත් කවදාවත් එයා ඒ தત્ත්වය අස්වාභාවික දෙයක් විදියට සලකන්නේ නැහැ. ධර්මයක් තියෙන කෙනා හැම වෙලාවකම දකින්නේ තමා තුළ ගොඩනැගෙන සුඛ සහගත, සෝමනස්ස සහගත தত্ত্বයන් කියලා කියන්නේ අතීත කුසල සංස්කාරයන්ගේ ප්‍රතිලාභයක් බවයි. ඒ වගේම තමන් මුහුණ දෙන අමිහිරි, කටුක, ගොරෝසු අත්දැකීම්, දෝමනස්ස සහගත අත්දැකීම් පින්වත්නි අන් කවරක්වත් නෙමෙයි.
ඒ දෝමනස්ස සහගත අත්දැකීම් කියලා කියන්නේ අතීත අකුසල සංස්කාරයන් බවයි. අතීත කුසල සංස්කාරයද අතීත අකුසල සංස්කාරයද විපාක දෙමින් අනිත්‍ය වී යනේවා. ඒවා විපාක දිදී අනිත්‍ය වී යන දේවල්. විපාක දෙමින් අනිත්‍ය වී යන අකුසල සංස්කාරයන් නම් අපේ ජීවිතේ තියෙන්නේ. විපාක දෙමින් අනිත්‍ය වී යන කුසල සංස්කාරයන් නම් අපේ ජීවිතවල තියෙන්නේ. මේ කුසල සංස්කාරයන්ද අකුසල සංස්කාරයන්ද විදර්ශනා නුවණින් දකිමින් ඒවා පිළිබඳ උපේක්ඛා සහගත වෙමින් ඒ උපේක්ෂා සහගත බවට අදාළ සංස්කාරයන් ටික අනිත්‍ය වශයෙන් දකිමින් අනාත්ම වශයෙන් දකිමින් නොඇලිය යුතු ආකාරයට විමසමින් පටිනිස්සග්ගයෙන් එහෙමත් නැත්නම් අතහැර දැමිය යුතු ආකාරයට වර්තමාන ජීවිතේ දකින්න අපි පුරුදු වුණොත් ඒ බඳු පුරුද්දක් අපේ ජීවිතේ තිබ්බොත් අපට කවදාවත් වරදින්නේ නැහැ. අපට වරදින්න විදිහක් නැහැ. මොකද අපි ඉන්නේ නොවරදින මඟක. එහෙම නොවරදින මඟක් අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා. හිමිවීමද අතිශය සාමාන්‍ය තත්වයක් පින්නොත්නි. අහිමිවීමද අතිශයින්ම සාමාන්‍ය තත්වයක්. ලොව එකම එක අසාමාන්‍ය දෙයක් පවතිනවා. ඒ ලොව පවතින එකම එක අසාමාන්‍ය දේ අනිත් සියල්ල සාමාන්‍යයි. මනසින් අතහැර දැමීම. ඒක ලෝකෙට හුරු වැඩක් නෙමෙයි. ඒක ලෝකෙට පුරුදු දෙයක් නෙමෙයි. ඒක ලෝකෙ බහුල වශයෙන් වඩලා තියෙන දෙයක් නෙමෙයි. ඒක පුරුදු කරපු මිනිස්සු අපට පාරවල්වල අප සමග සාකච්ඡා කරන්න ඇවිල්ලා නැහැ. වේගයෙන් ආර්ථිකමය පසුපස, වේගයෙන් සමාජීය වටපිටාවන් පසුපස, වේගයෙන් කෙලෙස් සහගත සෝමනස්ස දෝමනස්ස සහගත අරමුණු තමන්ගේ හිත තුළ මුදුන් පමුණවාගෙන ඒවාට සමවදින්න හෝ ඒවාට එරෙහිව හෝ නැගිටින්න කියලා හිතාගෙන දුවන මිනිස්සු අපට මුණ ගැහුණට ලෝකේ අතහැරීමෙන් උපශාන්ත බවට පත්වෙච්ච මිනිස්සු අපට මුණ ගැහිලා නැහැ. අතහැරීම කියන වචනේට පවා මිනිස්සු බය වෙලා ඉන්නවා. එච්චර ලෝකෙට ඇලිලා ලෝකෙට දැවටිලා තණ්හාවේ ආලේපණයෙන් ආලේපවත් කරගත්ත ජීවිත මිනිසුන්ට තියෙන්නේ. ඒ තාක් කාලයක් ලෝකේ මත යැපෙන මිනිස්සු ලෝකෙන් තමන් බලාපොරොත්තු වන තත්ත්වයේ තමන් කරා පැමිණෙන්නේ නැති වුණාට පස්සේ ඔවුන් ජීවිතෙන් පලා යනවා. ඒකට වයස තරාතිරම අදාළ නැහැ. කෙලෙස් සහගත ලෝකයක් එක්ක හැප්පෙන අපිට අපේ ජීවිත ලොකු වටිනා දෙයක් විදිහට වැටහෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් මේ ජීවිතය අතිශයින්ම මිහිරි දෙයක්, වටිනා දෙයක්. ධර්මයට සමවදින්ද, ධර්මයේ මත යෙදෙන්න, ධර්මයට අනුව විමසන්න. එතකොට ලෝකේ අර අතිශය සාමාන්‍ය සෝමනස්ස සහගත අත්කමට අදාළ කුසල සංස්කාරයේද, දෝමනස්ස සහගත තත්වයට අදාළ අකුසල සංස්කාරයේද සාමාන්‍ය විදියට යා පිළිගන්නකොට යාට අසාමාන්‍ය විදියට දැනෙන්නේ මොකද්ද? මේ සෝමනස්ස සහගත දෝමනස්ස සහගත තත්වයේ පිළිබඳ ඒවා අනිත්‍ය වී යන විපාක දෙමින් අවසාන වෙන ආකාරයේ දකින්නකොට එයාගේ සිත උපේක්ෂාවකට පත් වෙනවා. එයාගේ සිත උපේක්ෂාවකට මැදහත් බවකට පත් වෙනකොට ඒ මැදහත් බව පිළිබඳව දයා නොඇලෙමින්, මැදහත් බව පිළිබඳවම නොගැටෙමින්, මැදහත් බව පිළිබඳවද අතහැර දමමින්, මැදහත් බවට අදාළ සංස්කාරයන් දයා නිරුද්ධ කරන්න උත්සාහ කළොත් පින්වත්නි, මේ මැදහත් බව සම්බන්ධය තවත් සිතකින් උත්සාහ කරන්නේ මැදහත් වීමටමයි. මෙදහත් වීම සම්බන්ධව තවත් සිතකින් එයා මෙදහත් වෙන්නම පුරුදු වුණොත් ඒ මෙදහත් බව ඇතුලේ පින්වත්නි එයාව සසරට ගැට ගහන ලකුණු, එයාව සසරට ගැට ගහලා තියෙන හේතු, එයාව සංසාරයට ගැට ගහලා තියෙන සාක්ෂි අහිමි වෙලා යනවා. එහෙම අහිමි වුණොත් එයාට සිද්ධ වෙන්නේ පහන් සිලක් නිවී යන්නාසේ නිවී යන්නයි පින්වත්නි. මම ඔබට ඉතා මෛත්‍රියෙන් එක දෙයක් යෝජනා කරන්නම්. පහන් සිලක් නිවී යන්නාසේ නිවී යන ශ්‍රාවකෙක් වෙන්න. ඒකට අවශ්‍ය වටපිටාව මුළු බුද්ධ ශාසනය පුරාවටම තියෙනවා. ඒකට අදාළ වටපිටාව මුළු බුද්ධ ශාසනය පුරාවටම ඇති. ඒ සුන්දර වටපිටාව තුළ පිනතුන්ලා එකතු වෙන්න.
පින්නතුන්නේ වටපිටාව තුල එකතු වී දක්ෂ වෙන්න අපගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ඇතුලේ පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න. ධර්මයෙන් විමසන කෙනෙකුට ලෝකයේ ඇතිවෙන අහිමිවීම ගැටලු නෙමෙයි. අහිමිවීම ගැටලුවක් කරගන්න එපා. අහිමිවීම ජීවිතයට කමටහනක් කරගන්න. අහිමිවීමම නිවන් මගේ ద్వාරයේ බව දකින්ද. ධර්මයෙන් බලනකොට සසර පිළිබඳ යම් අදහසක් තියෙනකොට එයා ඒ විදියට නිවි යනවා. නමුත් අද බොහෝ දෙනෙකුට සංසාරයේ පිළිබඳ අදහසක් නැහැ. පෙර භවයේ තිබ්බද නැද්ද කියන එක පිළිබඳ මිනිසු ප්‍රශ්න කරනවා. මතු භවයක් තියෙනවද නැද්ද කියලා කවුද දන්නේ කියලා උද්දාමයට පත්වෙච්ච තාක්ෂණික ලෝකයා ප්‍රශ්න කරනවා. නමුත් පෙර භවය හෝ පසු භවය දෙපැත්තකින් තිබ්බත් වර්තමාන භවය ගැන පවා ඔවුන්ට විශ්වාසයක් නැති බවයි පේන්නේ. ඒ නිසායි වර්තමාන භවය තුළ විශ්වාසයක් නැතිකමටමයි ලෝකේ පස්සේ දුවලා අන්තිමටම ජීවිතෙන් පලා යන්නේ. අද ගොඩාක් දෙනෙකුගේ ගුණධර්ම මැරිලා. මේ පහුගිය කාලේ පුරාවට මහණ්ඩ ලැබුණු සිද්ධි දෙස බලන්න. ඒ සියලු සිද්ධි වලින් පේන්නේ මිනිසුන්ගේ ගුණධර්ම මිය යමින් පවතින බවයි. ගුණධර්ම කියන ඒවා අපට දිය කරලා පොවන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා තම තමන්ගේ సంతානය තුල උත්සාහයෙන්, වීරියෙන්, ජවයෙන් තම තමන් ගොඩනගා ගන්න ඕනේ ඒවා. ඒ ගුණධර්ම තියෙන තැනක අහිමිවීම කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කාලේ හිටියා බොහොම බලවත් සෙන්පතියෙක්. එයාට කිව්වේ බන්දුල මල්ල කියලා. එයාගේ බිරිඳට තමයි බන්දුල මල්ලිකා කියලා කිව්වේ. බන්දුල මල්ල සෙන්පතියා සමග බන්දුල මල්ලිකාව අතර තිබුණේ බොහොම කිට්ටු අවබෝධයේ පදනම් කරගත්ත සම්බන්ධයක්.

ඉගිපිට ආපු කෙනා දීලගියපු පණිවිඩය දිගෑරලා බැලුවා. දිගෑරලා බල්ල ඉනේ ගහගෙන ආයෙත් දානි බෙදුවා. දානි බෙදනකොට පිටිපස්සේ හිටපු 16කගේ අතින් දානි භාජනයක් බිමට වැටිලා එක කැඩුනා. කැඩුනහම බන්දුල මල්ලිකාව දානි බෙද බිඳලා එකපාරටම හැරිලා බැලුවා. බලනකොට අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, බන්දුල මල්ලිකා, මේ ලෝකේ කැඩෙන බිඳෙන පළුදු වෙන ලෝකයක්. අපි කතාරි. එතකොට ඇයි මඳ හිනාවක් පෑව. සාරිපුත්තයන් වහන්සේ ඉදිරියේ දන ගහලා අත් දෙක එකතු කරලා අර තමන් ගිනේ තිබුණු තුණ්ඩු කෑල්ල පෙන්නවා. ගෞරවයෙන් පෙන්නවා. ඒකේ තියෙනවා, ඒ මොහොතේ බන්දුල මල්ල සෙන්පතියා සමග යාගේ දරුවන් සියලු දෙනා ඝාතනය කොට ඇති බව. ඔහු සෙන්පතියෙක් නිසායි බඳු තත්ත්වයන් මුණ දීමේ අවස්ථාවය දෙන්න පුළුවන්නේ. බන්දුල මල්ල සෙන්පතියා සමග දරුවන් ඝාතනය කොට ඇති බව ඒ පණිවිඩේ පණිවිඩකරුවා විසින් ගෙනාපු පණිවිඩය තුල තියෙනවා. ස්වාමීනි, සමාවන සේක්වා. බඹඳු භාජනය බිඳීම මා ස්වල්ප කොටවත් සලකන දෙයක් නෙමෙයි. මේ බලන්න ස්වාමීනි, මේ බඳු පණිවිඩයකින් පවා නොසෙල්වි දන් බෙදෙන ස්ත්‍රියක් මම. පුදුමයි නේද ජීවිතේ. එයාගේ ස්වාමියා සමග දරුවන් ඝාතනය කොට ඇති අවකාශයක පවා එයා දානි බෙදනවානි නොසෙල්වෙන හෘද සාක්ෂියකින්. එතනට හිත හැදුවේ කුමක්ද? අපගේ බුදුරජාණන්සේගේ ධර්මයේ. එයාව එතනට උස්සලා තිබ්බේ කවුද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ. බලන්න මේ ධර්මයේ කොච්චර අපිව සංසුන් කරනවද. ඒ වගේ අවකාශයකදී අද මිනිස්සුනම් හඬා වැටේ වැළපෙයි, සෝසුසුම් හෙලයි, පෙරලි පෙරලි කෑ ගහයි, අනේ මෙච්චර දන් දෙන මට දානේවත් විපාක නැද්ද හාඳුරනේ, මේ මෙච්චර දන් දෙන මටමයි මෙහෙම වෙන්නේ කියලා එතාට දන් දෙන දන් පොලක් නම් තියෙන්න විදියක් නැහැ. සෝසුසුම් හෙලන වැළපෙන ශෝකාලාපෙන් තෙත් වී ගිය බිමක් ඉතුරු වෙයි එතන. නමුත් ඒ දන් වැට පොඩ්ඩක්වත් ඒ පණිවිඩේ නිසා හෙල වුණේ නැහැ. එතරම් උපේක්ෂාවක් ධර්මයේ විසින් ඇයට ගොඩනගලා තිබුණා. මොකද ඒ අය ධර්මය ඇතුළාන්තයට ගත්තාය. ධර්මය අහලා පැත්තකින් තියපු අය නෙමෙයි. ඒගොල්ලෝ සත්‍ය වශයෙන්ම ධර්මය ඇතුළාන්තයට ගත්තාය. මා ඔබට ඉතා මෛත්‍රියෙන් පැහැදිලි කරන්නේ ධර්මය ඇතුළාන්තයටම ගත්ත කෙනෙක් වෙන්න. එතකොටයි ධර්මයේ යොදන්න පුළුවන්. එතකොටයි ධර්මය පාවිච්චි කරන්න පුළුවන්. ධර්මය පාවිච්චි කරන්න යොදන්න පුළුවන් මට්ටමට ඔබේ ඇතුළාන්තයට ධර්මය ගත්තොත් මෙබඳු කැළඹිලි සහගත සමාජයක් ඉදිරියේ නොකැළඹී ඉන්න පුළුවන්. ජීවිතේ එපා වෙන මෙබඳු සමාජයක් ඉස්සරහා ජීවිතයට අර්ථයක් එකතු කරන්න පුළුවන්. ඇවිලෙන සමාජයක් ඉස්සරහා පින්වත් ඔබට නිවෙන්න පුළුවන්. මෙබඳු නිවීමයි අපි මේ ධර්මයේ තුලින් ඔබගේ දෝතට අරන් එන්නේ. ඔබේ දෝතට ලැබිච්ච ධර්මයේ පානය කරන්නේ නැත්නම් ඒක ඔබේ ප්‍රශ්නයක් මිසක් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. පින්වත්නි, ධර්මය පාවිච්චි කරනවා කියලා මේ මොහොතේ අපට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ආර්ය මාර්ගයට එකතු වන්නටයි. මේ ධර්මයට එකතු වීම තුළින් ධර්මයේ පෙන්වා දෙන ආධ්‍යාත්මික වැඩපිළිවෙලට සමවැදීම ඇතුළේ අපට සිද්ධ වන විශාලම වාසිය, විශාලම ප්‍රතිලාභය කුමක්ද? ඒ තමයි අපේ ඇතුළාන්තේ පිරිසුදු වෙනවා. ඇතුළාන්තේ පිරිසුදු වීමට ධර්මයේ තෝරන්නේ සත්තානං විසුද්ධිහ. ඇතුළාන්තේ පිරිසුදු වීම ධර්මයේ පෙන්වන්නේ විසුද්ධගත වීම. මේ විසුද්ධිය කියන එක අපේ ජීවිතය ඇතුලේ නැති වුණොත් අපට කවදාවත් පුළුවන්කමක් නැහැ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රතිබල සම්පන්න ශ්‍රාවකෙක් විදියට නැගීමට. මේ පිරිසුදු වීම ආරම්භ කළ යුතු වන්නේ ශික්ෂණයකින්. ඒ නිසා තමයි සප්ත විසුද්ධිය පෙන්නද්දී බුද්ධ ශාසනයේ මුලින්ම පෙන්වන්නේ සීල විසුද්ධිය. මේ සීල විසුද්ධිය කියන එක පිනතුන් හිතන්න පුළුවන් ඒක පෝය දවසට ධර්මශාලාවේදී කරන දෙයක් හැටියට. එහෙම නැත්නම් ඔබ දිනපතා පන්සිල් සමාදන් වෙනවා නම් මෙතන අදහස් කළේ යන්න ඒ දේ කියලාත් කෙනෙක් හිතන්න පුළුවන්. පින්වත්නි, බුද්ධ ශාසනය ඊට වඩා ගැඹුරු දෙයක් තමයි අපට මේ අවධාරණය කරන්නේ. මෙතන සාමාන්‍ය ගෘහස්ථ කාමභෝගී ජීවිතයක් ගෙවන ශ්‍රාවකයෙකුට අදාළව කතා කරනවා නම්

0: කතා කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. එකමත් මූලික දේ තමයි පින්වත්නි, අපගේ භාගතුන් වහන්සේගේ ශාසනයට අනුව බලනකොට මෙතන ශික්ෂණය තුලින් මූලික ගොඩනගෙන්න ඕන දෙයක් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ඇතුලේ ඇතිවෙන සංසුන්කම. අපි ඉන්ද්‍රියන් හරහා මේ ලෝකයත් එක්ක සුසංයෝගයක් හදා ගන්නවා. මේ ඉන්ද්‍රියන් හරහා අපි ලෝකයත් එක්ක සුසංයෝගයක් හදාගෙන ලෝකයත් එක්ක එකතු වෙලා වාසය කරනවා. මේ එකතු වෙලා වාසය කරනකොට ලෝකයත් එක්ක ඇයි හොඳයි කම්පාණිකේ ලෝකයත් එක්ක ගැටුම් හදාගන්නකේ පරක් තෙරක් කෙලවරක් පෘථග්ජනෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා ඒවා හරහා එයා පුදුම විදිහට ලෝකය ලුහු බඳිනවා. ලෝකය හඹාගෙන යනවා. මෙන්න මේ හඹාගෙන යෑම කියන එක අපිව විශාල අවදානමක දානවා. එහෙම අවදානමක දාන බවවත් අපි හිතන්නේ නැහැ එච්චර. නමුත් අපි දන්නේම නැතුව බැරෑරුම් අවදානමකට අපි වැටෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අනාගත සසර විශාලම වියවුලකට වැටෙන්න මේ මොහොතේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ඇතුලේ ඔබ ලෝකයට ප්‍රතිචාර දක්වන විදිහ බලපානවා පින්වත්නි. එහෙමනම් අපි පරිස්සම් වෙන්න ඕන තැනක් ඒක. අතිශයින්ම ප්‍රවේශම් විය යුතු තැනක් ඒක. එනිසා මා ඔබට ඉතා මෛත්‍රියෙන් යෝජනා කරන්නේ මූලික වශයෙන් සිල්වත් වෙන සමාජයක් අපි අපේක්ෂා කරනවා නම්, ඔබද සිල්වත් වීම බලාපොරොත්තු වෙනවා නම්, ඔබත් සිල්වත් වීම පිළිබඳ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා නම්, ඔබ කළ යුතු දෙයක් තියෙනවා. ඒ කුමක්ද? ඔබ කළ යුතු දේ තමයි ඔබේ ජීවිතය තුළ එදිනෙදා ගෘහස්ත කාමභෝගී ජීවිතය ඇතුළේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය, ඒ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසය ඇතුළේ ඔබට මුණගැහෙන ලෝකයේ පසුපස ඉතා උද්වේගකාරීව හඹාගෙන යෑම පිණිස ඔබ තුළ ගොඩනගෙන උත්තේජනය කරුණා කොට නවත්වා දැමිය යුතුයි. එහෙම නවත්තලා දාන්න බැරි වුණොත් පින්නතුන්ලා ලොකු අමාරුවක වැටෙනවා. දෙවැනි එක තමයි සීලයට සම්බන්ධ. හැම වෙලාවකම ලෝකයට ප්‍රතිචාර දක්වද්දී මේක මට යහපත පිණිස පවතිවිද, අන් අයට යහපත පිණිස පවතිවිද කියන ලෝකානුවාදය සහ අත්තානුවාදය පිළිබඳ විමස විමසා තමයි පින්වත්නි අපි පුළුවන් තරම් ගනුදෙනු කරන්න ඕන. එතකොට අත්තානුවාද පර්යාය අපේ ජීවිතය තුළ තිබ්බොත් මම මේ වැඩ කරන විදිය, කතාබස් කරන විදිය, ගනුදෙනු කරන විදිය, එකිනෙකනාට ප්‍රතිචාර දක්වන විදිය, මෙන්න මේ විදිය ඇතුළේ ගනුදෙනු කරන, ප්‍රතිචාර දක්වන, කතාබස් කරන විදිය ඇතුළේ මට යහපතක් වෙනවද කියන තමන්ගේ යහපත විමසා බැලීම ඉතාම වැදගත් දෙයක්. ඒත් එක්කම ලෝකානුවාද පරයයන් බලන එකත් ඉතාම වැදගත්. මම මේ විදිහට ගනුදෙනු කළොත් කෙනෙක්ගේ හදවත තුවාල වෙන්න පුළුවන්, හිත බිඳෙන්න පුළුවන්, පශ්චත්තාපයටපත් වෙන්න පුළුවන්, එයා තුළ කඳුළු උපදින්න පුළුවන්, එයා දුගතියට යන්න පුළුවන්, නිරයට යන්න පුළුවන් කියලා අර අත්තානුවාදයෙන් විතරක් හිතන්න නැතුව පරානුවාදයෙනුත් බලන එක, ලෝකානුවාදයෙනුත් බලන එක එක සීලයට සම්බන්ධ දෙයක්, සිල්වතෙකුට ඉතා වැදගත් දෙයක්. ධර්මානුවාදයෙන් විමසා බලන එක, මම මේ වැඩ කරන විදිය, කතාබස් කරන විදිය, ගනුදෙනු කරන විදිය, මේ මම කටයුතු කරන විදිය මොන තරම් නම් මගේ ජීවිතයට බලපෑම් කරනවද, ලෝකයට බලපානවද, ලෝකයේ ඉන්න අත්යන්ට බලපානවද පමණක් නොව, මම මේ කතාබස් කරන විදිය, වැඩ කරන විදිය, ගනුදෙනු කරන විදිය කොයි තරම් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ගැළපෙනවද, මම මේ වැඩ කරන විදිය කොයි තරම් ධර්මයට අදාළයිද කියලා ධර්මයට අදාළ වන ආකාරයට විමසා බැලීමත් ඉතාම වැදගත් දෙයක්. මෙන්න මේ විදියට යම් කෙනෙක් විමසා බලන්න පුරුදු වුණොත් ඒ විදියට විමසා බලන කෙනෙකුට කිසිදාක වරදින්නේ නැහැ. ඒ විදියට විමසා බැලීම ඉතා වැදගත් නියෝජනයක්. ඒක අතිශයින්ම වැදගත් අවකාශයක්. මෙන්න මේ විදියට අත්තානුවාදයෙන්ද ලෝකානුවාදයෙන්ද ධම්මානුවාදයෙන්ද විමස විමසා බලමින් එයා තුළ චර්යාත්මකව සාධනීය නිවැරදිකමක් මතුවෙනවා නම් ඒ නිර්වද්‍යතාවයට අපගේ බුදුරජාණන් වහන්සේ හරියට ප්‍රශංසා කළා. ඒ නිර්වද්‍යතාවය ආජීවය පිරිසුදු වීමට පුදුම බලපෑමක් කරනවා. මෙන්න මේ පදනම ඇතුලේ ගොඩනැගෙන ශික්ෂණයට අපි කියන්නේ ආජීව පාරිශුද්ධ සීලය කියලා. ඒක සීලයක් කියලා සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නැහැ. කෙනෙක් සීලය කියලා නිරතුරුව කල්පනා කරන්නේ සීලය කියලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදී වශයෙන් සමාදන් වන ශික්ෂණය. ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ රටාවෙන් විමසා බලනකොට සැබෑවටම ශික්ෂණයම කියලා පරිපූර්ණත්වයම කියලා අපිට කියන්න බෑ. ඒ පන්සිල් කියන එක සදාචාරවත් සමාජයකට උපකාර කරනවා. නිර්වාණගාමි ශ්‍රාවකයෙකුට ද අනුබලයක් සැපේනවා මූලික වශයෙන්. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේ සිල්වත් සමාජයක් කියලා ඊට වඩා ගැඹුරු පළල් පර්යායකින් අර්ථයකින් මතු කළා. ඒ මතු කරපු ආකාරයට අපි නිරතුරුව විමසා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ විමසා ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා හරිම වැදගත් දෙයක්. ඒ වැදගත් දේ තමයි උන්වහන්සේ අපේ ජීවිතවලට පැහැදිලි කළා දෛනික ජීවිතේ කාර්යබහුල ජීවිතේ එදිනෙදා ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී අපි තුල මොන තරම් සිල්වත්කමක් ඇතුළාන්තයේ ගොඩනැගෙන්න ඕනද කියන වග. එතනදී අපගේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා අපේ ජීවිතය තුල ආජීව පිරිසුදු වෙන ගමන් ඉන්ද්‍රිය සංවරයේ පදනම් කරගෙන සීලයකට එකතු වෙන ගමන් මේවා එකක්වත් අමාරු දේවල් නෙමේ. සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතයක් ගත කරන මිනිසෙකුට කරන්න පුළුවන් දේවල් ඒත් එක්කම ඇතිවෙන්න ඕන දෙයක්. ඒත් එක්කම ගොඩනැගින්න ඕන දෙයක්. කුමක්ද? ඒ තමයි පින්වත්නි, තමන් එදිනෙදා ජීවිතය ඇතුලේ ප්‍රධාන අවශ්‍යතා පරිහරණය කරනකොට මෛත්‍රී සහගත වෙන එක. එදිනෙදා ලෝකේ පරිහරණය කරනකොට ඇතිවෙන මෛත්‍රී සහගතකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට උපකාරයක්. එබඳු ශ්‍රාවකයෙකුට මහ පුදුමාකාර පිටුබලයක් සපේනවා. පින්වත්නි හොඳට බලන්න, අපි එදිනෙදා ප්‍රධාන අවශ්‍යතා නඩත්තු කරනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යාදී ප්‍රධාන අවශ්‍යතාවයන් අපි නඩත්තු කරනවා. ගිහි අයත් එහෙමයි. ප්‍රධාන ඇඳුම් පැළඳුම්, ආහාර පාන, බෙහෙත්, වාසස්ථාන ආදී පරිහරණය කරද්දී ඒවා පරිහරණීය ඉලක්කය තේරුම් ගන්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට යා ඒ ප්‍රධාන අවශ්‍යතාවන්ට එකතු වෙද්දී විමසා බලන්න ඕන. උදාහරණයක් විදියට කෙනෙකුට අඳිනකොට සිතුවිල්ලක් උපද්දව ගන්න පුළුවන්. බලන්න එක කොච්චර බලවත් කුසලයක්ද කියලා. මම මේ අඳින විදිහින් මාතුල රාගයක් නූපදීවා, මාතුල ද්වේෂයක් නූපදීවා, මාතුල මෝහයක් නූපදීවා. එයාට අඳිනකොට එහෙම අඳින්න පුළුවන් නම් ඒ ඇඳුම ඇතුලේ සිහිය පිහිටුවාගත්ත දක්ෂකමක් ඒ ශ්‍රාවකයා තුල පේන්න තියෙනවා. ඒ ශ්‍රාවකයා තුල දකින්න ලැබෙනවා. එයා අඳිනකොට කල්පනා කරන කොහොමද මේ මම අඳින ඇඳුමින් මම මේ ගත්ත ඇඳුම මාතුල කිසිදාක මම මෙහෙම ඇඳගෙන යනකොට මාතුල රාගයක් උපදින්නේ නැත්නම් හොඳයි, ද්වේෂයක් උපදින්නේ නැත්නම් හොඳයි, මෝහයක් උපදින්නේ නැත්නම් හොඳයි. ඒ වගේම මම මේ අඳින ඇඳුම මම අදහස් කරන්නේ ලැජ්ජ බය නැති කර ගැනීමටයි, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමටයි, සීතල උණුසුම පාලනය කරගන්නටයි කියන අදහස අර බුදුරජාණන් වහන්සේ ප්‍රතිවේක්ෂණා කරද්දී මතු කරපු අදහස දරාගෙන රාග ද්වේෂ මොහ නූපදින අර්ථයට අදාළ සිතුවිල්ල උපදවාගෙන යම් කෙනෙකුට ඇඳුම් අඳින්න පුළුවන් නම් ඒකේ ඇතුළේ යාට ප්‍රත්‍යසන්නිසිරිත සීලයට පුදුම ජවයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, එයාගේ ගොඩාක් කෙලෙස් දුර්වල වෙනවා. ඒ අදහස විතරක් තිබිලා මදි පින්වත්නි, ඇඳුම් අඳිනකොට මෙන්න මෙබඳු සිතුවිල්ලක් හදාගන්න ඕනේ. ඒක එතකොටයි ප්‍රතිබල සම්පන්න වෙන්නේ. ඒ කුසලය. එයා අඳිනකොට හිතන්න ඕන මේ ඇඳුම නිසා මේ ලෝකේ කිසිවෙක්ගේ රාගය උපදින්නේ නැත්තම් හොඳයි. අපිට එලියායිගේ රාගය උපදින එක පාලනය කරන්න බෑ. හැබැයි අපි සිතුවිල්ලක් උපද්දව ගන්නවා සැබෑ මෛත්‍රී අර්ථයේ දරාගෙන. මම මේ අඳින විදියෙන් ලෝකේ රාගේ නූපදීවා, ලෝකයාගේ ද්වේෂේ නූපදීවා, ලෝකයාගේ මෝහේ නූපදීවා. කිසිවෙක්ගේ කෙලෙස් මම මේ අඳින ඇඳුම නිසා ඇවිස්සෙන්නේ නැත්තම් හොඳයි කියන අර්ථය පින්වත්නි දරාගෙනයි අපි ඇඳුම් අඳින්න ඕන. එතකොට ඒ අර්ථය දරාගෙන යම් කෙනෙකුට අඳින්න පුළුවන් නම්, ඒ අර්ථය දරාගෙන කෙනෙකුට ඇඳුම් පරිහරණය කරන්න පුළුවන් නම්, ඒක ඇතුලේ තියෙනවා පින්වත්නි ඒ ප්‍රත්‍ය පරිහරණය කිරීම ඇතුලේ කුසලාර්ථයක්. ඇතුලාන්තයේ තුල කුසලයේ වැඩෙන කමක් එයා තුල දකින්න ලැබෙනවා. තේ කුසලයේ වැඩෙන කම බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට බොහෝ කොට උපකාරයි, අතිශයින්ම උපකාරයි. ඒක වැදගත් දෙයක්. එනිසා අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපි අපේ ජීවිතේ දකිනවා නම්, ජීවිතේ විමසනවා නම්, ජීවිතේ තේරුම් ගන්නවා නම් අපිට හරි පහසුයි ජීවත් වෙන්න. ජීවිතෙන් කවදාවත් පලා යන්න හිතෙන්නේ නැහැ. පහසුයි. මෙන්න මෙබඳු වටපිටාවක් ඇතුලේ පුදුමාකාර ධර්මකාමී සංයමයක් එයා තුළ ඇති වෙනවා. ධර්මයට අදාළව හික්මුණු කමක් එයා තුළ පේන්න පටන් ගන්නවා. යම් කෙනෙක් තුළ ධර්මයට අදාළ හික්මුණු කමක් එයාගේ ජීවිතය තුළ ප්‍රකට වෙනවා නම්, ඒ ප්‍රකට වෙන කෙනාට පින්වත්නි කවදාකවත් වරදින්නේ නැහැ. කිසිදාක වරදින්නේ නැහැ. එයා ඉන්නේ නොවරදින මඟක. එයා වරදින තැනක නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඉබඳු නොවරදින මඟකට අපි එකතු වුණාට පස්සේ සීලය පදනම් කරගෙන අපි තුල පිරිසුදු වීම ආරම්භ වෙනවා. පිරිසුදු වීම කියනකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ හොඳට නියපොතු කබලා, කොණ්ඩේ පිරිසුදු කරගෙන, හැම පිරිසුදු කරගෙන, නියපොතු පිරිසුදු කරගෙන, අත්පා පිරිසුදු කරගෙන, දාඩිය දානකොට ඉක්මනට ඉක්මනට හොදගෙන, විසබීජ සහිත දෙයක් අතේ ගෑවුනොත් එහෙම ඒක හොඳට සබන් දාලා පිරිසුදු කාරකියොදලා හොදගෙන ඉන්නකොට කෙනෙකුට අත් දෙක උස්සලා මේ මං පිරිසුදුයි කියලා කියන්න පුළුවන් කියලා ලෝකේ සැලකුවාට මූලික බුද්ධ ශාසනය මං මෙන්න මේ පැහැදිලි කරපු රටාවටයි පිරිසුදු වීම ආරම්භ වුණ බව පැහැදිලි කරන්නේ. ඇතුලාන්තයේ පිරිසුදු වෙච්ච නැති කෙනෙක්ගෙන් එයාට යහපතක් වෙන්නෙත් නෑ පින්වත්නි, ලෝකයාට යහපතක් වෙන්නෙත් නෑ. මේ යහපත කියන එක විසුද්ධගත වීමත් එක්ක වෙන දෙයක්. එසේනම් අයහපත කියන එක සංකිලේසාය, කිලිටිවීමත් එක්ක වෙන දෙයක්. කිලිටිවීමත් එක්ක තමයි යට එක වෙන්නේ. එනිසා ඇතුලාන්තයේ කිලිටි නොවී සැබෑ අධ්‍යාත්මික අවකාශයකට එකතු වන දක්ෂකමක් අපට තියෙන්න ඕන. මෙන්න මෙතනින් ආරම්භ වන පාරිශුද්ධිය තවදුරටත් ඔසවා තබන්ට බුද්ධ ශාසනය පෙන්වුවේ චිත්ත විසුද්ධිය කියන පර්යාය. මේ චිත්ත විසුද්ධිය කියන එක, සිත පිරිසුදු වීම කියන එක ඉතාම වැදගත් දෙයක්. මොකද සිත පිරිසුදු වීමේ ඉහළම අවකාශයේ විදියට තමයි කෙනෙකුට මාර්ගඵලයකට පත්වීමට අවස්ථාව උදා වෙන්නේ. ඒ කියන්නේ චිත්ත පාරිශුද්ධියේ කූටප්‍රාප්තිය විදියට තමයි කෙනෙකුට චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න අවකාශය ලැබෙන්නේ. ගොඩාක් දෙනෙකු චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කර ගැනීමට අදාළ අවකාශය නැත්තේ ඔවුන් බණ අහන්නේ නැති නිසා නෙමෙයි. ඔවුන් ධර්මයේ දන්නේ නැති නිසා නෙමෙයි. ඔවුන් ධර්මයට අනුව විතර්ක කරන්නේ නැති නිසා නෙමෙයි. ඔවුන් ධර්මයට අනුව විචාර විචාර විමස විමසා නොබලන නිසා නෙමෙයි. ඔවුන්ගේ චිත්ත විසුද්ධියට අදාළ ආධ්‍යාත්මික ප්‍රවාහයක්, ඒකට අදාළ ක්‍රියාවලියක් ඔවුන් තුළ මතුවෙලා නැහැ. අපේ සිත් ගොඩාක් අපිරිසුදුයි. ඒ කොච්චර අපිරිසුදුයිද කියනවා නම්, බැරි වෙලා හරි සිත එළියට නිරූපණය වුණොත් ඔය අපිරිසුදු වීම, අපි හිතමු කෙනෙක්ගේ සිත එළියට නිරාවරණය වෙලා අපිරිසුදු වීම ප්‍රකට වෙනවා කියලා. ඒ බඳු අපිරිසුදු වීමක් කෙනෙක් තුළ ප්‍රකට වුණොත් පින්වත්නි, එහෙම අපිරිසුදු වීම ප්‍රකට වෙච්ච මිනිස්සේ කවදාකවත් එළියට බහින එකක් නැහැ. තමන්ගේ චිත්ත අපිරිසුදු වීම, සිතේ අපිරිසුදු වීම, ක්ලේශ සහගත தත්ත්වයේ එළියටත් අපිට අර කණ්ණාඩියකින් ඇඟ බැලුවාම රූපේ පේනවා වගේ එකක් වුණොත් පින්වත්නි, මේ පුංචි අවකාශයේ ඉඳලා වයෝවෘද ලෙඩ ඇඳක ඉන්න අවුරුදු 85 90ක් වෙච්ච අම්ම කෙනෙක් දක්වා මේ හැමෝම එළියට එන එකක් නෑ. මොකද සමහර සිතේ ඇතිවෙන ස්වභාවයන් අපිට ලෝකේ ප්‍රකට කරන්න බෑ. දරුවන්ට, බිරිඳට, ස්වාමියාට, අම්මා තාත්තට වගේ සමීපම අයටවත් ඒවා ප්‍රකට කරගන්න බෑ. එච්චර අපේ ඇතුළාන්තයේ දූෂිතයි. ඒකට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ අදාළකමක් නෑ. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ සිත පිරිසුදු කරගන්න අවකාශයක් ඇති බව. එමනම් ඒ අවකාශය තුල අපි ශක්තිමත් වෙන්න ඕන. ඒ අවකාශය තුල ශක්තිමත් වෙනවා නම් පින්වත්නි, ඒකට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා චිත්ත විසුද්ධිය කියලා එකක්. මේ චිත්ත විසුද්ධිය කියන්නේ සිත කිලිටි කරන නීවරණ ධර්ම තියෙනවා. නිරතුරුවම මේ කාම භූමියේ සිත කිලිටි කරන නීවරණ ධර්ම තියෙනවා. ඒවට අපි කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. එතකොට ඒක තමන්ගේ පාරිශුද්ධිය අහිමි කරන අවකාශය. දැන් වතුර වයිවර්ණ ගතියකට හැරුණොත් ඒක පාවිච්චි කරන්න බෑ. වතුරවල ගඳ ආවොත් ඒක පිරිසුදු වතුරක් නෙමෙයි. කිසිම ගඳක් නැති, කිසිම සුවඳක් නැති, කිසිම වර්ණයක් නැති, රසයක් නැති මට්ටමට තමයි පිරිසුදු වතුර කියන්නේ. මේ වයිවර්ණ බවක් මඩේක හෝ දියසෙවලක හෝ කවලං වෙච්ච බවක්, එහෙමත් නැත්නම් යම්කිසි සුවඳක් හෝ ගඳක්, එහෙමත් නැත්නම් රසයක් යම් ආකාරයකින් වතුරත් එක්ක මිශ්‍ර වී පවතිනවා නම් ඒ මිශ්‍ර වී පවතින අවකාශය පින්වත්නි හරියට නීවරණ වලින් සිත බැටකනවා වගේ. සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ඒ නිසා අප සිතට ගර්හා කළ යුතු නැහැ. ආගන්තුක උපක්ලේශ සමග එකතු වී සිත කිලිටි වී යනවා. අපි මුහුණ දෙන්නේ අන්නේ බඳු කිලිටි වීමේ අත්දැකීම. ආගන්තුක උපක්ලේශ සමග සිත කිලිටි වී යනකොට සිතට පාරිශුද්ධ වූ පිවිතුරු ධර්මයක් දරාගන්න බැරි වෙනවා. ඒ මට්ටමට අපේ සිත ව්‍යවුලකට පත් වෙලයි තියෙන්නේ. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ හරියට අර අවර්ණ වතුර, ගන්ධයන් සහිත වතුර, ඒ වගේම රසයන් සහිත වතුර පිරිසුදු කරන්නාසේ ඒක හරියට ෆිල්ටර් කරනවා වගේ අපට චිත්ත විසුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නීවරණ මැඩ පැවැත්වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට කෙටි භාවනා ක්‍රම ටිකක් පෙන්වලා දීලා තියෙනවා. ඒ කෙටි භාවනා ක්‍රම වලින් අපට පුළුවන් ඒවා ක්‍රමානුකූලව දියුණු කරලා අපට පුළුවන් සත්‍ය අවබෝධයට ඇති අවකාශය දියුණු කරගන්න. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සිත කිලිටි කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් මනවින් අඳුනාගෙන ඒ නීවරණයන් දුරු කිරීම පිණිස යම්කිසි පුරුද්දක්, භාවිතයක්, බහුල වශයෙන් භාවිතයක් තමා තුළ තියෙනවා. දැන් ඔබ ඔබේ ජීවිතෙන් විමසා බලන්න ඔබට එමදු භාවිතයක් තියෙනවද කියලා. බොහෝ බෞද්ධයන්ට නිරුත්තරව සිටින්නයි සිද්ධ වෙන්නේ. මොකද ලංකාවේ බොහෝ බෞද්ධයන් ඉබඳු භාවිතයන් සිද්ධ කරන්නේ නැහැ. ඔවුන් ගඩොල්, වැලි, සිමෙන්ති සමගම හැප්පෙමින් බුද්ධ ශාසනයේ ගොඩනගන්න දරන උත්සාහයක් තියෙන්නේ. ගඩොල් වැලි සිමෙන්ති වලින් ගොඩනගන භෞතිකමය සාක්ෂි ධර්මයේ දියුණු කර ගැනීමට උපකාර කරනවා. ඉතා පහසුවෙන් ධර්මයේ දියුණු කිරීමට අනුබලයක් සපයනවා. එහෙම පහසුවෙන් ධර්මයේ දියුණු කිරීමට පින්වත්නි අනුබලයක් සැපයුවාට අප ඉතා හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කරගෙන ඉදිරියට යනවා නම් ඒ ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කරගෙන ඉදිරියට යන ශ්‍රාවකයාට විසුද්ධගත වීම පිණිස එයාට ඍජු භාවනාමය ක්‍රියාමාර්ග වමනා කරනවා. ඒ භාවනාමය ක්‍රියාමාර්ග ඇතුලේ ඒ තැන ඒ විදියට කුසලයේ ඉපදවීමේ හැකියාව තියෙන්න ඕන. බුද්ධ ශාසනයේ පැහැදිලි වෙනවා කුසලානම් පහනාය, කුසලානම් උපසම්පදාය. තමන් නිරතුරුව බැටකන කාමච්ඡන්දය ආදි නීවරණ පිරිසුදු වතුර වයිවරණ වුණා වගේ, බොර වුණා වගේ, විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය වතුරට එකතු වුණා වගේ, එහෙම එකතු වීමක් වුණොත් පිරිසිදු වතුර බොන්නත් බෑ, පතුල දෙස බලන්නත් බෑ. ඒ විවිධ වර්ණයන් හරහා පතුල නොබැලීම නිසාම එයාට සිද්ධ වෙන්නේ උඩු අර්ථය දරන්නයි. නීවරණයන් නිසා ඔබට ඔබගේ චිත්තාභ්‍යන්තරය හඳුනා ගන්න බැරි වුණොත්, චිත්තාභ්‍යන්තරය දැක ගන්න බැරි වුණොත්, සිත විමසා ගන්න බැරි වුණොත් ඕනෑම ප්‍රවාහයකට ඔබ රැවටිලා යන්න පුළුවන්. එහෙමනම් අපි අපේ සිත්වල පවතින නීවරණයන් අඳුන ගන්න ඕන. සැබවින්ම අඳුන ගන්න දෙයක් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. මොකද හැමෝගෙම කාම භූමියේ ඉපදිච්ච සත්වයන්ගේ නීවරණ තියෙනවනේ. ස්වාමින් වහන්සේ අමුතුවෙන් මොනවද අඳුන ගන්න තියෙන්නේ කියලා. පින්වත්නි, මෙහෙම නීවරණ අපි හැමෝගෙම සිත්වල තිබුණාට, මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සුන්ගේ ජීවිතවල තිබුණාට, ඒ නීවරණ වලින් සිත අපිරිසුදු කළාට, චිත්ත විසුද්ධිය පිණිස නීවරණ දුරු කළ යුතුයි කියලා කිව්වට, මේවා ඔක්කොම හැමෝගෙම සිත්වල පවතිනවා නම් විශේෂ වශයෙන් අඳුන ගන්න තියෙන්නේ කුමක්දයි යම් ශ්‍රාවකෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. පින්වත්නි, මෙහි විශේ෷ වශයෙන් අඳුනා ගන්න තියෙන්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි, මේ නීවරණයන්ගේ සමතාවයක් හැමෝගෙම සිත්වල නැහැ. සමහර අය කාමච්ඡන්දයෙන් බහුලව බැටකනවා. ඒ වගේම තමාර අය දෝමනස්යෙන් බැටකනවා, ව්‍යාපාදයෙන්. සමහර අයට අපිට පේනවා පුංචි පුංචි දේවල් වලින් පවා ඔවුන් කේන්ති ගන්නවා. පොඩි පොඩි දේවල් වලින් පවා ඔවුන් ඇවිලෙනවා. පුංචි දෙයක් ඇති ඔහුට මහ විශාල ව්‍යාකූල විශාල අරුබුදයක් හදන්න. ඒ කියන්නේ යා බහුලව ද්වේෂයෙන්, පටිගයෙන්, ව්‍යාපාදයෙන් බැටකන බවක් අපට පේනවා. ඒ තැන බැටකන ක්ලේශයන් අඳුනාගෙන ඒ ක්ලේශයන් දුරු කිරීම පිණිස ස්වල්ප වැඩිමක් තියෙන්න ඕන. කාමච්ඡන්දේ බහුල නම් එයාට පුළුවන් දවසකට වරක් දෙවරක් මිනිත්තු 5ක් විතර අරගෙන කාමයන්ගේ ආදීනව දැස් දෙක පියාගෙන විමසා බලන්න. ඒක සාමාන්‍යයෙන් මාසයක් හමාරක් කරනකොට ඒ කාම විතර්කයන්ගේ පැන නැගීම මත කාමයන් බහුලව සිත තුළ වෙලාගෙන කාමච්ඡන්දයෙන් පීඩිතව කාම සංඥා, කාම දිට්ටි, කාම පරිලාහය, කාමයන්ට අදාළ ලෝකේ හඹාගෙන යෑම ආදී මේ කාමයන් පදනම් කරගෙන තමා තුළ මතුවන අතිරේක අර්බුදකාරී තත්ත්වයන්ට සමනය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ව්‍යාපාදයෙන් බැටකනවා නම් එයා ඒ මානසික ස්වභාවය අඳුනාගෙන පින්වත් න්යාට පුළුවන් ටික වේලාවක්, පුංචි වේලාවක් පුළුවන් මෛත්‍රී සිත, අප්‍රමාණ චේතෝ විමුක්තිය හෝ මහත්ගත චේතෝ විමුක්තිය ආදී වශයෙන් මෛත්‍රිය දෙවිදියකට පෙන්වා වදාළ අපගේ බුදුරජාණන් වහන්සේ, එයාට පුළුවන් ඒ දෙවිදියෙන් එක විදියකට මිනිත්තු 5ක් 10ක් එක පුරුදු කරන්න. එතකොට අර චිත්ත විසුද්ධිය, සිතේ පාරිශුද්ධිය ක්‍රමානුකූලව තමන් කරා එන්න පටන් ගන්නවා. තීන මිද්දෙන් එයා බැට කනවා නම් එයාට පුළුවන් ඉරියාපත භාවනාවකට යොමු වෙන්න. උද්දච්ච කුක්කුච්චේ වගේකින් බැට කනවා නම් එයාට පුළුවන් පින්වත්නි ආනාපාන සති පබ්බහේ වැනි භාවනාවක් පුරුදු කරන්න. විචිකිච්ඡාව වගේ නීවරණයකින් බැට කනවා නම් එයාට පුළුවන් පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ජීවිතේ විමසා බලන්න. මෙන්න මේ විදිහට විමසා බලනකොට ටික කාලයක් යනකොට පින්වත්නි එයාගේ සිත තුළ ක්‍රමානුකූලව චිත්ත විසුද්ධියක් මතුවෙනවා. අන්නේ චිත්ත විසුද්ධිය මතින්ම තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයා යථාභූත ඥාන දර්ශනයක් පිණිස, තමන්ගේම දෘෂ්ටියේ පිරිසුදු වීම පිණිස අවශ්‍ය එක්තරා විදියක භාවනාමය ක්‍රියාමාර්ග, දේශනාමය ක්‍රියාමාර්ග, ධර්ම මනසිකාරමේ ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්. පින්වත්නි මේ එක දහම් පර්යායක් අතහැර අනෙක් ධර්ම පර්යායට කිසිවෙකුට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ස්වභාවය තමයි අනුපූර්ව කතාවකටයි මේ ධර්මයේ මතු කරලා තියෙන්නේ. මේ අනුපූර්ව කතාව තුළ මතුවන ධර්මාර්ථය අපිට පුළුවන් ක්‍රමානුකූලව ටිකෙන් ටික භාවිත කරන්න පුළුවන්. ඒක භාවිත කිරීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට බොහෝ කොට උපකාරයි, අතිශයින්ම උපකාරයි. එනිසා මේ උපකාරාර්ථය ඉතා මැනවින් තේරුම් ගන්න. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිත විමසන කෙනෙකු නීවරණයන්ගෙන් පීඩිත බවකින් අසහනයකට පත් වෙලා, ඒ අසහනය පදනම් කරගෙන සමාජයේ සමහර විට යා නිසා කෝලාහලයක් ඇති වෙලා, සමාජයේ විශාල අර්බුදයක් ඇති වෙලා, සමහර අය මානසික වෛද්‍යවරුන් කරා යොමු වීම දක්වාම තමන් තුළ ඇතිවෙන මනෝ ව්‍යාධිකර තත්ත්වයන් පවා එයාට පුළුවන් ඒ නීවරණයන් අඳුනාගෙන, ඒ අඳුනාගත්ත සිතකින් පුංචිම පුංචි වැඩීමක් කරගෙන මිනිත්තු 5ක 10ක මානසික හුරුවක් භාවිතයක් තියාගෙන එයාගේ මේ චිත්තාවේග කලමනාකරණය කරන්න පුළුවන්. ඒකින් ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට පුදුමාකාර විසුද්ධියක් පුදුමාකාර පාරිශුද්ධියක් කරා යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ සිත පිරිසුදු වීම ලෝකේ කිසිවෙක්වත් අපට කරලා දෙන දෙයක් නෙමෙයි පින්වත්නි. ක්‍රමානුකූලව අපි විසින්ම ටිකෙන් ටික භාවිත කරමින් සිදු කළ යුතු දෙයක්. ඒ නිසා පින්වත්නි අපි හැම කෙනෙක්ම ඒ අනුව ජීවිතේ විමසා ගනිමින් ඒ අනුව ජීවිතේ විමසා බලමින් කටයුතු කිරීමට දක්ෂ වෙන්න ඕන. එබඳු චිත්තවිසුද්ධිය පිණිස ක්‍රමානුකූලව පියමන් කරන දක්ෂතා සහිත ශ්‍රාවකෙක් පිණිස එබඳු ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ මේගමුව වැල්ල වීදියේ පදිංචි දැනට ඉතාලියේ සේවයේ නියුතු නිරූපා සර්මා දියණිය සහෝදර සහෝදරයන් ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. නිරූපා සර්මා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. සියලු සුභ සිද්ධීන් සැලසේවා. මේ ධර්ම දානමය කුසල් බලෙන් ඊටාම සුඛ ප්‍රතිපදාවකින් වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 5කට පෙර මිය පරලෝගිය තම පියතුමන් වන සෝමස්කන්ද සර්මා මහත්මාට පින් පැමිණවීමට පිනතුම් බලාපොරොත්තු වෙනවා. සෝමාස්කන්ද සර්මා මහත්මාගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සාංසාරික ජීවිතේ සුවපත් කරගෙන උතුම් නිවනින් නිවී සැනසීමටම වසර 5කට පෙර මිය පරලෝකයේ පියතුමන්ට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කොට තිබෙනවා. සුජීවත්ව සිටින රෝස් ජයකොඩි පින්වත් මෑණියන්ටද නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවසහනයේ ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමය කුසල් බලයෙන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස රෝස් ජයකොඩි මාතාව ඇතුළු සියලු දෙනාට මේ ධර්ම දානමය කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම ධර්මශ්‍රවණී කලා වූ ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ඉතාලියේ සේවයේ නියුතු නිරූපා සර්මා දියණිය ඇතුළු සියලුම දෙනාටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජ දරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් අමා නිවනින් සැනසීමට නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා.
1: සාදු සාදු සාදු. අද අඟහරුවාදා නිතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහෝ දිනයේ වෙනුවෙන් නෙතෆිම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ. නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එනනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසලපුර පසළොස්වක පොහෝදා සේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින්. සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවගේම 076-7163-872 076-7163-872 තමයි දුරකථන අංක.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස්සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා

Nit FM, Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වාද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

95.5 Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

රාත්‍රියේ ධර්මය අසනස දැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.